ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ

Lakhana Radio ITN. ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 42යි.

0: Lakhanda, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: සුබතවසක්. ඔබේ ජීවිතයත් එකම තැනක නතර වෙලා ඔබ හිර වෙලා වගේ අදහසක් දැනෙනවා නම් මනස නිදහස් කරගන්න උදව් වෙන මේ අපූර්ව සෙන් කතාව හොඳට අහන්න. එක්තරා කාලයක තෝමස් කියලා එතමත් දක්ෂ කවියෙක් ජීවත් වුණා. ඔහු ලස්සන කවි නිර්මාණ ලියන පුදුම දක්ෂයෙක්. නමුත් මෑතක ඉඳන් ඔහුට අලුත්ම කවියක් ලියාගන්න බැරි වුණා. ඔහුගේ මනස සම්පූර්ණයෙන්ම ස්ටක් වෙලා, එහෙම නැත්නම් හිර වෙලායි තිබුණේ. ඔහුට ජීවිතය හරිම කනගාටුදායක තැනක් වගේ දැනෙන්න පටන් ගත්තා. මගේ ඇතුළේ තියෙන නිර්මාණශීලීත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා, මම එකම තැනක හිර වෙලා කියලා ඔහු නිතරම තමන්ටම කියාගනිමින් ලතා වුණා. මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගෙන ඔහු සෙන් ගුරුවරයෙක් මුණ ගැහෙන්න ගියා. ස්වාමීනි, මගේ මනස සම්පූර්ණයෙන්ම හිරවෙලා මට කිසිම අලුත් අදහසක් එන්නේ නැහැ. මගේ පරණ මතකයන් සහ අනාගතය ගැන තියෙන බය අස්සේ මම මේ හිරවෙලා ඉන්නේ. මට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. සෙන් ගුරුවරයා මේ හැමදේම නිහඬව අහගෙන ඉඳලා තමන්ගේ කුටිය ඇතුළට මේ කවියව කැඳවාගෙන ගියා. මේ කුටියේ බිත්තියක විශාල ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් එල්ලලා තිබුණා. තෝමස්, මේ කණ්ණාඩි දිහා බලන්න, දැන් මේකෙන් මොකක්ද පේන්නේ කියලා සෙන් ගුරුවරයා කවියගෙන් අහනවා. මට මාව සහ මේ කුටි තියෙන හැමදේම පේනවා කියලා තෝමස් කිව්වා. ඊට පස්සේ සෙන් ගුරුතුමා ජනෙලෙන් පිටත තිබුණු ලස්සන මලක් ගෙනල්ලා මේ කණ්ණාඩි ඉස්සරහන් තිබ්බා. දැන් කණ්ණාඩි මල පේනවා. ඊට පස්සේ ගුරුතුමා මල අහකට අරගෙන දැවෙන අඟුරු කැබැල්ලක් කණ්ණාඩි ඉදිරියට ගත්තා. දැන් කණ්ණාඩියෙන් අඟුරු කැබැල්ල පෙනුණා. ඊට පස්සේ ගුරුතුමා අඟුරු කැල්ලත් අහකට අරගෙන තෝමස්ගෙන් මෙහෙම ඇහුවා. තෝමස්, මේ බලන්න, මම කණ්ණාඩිය ඉස්සරහින් මල තියද්දී කණ්ණාඩිය ඒක ආදරෙන් බදාගත්තද? ඒ වගේම මම අඟුරු කැල්ල තියද්දී කණ්ණාඩිය ඒකට අකමැති වෙලා ඒකෙන් කලෝනාද? නැහැ ස්වාමීනි, කණ්ණාඩිය ඒ හැමදේම අපිට පෙන්නවා විතරයි. ඒ දේවල් අයින් කරපු ගමන් කණ්ණාඩිය ආයමත් තිබුණා වගේම පිරිසිදු වුණා. ඒක කිසිම දෙයක් රැඳුනේ නැහැ කියලා කවියක් පිළිතුරු දුන්නා. අවසානයේදී ගුරුතුමා ඔහුට hina වෙලා මෙහෙම කියනවා. බලන්න, ඔබේ මනසත් හරියට මේ කණ්ණාඩිය වගේමයි. ජීවිතේට හොඳ දේ, ඒ කියන්නේ මල්, නරක දේ, ඒ කියන්නේ අඟුරු, මේ වගේ දේවල් පැමිණෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඔබ හිර වෙලා ඉන්නේ ඔබේ මනස කණ්ණාඩිය වගේ වැඩ කරන්නේ නැති නිසා. ඔබ කරන්නේ පැමිණෙන ප්‍රශ්න, පරණ මතකයන් සහ දුක් ගැනවිලි ඔබේ මනසින් තදින් බදාගෙන ඉන්න එක. ඒවා අත්හරින්නේ නැති නිසා කණ්ණාඩියක් කුණු වැදිලා වගේ වැහිලා තියෙන්නේ. අලුත් දෙයක් දකින්න ඒකේ ඉඩක් නැහැ. හැබැයි නිදහස කියලා කියන්නේ ප්‍රශ්න එන්නේ නැතුව තියෙන එක නෙවෙයි. ප්‍රශ්න ආවත් ඒවා කණ්ණාඩියක් වගේ බලලා මනසේ රඳවා නොගෙන ඒවට ගලාගෙන යන්න ඉඩ හරින එකටයි. කවියට තමන්ගේ වැරද්ද අවබෝධ වුණා. මතක තියාගන්න, ඔබ ජීවිතේ හිරවලා කියලා හිතනවා නම් ඒකට හේතුව ප්‍රශ්නම නෙවෙයි. ඔබ ඒ ප්‍රශ්න හෝ පරණ මතකයන් මනසින් තදින් බදාගෙන ඉන්න එක. කණ්ණාඩියක් වගේ වෙන්න, හැම දෙයකටම මුහුණ දෙන්න, හැම දෙයක්ම බලන්න. නමුත් කිසිම දෙයක් මනසේ හිර කරගෙන ඉන්න එපා. අත්හැරලා දාන්න. එතකොට නැවතත් ඔබේ ජීවිතය නවතින්නේ නැතුව ඉදිරියටම ගලාගෙන යනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
3: Lakhanda haginin welaw dehaye vinadi 3.
4: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
4: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: ආයිබන් සුබ දැසනක් චැග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ඒ වගේම ප්‍රබෝධමත් සතියක් ආරම්භයද ආයිබන් සුබ දැසනක් මේ කළ
1: ආයිබන් ගිහන් සුබ දැසනක්
0: අද 2026 අගෝස්තු මාසේ 24 වෙනිදා සඳුදා දවස තවත් චැග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ආරම්භයයි අපි මේ විදිහට සටහන් කරන්නේ අද සූදානම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති ඒ වගේම අනෙකුත් ප්‍රවෘත්ති සවිස්තරාත්මක ගෙනෙන්න අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. හිටපු කතානායක අවුරුදු දෙකකට කෝටි 4000ක තෙල් ගහලා නියෝජ්‍ය කතානායකගේ පෞද්ගලික මෝටර් රථයට ලක්ෂ 85ක තෙල් බිලක් 8වැනි සහ 9වැනි පාර්ලිමේන්තුවේ සිටි කාර්ක සභාපති නියෝජ්‍ය කාර්ක සභාපති පාර්ලිමේන්තු මහලේකම් යන සියල්ලෝම අසීමිත ලෙස ඉන්ධන භාවිතා කරලා අද රන්මලි සෝමසිරි වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබෙන අපි අවධානය යොමු කරමු මේ කලා ප්‍රධාන සරස්තලයේ සවිස්තරාත්මක තොරතුරු හොයලා බලන්න.
1: මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක ධුරයේ දැරූ 9වැනි පාර්ලිමේන්තුවේ 2023 සහ 2024 අවසන් වර්ෂ දෙකේදී අසීමාන්තික ලෙස ඉන්ධන භාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක සඳහන් වෙනවා. එම වර්ෂ දෙක තුල කතානායකවරයා විසින් සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙලින් ඉන්ධන ලීටර 3994ක් සහ 6122ක් භාවිත කර ඇති බවත් මෙම ලීටර ප්‍රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙලින් 66ක් සහ 155ක ප්‍රශ්නගත වර්ධනයක් ලෙස නිරීක්ෂණය වී ඇතැයි මෙම විගණන වාර්තාව පෙන්වා දී තිබෙනවා. ප්‍රශ්නගත 2023 වසරේදී කතානායකවරයා ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 1,93,73,866ක්ද 2024 වර්ෂයේදී රුපියල් 2,60,45,103ක්ද වියදම් දරා ඇති බවයි එහි දැක්වෙන්නේ. ඒ අනිකුත් වර්ෂයන් හා සැසඳීමේදී සැලකිය යුතු ප්‍රමාණයක වැඩිවීමක් බවත් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. මෙම විගණන වාර්තාව පසුගිය අගෝස්තු 18 වෙනිදා තමයි නිකුත් කරලා තියෙන්නේ කියලා දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට සටහන් වෙනවා. Let's move to the Daily News newspaper. Ensuring equal rights, equal opportunities for all government policy. Prime Minister said. For the more detail, Prime Minister Dr. Haruni Amarasuri stated that the policy of the government is to ensure equal rights and equal opportunities for all without leaving any citizen behind. The Prime Minister made these remarks while participating in the Salasavi Diriyuga Abhiman program organized by the President's Fund to recognize university students with disabilities held at the Jaffna District Secretariat Auditorium on Saturday. Let's see more details about it in Sinhala.
0: කිසිදු පුරවැසියෙකු මග නොහැර සියලු දෙනාටම සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බව ග්‍රාමාත්‍යාචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. වරප්‍රසාද ඇති අයට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලද සියලු ජනතාවට සැතසලසන මුදලක් බවට පත්කිරීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගත් බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළේ. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින්
2: ඔබට මේ ලැබෙන උපහාරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පසුපස එන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඔබ ආදර්ශයට අරගෙන ඉදිරියට එයි කියලා. ඔබ වේදනාවෙන් ඉන්නවා ඇති. ඔබව ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා ඕනවටත් වඩා ඇති. ඔබේ කතාව තුලින් අපිට පෙන්නුම් කරන්නේ සාර්ථකත්වය කියන එක තනි ගමනක් නෙවෙයි. ජනතාවගෙන් ගොඩක් දුරස් වෙලා තිබ්බ ජනාධිපති අරමුදල ජනතාව වෙතට ගේන්න නායකත්වය දුන්න ජනාධිපතිතුමා ඇතුළු ඒකට මඟ පෙන්වන සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති අරමුදල කියන්නේ වරප්‍රසාද තියෙන අයට තවත් වරප්‍රසාදයක් කියන ඒ අමිහිරි අතීතයට තිතක් තියලා ජනතාව වෙත මේක ලබා දෙන්න පුළුවන් වීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් හරහා කිසිවෙක් අතහරින් නැති සියලු දෙනා එකතු කරගත් සියලු දෙනාටම සමානාත්මතාවය සංකල්පයක් හැටියට නෙවෙයි ක්‍රියාවෙන් භාවිතාවෙන් ඒ සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ආබාධ සහිත පුද්ගලයන් අපිට වටිනවා, අපේ කොටසක් අපි දකිනවා කියන ඒ පණිවිඩය ශක්තිමත්ව සමාජගත කරන එක තමයි වැදගත්ම දේ කියලා මම හිතනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණේ වගේ මනිකුත් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. මේ කළා මේ යතිවර පන්හිඳත් දේශේ යශෝරවයත් දැයින් සමුගත් වගයි කියලාද චාරිතු සහිතව වාර්තා කළ තිබුණා. පන්හිඳ අවිය කරගෙන සමාජ අසාධාරණයට එරෙහිව නිර්භයව ගීයෙන් සටන් කළ රබුක්කන සිද්ධාර්ථ හිමියෝ සහ සමාජ යථාර්ථයෙන් ගීයෙන් පෙන්වා දෙමින් සිය හඬින් යශෝරාවේ නැන්වූ නන්දාමාලනීය සුවහසක් ජනතාවගේ දුක් සුසුම් මැද සදහටම දැයින් සමුගතා කියලා දුචාරූප සහිතව වාර්තා කළ තිබුණා. දිනමින පුවත්පත පසුගිය දා අපතරින් නැව වෙන්ගුණු. ඒ වගේම මේ සිංහල සංගීතය එහෙම නැත්නම් අපේ හෙළ සංගීතයේ යතිවර ලකුණ රමුක්කන සිද්ධාර්ථ හිමියන්, ඒ වගේම හෙළේ යශෝරාවේ නන්දාමාලනී මහත්මිය, ආචාර්ය නන්දාමාලනී මහත්මිය අපගෙන් සමුගත පසුගිය දිනයි. ඉතින් අපි ඔවුන්ට ලක්කන වශයෙන් අපේ ආගමනුකූලව උතුම් වූ නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරනවා.
1: මුගයනද ලංකාදීප පුවත්පතත් සඳහන් කරනවා, දයකට කුර විසර ගැයුමෙන් හද බන්දා සමුගෙන ගියේද ඔබ මාලනියනි නන්දා කියලා චාරුපත් සමගින් අද තොරතුරු සටහන් කරන හෙළ අග්‍රගන්නේ ගායන වේදිනිය අභාප්‍රාප්ත ආචාර්ය නන්දා මාලනියගේ ආදාහන කටයුතු දසදහස් සංඛ්‍යාත ජනතාවකගේ සෝසුසුම දේබරල කනත්තේදී පෙරදා සන්ධ්‍යායාමයේදී සිදු කරන නන්දා මාලනියට පින්පතා පවුලේ ඥාතීන් නාවල විජේබාමාවත නිවසේදී පැන් වැඩුව අවස්ථාවයි. මේ විදිහට චාරුපේට නගමින් අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. දෙවෙනි පුවත්පතත් අද සඳහන් කරනවා, දයක් පුබුදු කළ ජාතියේ රන් ස්වරය ජන්මදිනයට පෙරදා ජන ගඟක් මැද සමුගණේ. අද සත්‍ය නිරංජනයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ විදිහටයි අද පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.

0: බලෞදසන 6යි විනාඩි 22යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්නද දිවෙන පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට වාර්තා කළන ප්‍රවෘත්තියටයි අපි මේ අවධානය යොමු කරන්නේ.
1: ඩුබායි වල හැංගිලා ලංකාවේ අපරාධ කළ බස් ලලියා හෙට කුදලන්නේ. අද දිවයින පුවත්පත මේ විදිහට සඳහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙන අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Wanted drug trafficker Bus Lalit expected tomorrow. Team headed by CCIB director in Dubai to accompany. For the more detail, Lalit Khanagar alias Bus Lalit, a prominent underworld figure and drug trafficker arrested in a joint operation between the Criminal Investigation Department, the Central Crime Investigation Bureau, the State Intelligence Service and Dubai Police is scheduled to be brought back to Sri Lanka tomorrow. It's Otio Gihan.
0: අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක තොරතුරු සඳහන් වෙලා තිබුණා. මේකලද දිනමින පුවත්පත සඳහන් කළ දුනි ගයන් කුමාර් වීරසිංහගේන වාර්තාව පාතාලේ බස් ලලිත ඩුබයි සිට හෙට මෙරටට කියලායි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනේ. එතකම දෙවෙනි පුවත්පතේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරා හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල කප්පම් හා අපරාධ තිප්පලක් කරගෙන ඉඳලා කොණ්ඩරංචි ඇල්ටු ධර්මේ වනාතේ චතුත් පොලිමේ කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙන. හේමන්ත රන්දුණු ගෙනන වාර්තාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඩුබායි පොලිසිය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ඩුබායි හෝටලයක සැඟවි සිටියදී අතරංගුවටගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු බව කියන ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයි කියලායි සඳහන් කළ තිබෙන්නේ. මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මද්‍රව්‍ය, ජාවාරම ඇතුළු අපරාධවල නිරත වෙමින් හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව බිහිතියට පත් කරමින් ඩුබායි සැඟව සිටි මෙරට අපරාධ සිදු කළ බවට මොහුට චෝදනා එල්ල වී තිබෙනවා. එතකම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මාස කිහිපයකට පෙර ඩුබායි පොලිසිය සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවටගෙන ඩුබායි පොලිසිය රඳවාගෙන එරට නීතිමය කටයුතු වලින් පසු ඔහු මෙරටට බහැර දීමට එකඟ වී තිබෙනවා කියලායි සඳහන. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, එවැගේම නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත සැකකරු රැගෙන ඒම සඳහා එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් තිබෙනවා. බස් ලැලියා නැමැති මෙම සැකකරුගේ තර්ජන හමුවේ හංවැල්ල, මීගොඩ, හෝමාගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් ධනවත් පුද්ගලයන්සේ නිවාස අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගොස් තිබුණා කියලත් අද තොරතුරු සඳහන් වෙනවා.
1: අවධානය යොමු කරමු අද ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ ගෙනෙන තොරතුරු වලට. මූලික රෝහලේ 82 හදිසි ප්‍රතිකාර ඒකක වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු කඩිනමින් සිදුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ඒ කලාවත මහ රෝහලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්
2: සිස්ටම් ගත්තොත් අපි ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ලොකුවට කතා කරනවා. ඩිජිටලයිසේෂන් මෙතන මේ රෝහලෙත් මෙතන ආරම්භ කළාද සුමිත ආරම්භ කළා ඇත්තෙම මෙතන ඩිජිටලයිසේෂන් ගොඩාක් රෝහල් වල ඔයගලන් දන්නවා ඇති පොඩි රෝහල් වල පවා OPD එක පවා ඩිජිටලයිස් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඩිජිටලයිසේෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට අපි මිලියන ගණන් බිලියන ගණන් ඇතනම වියදම් කරනවා. මේක හරිම කොස්ට්ලි වැඩක්. නෙට්වර්ක් එකට විතරක් යනවා බිලියන ගාණක්. විශාල වියදමක් අපේ රජයෙන් වැය කරනවා. ඕගලන්ගේ අතේ තමයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය රැඳී තියෙන්නේ. එතකොට අපි කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන තියෙන්නේ, අපේ කම්පිටන්සි එක මෙතන තියෙන්නේ. එතකොට අපි ඔක්කොම ડોක්ටර්ස්ලා නම්, අපි ඔක්කොම නර්සස්ලා නම්, අපි ඔක්කොම කම්පිටන්ට් වෙන්න ඕනේ. ඒ එන ලෙඩා මම අර කිව්වාගේ ගේට්වෙන් ආවොත් ආපහු නිරුපද්‍රිතව ආපහුම ඒ මනුස්සයා ගෙදර යා යුතුයි. ඒකට ඕගලන් මේ සියලු දෙනාම මේ CPD ඇක්ටිවිටි එක කරන්න.
1: නිරිතදිග ප්‍රදේශයේ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙයි හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊට අමතරව උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළාගයක පවතින බවයි කාර්යනියුතු කල්ගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා පෙන්වා දෙන්නේ.
3: බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල, ඒ කියන්නේ අපි ගත්තොත් දාල්ල සිට කොළඹ හරහා උත්තලම කංකසන්තුරේ දක්වාන වෙරළ ප්‍රදේශවල රාත්‍රී කාලයේදීත් උෂ්ණත්වය ටිකක් වැඩි තත්ත්වයක් මේ දිනවල වාර්තා වෙනවා. විශේෂයෙන් සෙල්සියස් අංශක 27 25 වගේ ආසන්න උෂ්ණත්වවල තමයි අවම උෂ්ණත්වය වාර්තා වෙන්නේ. ඒක උඩ රාත්‍රී කාලයේ ටිකක් ඒක ඇඟට අමාරු ගතියක් තියෙනවා.
0: මේකල මේ දිවයිනේ නිරත දිග ප්‍රදේශයට දැන් හෙට ඉඳලා වැස්ස වැඩි කිව්වට අර දිවයින පුවත්පත වාර්තා කළා තියෙනවා මේ දිස්ත්‍රික් 7ක් වේලේ 81,000 ක ජල හිඟයෙන් පීඩාවට කියලාද සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අනෙකුත් පුවත්පත්වලත් අපි බලමු. ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කළා.
1: Several districts hit by severe drought, temperature to rise over 39 Celsius. For the more detail, there is more than a 90% probability that the current El Nino condition will develop into a strong El Nino event from September, according to the National Oceanic and Atmospheric Administration said. Let's see more details about it in Sinhala.
0: අද චමින්ද සිල්වා දිවයින පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 23කට බලපා ඇති එල්නිනෝ බලපෑම හේතුවෙන් පවුල් 25,628ක පුද්ගලයන් 81,865ක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පුද්ගලයින් 72,153කට පානීය ජල පහසුකම් ලබා දී තිබුණවා. අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10,264ක පුද්ගලයන් 33,023ක් සහ මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9,547ක පුද්ගලයන් 28,528ක් වැඩි වශයෙන් පීඩාවට පත් වී තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක පවුල් 23,048ක පුද්ගලයන් 72,153කට පානීය ජලය බෙදා දීමට කටයුතු කර ඇති බව සඳහන් වී තිබෙනවා. බදුල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලද පානීය ජල ගැටලු වාර්තා වී නොමැත කියලා අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරලා තියෙනවා.
1: ලංකා දිව පුවත්පත අද සඳහන් කරන එල් නිනෝ අක්කර 2000කට ගිනි තියයි කියලා ඒ විදිහටයි අද සඳහන් වෙන්නේ දීර්ඝ විස්තරයක් සහිතව. එතකම අපි ලංකා දිව පුවත්පතේ තවත් පුවතකට අවධානය යොමු කරනවා.
0: ලංකාදීප පුවත්පතේ යන කලින් මේකලා මම මේ දිනමින පුවත්පතේ අවධානය යොමු කරන සූදානම් මේ ආනවිලුම්දාව අභයභූමියේ ගින්න මැඩ පවත්වයි සැකකටයුතු ක්‍රියා ගැන විමර්ශනයක් කියලාද ස්වර්ණා විජේකෝන් ගින්න වාර්තාවේ සටහන් වල තිබුණා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර විස්තරවලට.
1: ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ හටගත් ගින්න අක්කර 8ක පමණ ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා. රජයේ කඩිනම් මැදිහත් වීම මත ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ ආයතනයක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබෙනවා. ආනවිලුන්දාව තෙත් බිම් අභයභූමියේ හටගත් ගින්න ඇතිවීම පිටුපස කිසියම් හිතාමතා සිදු කළ ක්‍රියාවක් හෝ කඩා කප්පල්කාරී පසුබිමක් පවතින්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාර්යයක් විශේෂ විමර්ශනයක් සිදු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: පන්ස තිස් වන ජැග්‍රහිදින වරේ දවසේ දෙක්‍රාත්මක්න යු ඉංග්‍රිස් ක්ෂරය වසනාවත ඉංග්‍රිස් ක්ෂර චැග්‍රහයංක සටහන්න අංක විස්සංක විසියක අංක හැට හතර සහවසානයට අංක හැත්තෑ අට විදි හැට.
1: මෙගපව ජැග්‍රහි දහසයි සිති සෑවන දිින් වාරය දවස ක්‍රාත්මකුණේ චැග්‍රහ ඉංග්‍රිස් ක්ෂර විදිහට කේ ඉංග්‍රිස් ක්ෂරතක චැග්‍රහි සුපිරි අංකයංක දාහත චැග්‍රහි අංක සටහන්වටවා අංක පහ අංක දහය අංක දොළහ සහ අවසානයට අංක තිස් අතරයි දවසදී මෙගපව චැග්‍රහි දහසයි සිති සෑවන දිනුම් වාරේ චැග්‍රහ ඉංග්‍රිස් ක්ෂර සහ චැග්‍රහි අංක බවට පත්වනේ.
0: දල නිධානය 2318 වන ජග්‍රහ දිනුම් වාරයේ 16 දී ක්‍රියාත්මකණ අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජග්‍රහි අංක සටහන් වෙනවා අංක 7 අංක 45 අංක 46 සහ අවසානයේට අංක 61 විදිහට.
1: මේ හඳහන ලොතරයේ ජග්‍රහ 1597 වන දින බාර ජග්‍රහි ලග්න සංකේතයේ බාඩපත් උනේ සිංහ ලග්න සංකේතයේ ජග්‍රහි අංක අංක 2 අංක 23 අංක 52 සහ අවසානයේට අංක 58.
0: අද සම්පත 863 වන ජයග්‍රහ දිනුම් වාරයේ යෝ ඉංග්‍රීස අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීස අක්ෂර විදිහට සටහන් වෙන්නේ ජයග්‍රහි අංක අංක 8 අංක 6 අංක 5 සහ අවසානයටත් අංක 8 විදිහට සටහන් වෙනවා.
1: අපි අවධානය යොමු කරනවා NLB ජය ලොතරැයියට ජයග්‍රහි 556 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීස අක්ෂරය B ඉංග්‍රීස අක්ෂර වෙද්දී ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 2 අංක 0 අංක 4 සහ අවසානයටත් අංක 4යි NLB ජය 556 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීස අක්ෂරය සහ ජයග්‍රහි අංක 4 බවට පත්ුනේ.
0: සුබ දවසක්. 404 වන ජයග්‍රහ දිනුම් වාරයේ ධනු ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහි අංක අංක 38 අංක 45 සහ අවසානයේට අංක 57 වෙනකොට සුබ දවසක්. 404 වන දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්තන අංකයේ සටහන් වෙනවා 9255 විදිහට.
1: ජීවිතයේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්න මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලා උදැසන 6:00
0: විනාඩි 33.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන් ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීප අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනා භිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්කන Golden Voice ලංගදීම සතියේ දිනවල 10:01 ලක්කන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: Yes, again, let's move to the Daily News newspaper. Government revenue reaches 2.956 trillion rupees up to 30th of June. Vehicle imports helps in custom revenue surge. For the more detail, Sri Lanka's total government revenue experienced a notable surge in the first 6 months of 2026, driven by the reopening of the vehicle import market after several years and the corresponding collection of tax revenue, according to the latest finance ministry data. It's Udyogi, huh?
1: වසර කිහිපයකට පසු මෙරට වාහන ආනයන වෙළඳපොළ යළි විවෘත කිරීම සහ ඒ ආශ්‍රිතව එකතු වූ බදු ආදායම හේතුවෙන් 2026 වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රජයේ සමස්ත ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ නවතම දත්ත වාර්තා අනාවරණය කරනවා. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2026 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රධාන ප්‍රමාණය පසුගිය වසරේ 2025ට අනුරූප කාලයේදී සාපේක්ෂව 27.1%කින් ඉහළ ගොස් ඇති බවත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
0: Let's move to the Daily News newspaper again. Continuing an ancient tradition. For the more detail, continuing an ancient tradition spanning generations, an indigenous delegation of 100 people led by Vedda Chief Uruvagi Vannilatto visited the Sri Dalada Maligawa to perform the sacred ritual of offering honey to the tooth relic yesterday. Let's see more details about it in Sinhala Gihan.
1: ආදිවාසීන්ගේ දළදා සමිඳුන්ට මේ පැණි පූජාවක් කියලා සඳහන් අසල කුරුළුවංශගෙන වාර්තාව වැදිනායක උරුවරිගේ වනිලත්වෝ ප්‍රමුඛ සියදෙනෙකුගේ සමන්විත ආදිවාසී කණ්ඩායමක් ඊයේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් උදෙසා සාම්ප්‍රදායිකව මේ පැණි පූජාව සිදු කළා. දළදා මාලිගාවට පැමිණි වැදිනායකයා ඇතුළු පිරිස දේවඩර නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් පිළිගෙන මේ පැණි පූජාව සඳහා දළදා සමිඳුන් වැඩහිඳින ගන්ධහ කුටිය වෙත ඔවුන්ව කැඳවා ගෙන ගියා කියලාත් අදවසේදී චෛරුපක් සහිතව දිනමින පුවත්පත සටහන් කරලා තිබුණා.
0: අපේ අවධානය යොමු කරනවා ඊළඟට දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙන ප්‍රවෘත්තියකට ඊට කලින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද සඳහන් කරනවා පෞද්ගලික අංශයටත් අන්තර්ජාලයෙන් දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර, අධිවේගී මාර්ගවල මගින්ටත් බඳපටි අනිවාර්යයි. අද සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන එන්නේ. පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබා දීමේ පහසුකම එළබෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ටද මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර පහසුකම ලබා දීමට කටයුතු යොදමින් සිටින බවයි ඔහු සඳහන් කළේ කියලායි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
1: අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පත සටහන් කරලා තිබෙනවා ශිරාන් බාසිග්ගින් උදව්ගත් ටියුෂන් ගුරා විභාගයට පෙර ප්‍රශ්න පත්‍රත් ලීක් කරලා. නෝමන් පලිහිවඩන සහ හේමන්ත රන්දුණු යද්දවසදී වාර්තාව ගෙනවෙ තිබුණේ. මේකල මම දැක්කද දිව ලංකාදීප පුවත්පත ප්‍රධාන සරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා.
0: ඔගේ අනන්ද සඳහන් කරන ඉරාන ආරක්ෂක අංශවලට හවුල්ද ප්‍රශ්නාර්ථයක් සමගින් උතරතුරු සටහන් වෙන්නේ. ශිරාන් බාසිග්ගෙන් ඇමරිකා බුද්ධි අංශයේ ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඉරානයේ එක්ක ජාවාරම් කරලා ටියුෂන් ගුරුවරයෙකු ගැනත් හෙළිවෙයි. අද දර්ශන සංජීව බාලසූරයයි වාර්තාව අරගෙනේ. ඩුබායි පොලිසිය ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරවෙකු වන ශිරාන් බාසිග් ඉක්උද්දා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල් වල ඡායරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. එනිසා බලධාරීන් ඇමරිකාන් ෆෙඩරල් බියුරෝව ඔහුගෙන් ඩුබායි හිදී තා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවද ඩේලි මිරර් පුවත්පත දැනගන්නට ලැබුණා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. ඩුබායි පොලිසිය ඉක්ොත් මැයි 26 වෙනිදා හෝ අත්අඩංගුවට ගත් අතර ඔහු ඉරානය සමග කුමන ආකාරයේ සංසාවක් පැවතියේද යන්න පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් බියුරෝ නිලධාරීන්ට විශේෂ විමර්ශනයක් සිදු කිරීමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් ඔහු ඉරානයේ ආරක්ෂක අංශ සමග සබඳතා පවත්වාගෙන ගියේද යන්න පිළිබඳව දෙම විමර්ශනවලදී ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ.
1: අපි දිවෙන් පුවත්පතට තව දහන යොමු කරනවා. මේ අදවසේදී සඳහන් කළ දුණා මේ ශිරාන් බාසිග්ගින් උදව්ගත් ටියුෂන් ගුරා විභාගයට පෙර ප්‍රශ්න පත්‍රත් ලීක් කළා කියලා තොරතුරු සඳහන් කළා තිබුණා. මේකලා මෙම ටියුෂන් ගුරුවරයා මේ වන විට ඩුබායිහි දිවි ගෙවන බවද පොලිස් මාධ්‍යම අපරාධ කොට්ටාසේ ප්‍රකාශකෙක් සඳහන් කරනවා. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය සහාය ලබා ගන්නා බවද මොහුට රතු වරෙන්තු කැඳවීමට පියවරගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරනවා. මේ අතර ශිරාන් බාසිග්ගේ දේපළ ලියා ඇති ඔහුගේ පුත්‍රයාගෙන් සහ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කරනවා කියලා තද දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කරනවා.
0: Let's move to the Daily News newspaper. Over 400 suffer eye discomfort Jaffna Kovil festival. For the more detail, more than 400 people sought hospital treatment after suffering eye complications following the participation in a festival at a Kovil in Piranpattu area of Jaffna. It's Otto Gihan.
1: යාපනයේ කෝවිල් උත්සවයකින් පසු 400කට අක්ෂි ආසාත්මිකතා කියලා සඳහන අද කිත්සිරිගේ ප්‍රසන්න ගිරණ වාර්තාව. යාපනයේ පණ්ඩතරිප්පු පෙරියවිලාන් ප්‍රාණපත්තු කෝවිලේ පැවති උත්සවයකින් අනතුරු අසල්වැසි ඇස්වල සිදුව ආසාත්මිකතා හේතුවෙන් පුද්ගලයන් 400කට අධික පිරිසක් කියවන විට රෝහල් ගත වී ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මෙම කෝවිල් උත්සවය ඉකුත් 20 වෙනිදා පැවති අතර එහිදී අධික ලෙස රතිඥා දල්වා අධි තීව්‍රතාවකින් යුතු කෘතිම විදුලි ආලෝක දල්වා තිබෙනවා කියලත් අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබෙනවා. අපි බලමු එතොල් පිටුවලට තවත් අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් වන තොරතුරු වලට අද සඳහන් කරලා තිබෙන ඒ අනුව කෝවිල උත්සවයට සහ භාගී වූවන්ට ඇස් ආශ්‍රිතව අධික දැවිල්ලක් හා පෙනීම ඇති වූ දුර්වලතා නිසා 21 වෙනිදා උදෑසන සිට පුද්ගලයන් රෝහල් ගත වීමට පටන් ගෙන තිබුණා. 21 වෙනිදා සවස වන විට පුද්ගලයන් 166 දෙනෙකු රෝහල් ගත වූ අතර මේ වන විටම ප්‍රමාණය 400 දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙන්නේ.
0: මහනුවර දෙවැනි රන්දෝලි පෙරහර අද මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතට අද සටහන් කළ තියෙන තොරතුරු මොනවද කියලා බලන්න. මහනුවර ඇසළ පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර අද සඳුදාල් රාත්‍රී 7:00 PM විනාඩි 1ට නැගෙනහිර දිශාභිමුඛව පිටත් වීමටයි නියමිතව තිබෙන්නේ. රන්දෝලි පෙරහර දළදා වීදියේ ඩී සේනානායක වීදියේ, කොළඹ වීදියේ යටිනුවර වීදියේ, රජ වීදියේ ඊ.එල්. සේනානායක වීදියේ, හරස් වීදියේ ඩී.එස්. සේනානායක වීදියේ ඔස්සේ රජ වීදියේ නිහල ත්‍රිවිධ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදිනු ඇති කියලයි අද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පත.
1: ලකර මෝර්නින් නිවුස් අලර්ට් හංගින වෙලාව මතක කරනනම් වෙලාව උදෑසන 6:00
0: විනාඩි 56.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
1: Around the world.

0: මෙලව දැසන 6යි විනාඩි 56 අපි සූදානම් දවසේදී විදේශ පිටුවට අවධානය යොමු කරන මේද දිනමින පුවත්පතට වාර්තා කළ තියෙන තොරතුරු.
1: අමරිකාවේ ආර්ථික සම්බාධකවලට සහය දෙන රටවලට පහර දෙන බවට ඉරාන ආරක්ෂක ප්‍රධානියා අනතුරු අඟවයි. ඉරානයට එරෙහි අමරිකානු ආර්ථික සම්බාධකවලට එක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකන බවත්, ඊට ප්‍රතිචාර ලෙස එම රටවල යටිතල පහසුකම්වලට පහර දෙන බවත් ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සේන් රිසායි ප්‍රකාශ කර තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කර ඇත්තේ ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පනවන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නිවේදනයෙන් පසු ඉරාන ආරක්ෂක ප්‍රධානියා මේ ප්‍රකාශය සිදු කළ බවයි. අමරිකාවේ උත්සාහයට එක් නොවන ලෙස ඉරාන ආරක්ෂක ප්‍රධානියා සිය අසල්වාසී රටවලට දැනුම් දී ඇති අතර මේ පියවර මගින් ගල්ෆ් කලාපයේ අමරිකාව සම්බන්ධ සියලු ස්ථානවලට පහර එල්ල කරන බවද ඔහු දරුණු ලෙස අනතුරු අඟවා තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. ඒත් එක්කම බෙංගාල බොක්කේදී බාණ්ඩ නෞකාවක් ගිලී 22 දෙනෙක් අතුරුදන් කියලා තද දීර්ඝ විස්තර සහිත උතරතුරු සටහන් වෙනවා. ඉරානය තවත් වෙනිසියුලාවක් කරන්න අමරිකාවට ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපති පෙෂස්කියන්ගෙන් ප්‍රකාශනයක්. හොමු සමුද්‍ර සන්ධි අර්බුදය මුල් කර ගනිමින් අමරිකානු රජය වෙළඳ සම්බාධක ඉහළ දැමීමට පියවර ගැනීමෙන් ඉරානය ආර්ථික යුද්ධයකට මුහුණ දී සිටින බව එරට ජනාධිපති මසූද් පෙෂස්කියන් ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ආරම්භයේ සිට පැවසූ පරිදි ඉරානය තවත් වෙනිසියුලාවක් බවට පත් කිරීමට නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලාද දිනමින පුවත්පත සටහන් කරනවා. තොරතුරු විදිහට
0: අපි යනවා විදේශ පිටුවෙන් ක්‍රීඩා පිටුවට. වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයලා බලන්න.
2: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: මේකලා අද ක්‍රීඩා පිටුවට ගියට පස්සේ වාර්තා කරලා තිබුණා දිවයින පුවත්පත. ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරගාවලිය පළමු දිනේ වාසිය ඉන්දියාවට කඩලු පහට ලකුණු 300යි පඩික්කල් කොළඹදීත් හිසර දෙයක් වෙයි කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: ඔවද ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන දේවදූත් පඩික්කල් වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගනී කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. දමින්ද විජේසූරියයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. ඉන්දිය පළමු ඉනිමේ සුවිශේෂ ප්‍රතිහරමයක නිරත වෙමින් දේවදූත් පඩික්කල් ලබාගත් ලකුණු 117ත් සමග ඉන්දිය කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනේ පාලනය සියතට ලබා ගත්තා කියලා සඳහන් වෙන්නේ. පඩික්කල් පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 167ක් ලබාගත් අතර දෙවැනි තරගයේදීත් ශතකයක් වාර්තා කරමින් සුවිශේෂී ක්‍රීඩකයෙක් බවට පත් වුණා කියලා අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දිය කණ්ඩායම සිය ස්ථාවරය හොඳින් සකසා ගත අතර පළමු දිනේ තරගයේ වැඩි වාසිය ඉන්දියාවත් කරගන්නට හැකියාව ලැබුණා. රිෂබ් පන්ට් තරගයේ අතරතුරදී ආබාධයට ලක්වීම නිසා ක්‍රීඩා පිටේ නිවත්ව ගියා. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 43ක් ලබා ගත අතර දින නිමාවන විට ඉන්දිය පළමු ඉනිම කඩුලු 5ක් දැවි ලකුණු 300ක් ලෙස සටහන් වුණා කියලා තමයි අද වාර්තා වෙන්නේ. ඩ්‍රෝ ජුරෙල් සහ සරංජ් ජයින් නොදැවි කඩුල්ලේ රැඳී සිටිනවා කියලා තද සඳහන් කළා තියෙනවා.
0: එතකම තවත් රන් පදක්කමක් පිළිබඳව තොරතුරු සඳහන් කළ තිබුණා. ඩයමන්ඩ් ලීග් මාළල් ක්‍රීඩා තරගාවලිය රුමේෂ් තරංගට පළමු තැන කියලා දන්රදා හේරත් දිවයින පුවත්පත වෙනුවෙන් ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබුණා.
1: ඔවද ලංකාදීප පුවත්පතත් සඳහන් කරන නිරාජ් චොප්‍රා සෙන්ටිමීටර් 9කින් රුමේෂ් තරංගට පරදී කියලායි සඳහන් වෙන්නේ. අනුරුද්ධ හේරත් බණ්ඩාර දිවයිනට ගෙනෙන පුවතේ තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. ඉක්ොත් සිකුරාදා රාත්‍රී 11:50ට ස්විස්තලන්තයේදී ක්‍රියාත්මක කෙරුණු ඩයමන්ඩ් ලීග් මල්ල ක්‍රීඩා තරගාවලියට එක් වෙමින් පිරිමිහෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය තහවුරු කරගන්නට රුමේෂ් තරංග සමත් වුණා කියලායි සඳහන් වෙන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ ආර්ථිකේ ශක්තිමත් රට වැටේ නෑ කියලා අනිල් ජයන්ත කියනවා. අපරාධ සමහරු සූට් මහන්න වේදම් කරපු සල්ලි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: මෙදිවෙන පුවත්පත ශ්‍රී සමයන් කාටුනේ 22ට ජනමත විචාරණයක් තිබ්බොත් ආණ්ඩුව අනිවාර්යෙන්ම දිනනවා කියලා වාසු කියනවා. වාසුටත් දැන් ඇති කියලා හිතලා ඇති කියලායි අද ශ්‍රී සමයන් කාටුනේන් කියලා තියෙන්නේ.
1: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම් මෙහෙමයි කියන්නේ. එල්නිනෝ තත්ත්වයේ දරුණුයිලු. මේ තත්ත්වය දැනගෙන දේකාලේ සහෝදරවරු චන්ද්‍රිකා එක්ක වැව් කැපුවේ කියලා තමයි අද ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන් කරන්නේ.
0: අපි යනවා ඕකයි තත්ත්වයන් රාදගේ කවියෙන් අපි ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරනවා. පළාත් සභා ඡන්දය නෑ ළඟ එන්නේ කොට්ටහච්චි ළඟ පිරිසට පවසන්නේ කවුරුද බොලව් ඒ වීඩියෝ පට දුන්නේ ටිල් වින්සර්ටත් මල පැනලයි ඉන්නේ කියලයි අද ඕකයි තත්ත්වේ කවියෙන් කියලා තියෙන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 2117 679

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ඩුන සමට දැනුම් දීමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල දුරකථන 0706 478 478

0: ආයි බොන් සුබ දෑසනක්.
1: Good morning. කොහොමද?
0: Good morning. හොඳයි හොඳයි. වරදක් නැහැ. හොඳට ඉන්නවා.
1: After long long time නේද අනේ.
0: ඒකනේ.
1: හරි. එහෙනම් ඉතින් මොනින් ෂෝ එකේ ටික මේ විදිහට පටන් ගන්න යන්නේ.
0: අද කවද්ද? අගෝස්තු මාසේ
1: 24.
0: A-level exam එකත් හදි ඉවර වෙන්න යන්නේ. දැන් ඔන්න ඉස්සරහට බලා ගන්න පුළුවන්.
1: මං අරින් පස්සේ නිදහස්.
0: අම්මා. හරිම ෂෝ. Very good. Very good.
1: ස්තුතියි.
0: මේ ඉතින් අපි සෞන්දා දවස් අද මේ විදිහට වැඩසටහන ආරම්භ කරනවා. ගෙවිගේ සතිය ගත්තොත් එහෙම අපේ සංගීත වංශ කතාව, එලේ සංගීත වංශ කතාව පන්හිඳ, එලේ සංගීත වංශ කතාවේ පන්හිඳ යතිවර ලකුණ රමුක්කන සිද්ධාර්ථ හිමියන් අපාතරින් වියවට පත්ුණා. ඒ වගේම තමයි ආචාර්ය නන්දාමාලී, එළගී රාවේ යශෝරාවය, ඒ විදිහට අපෙන් සමුගත්ත. ඉතින් පසුගිය සතිය ගත්තට පසු මේකලායි තමත් ශෝකානුකූල සතියක් තමයි විදිහට ගෙවි නිම වුණේ. දැන් මේ කාලේ ගත්තට පස්සේ මේ අනුමේ අපිට මේ මතකයන් විතරක් ඉතුරු කරලා තියෙන කාලයක් බවට පත් වෙලා තියෙන. අපි දන්න, ආදරය කරන, රටක් හඳුනන කලාකරුවන් එකිනෙකා අපි අතරින් සමුගෙන යනවා. ඉතින් මොන වුණත් අපේ ආගමනුකූල අනුව අපි ඔවුන්ට උතුම් වූ නිර්වාණ සෝය ප්‍රාර්ථනා කරනවා. හරි, අපි එහෙනම් මේ විදිහට ඒ සතිය නිම කළා. දැන් ඔන්න අලුත් සතියකට අවිල්ල ඉන්නේ. ජයග්‍රාහී සතියක් වෙන්න කියලා අපි මුලින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා.
1: මාත් එහෙම තමයි. මේ මං අහන්නේ හිටිය දැන් සඳුදා දවසට වැඩිපුරා ආස සිකුරාදා දවසටද?
0: මං ආස සිකුරාදාට.
1: අයියේ.
0: මං ආස බදාදාටනේ. ඔය ඔක්කොම මැද තියෙන දවස බදාදා.
1: මමත් ඒ කියන්නේ හරිම උද්‍යෝගයෙන් ඉන්න බදාදායෙන් පස්සේ
0: තමයි. අපි එනවා සඳුදාට උදේම නැගිටිනවා.
1: නිකන් හරි බිගමනින් නේද අපි ඔය කියන්නේ. මං හිතේ ඒක හැමෝටම වැඩ කරන ජනතාවට පොදු කාරණාවක් ඒක.
0: දැන් සඳුදේට කවුරුරේ හම්බුණාට පස්සේ එකපාරටම good morning
1: සමහරකයි good නෑ
0: morning
1: සඳ කියන දවස් තියෙන පොඩි අවුල.
0: සඳ කියන දවස් කැලෙන්ඩරේ මයින් කරලා දාන්න ඕන. බෑනේ කැලෙන්ඩරින් අයින් කරොත් අඟහරුවාදට ආයේ දවසක්. ඒකත් අයින් කරන. එතකොට දවස් 7 මයින් කරා.
1: පටන් ගන්න බැරිද?
0: බදාදෙන් පටන් ගන්න.
1: බදාද බ්‍රහස්පතින් සිකුරාද ඉවරයි සතියේ.
0: එහෙම කරොත් හරිම ෂොක්. ඉතාමත් හොඳයි. very good. හරි, අපි එහෙනම් අද මෝර්නින් ෂෝ එක මේ විදිහට ආරම්භ කරනවා. ආරාධනා කරන ඔබට FM 93.5 වෙනකන් අපි කොටහත් ඉන්නවා එහා පැත්තේ. කොට ජීවිතය
1: හරියට කියන
0: කොටහත් එහා පැත්තේ ඉන්නවා. එහා පැත්තේ යුවරජු.
1: අනේ දෙයනේ
0: යුවරජු.
1: excuse me
0: යුවරජු මේ අසුනේ. හරි, අපි එහෙනම් අද දවසේදී මේ විදිහට වැඩ ආරම්භ කරනවා. ඔයාට එකතු වෙන්න පුළුවන් මේ පැත්තට, මැසේජ් එකක් දාන්න, කතා කරන්න පුළුවන්. අපි නම්බර් එකක් මතක් කරගෙන යන්න 07 03 93 5 93 7. ඉතින් මැසේජ් එකක් දාන්න මේ පැත්තට. අපි ඉන්නවා උදේ 10 වෙනකන්. ලස්සන සින්දු දෙකක් අරගෙන අවිත් තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙන්න. උදේ 7යි
1: විනාඩි 10යි.

0: Lakhanda Radio ITN.
1: උදේ හතේ විනාඩි 16යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා. ඔබ වෙනුවෙන්ම.

0: උදේ 7 විනාඩි 16 වෙලාව පොඩි කතාවක් කියන්න ගන්නු.
1: මොකද්ද කියන්න බලන්න.
0: ඔන්න මේක මේ මගේ උගත් මිතුරන්ට කියන්නේ. තර්ක කරන්න එන්න එපා. මම මේ කතාවක් විතරයි කියන්නේ.
1: ඕකේ.
0: මුලින් කියලා ඉන්න එපා.
1: හරි.
0: අනු කැලේ රජා. අනු කැලේ නෙමෙයි කැලේ ඉන්න රජා කවුද?
1: සිංහයා.
0: සිංහයා. හරි. ඔන්න මේ කතාවට සිංහයාත් ඇතුළත් වෙනවා.
1: එතකොට
0: කැලේ ඉන්න ලොකුම සතා කවුද?
1: අලියා.
0: අලියත් ආයේ තියෙනවා. ඒ කියන්නේ කවුද? මම.
1: Thank you පිළිගත්තට.
0: හරි. ඊළඟට කවුද? යුවරජු. කොටියා.
1: Oh my god.
0: එයාත් ඉන්නවා. හරිද? එතකොට මේ ඒ වගේම කැලේ ඉන්න කුඩාම සතා කවුද?
1: මම.
0: ඒ හරිද කිව්වේ. හතු නෙමෙයි මං ඇහුවේ සත්තු ගැන.
1: කවුද?
0: මීයා.
1: මීයා?
0: මීයා තමයි පොඩි
1: මීයා. අයි මීයා රජුරිය නැද්ද කූඹි
0: වෙනවා. කූඹි ඉන්නවා. කූඹි හිටියට අපි ඉතින් අර මේ.
1: ගණන් ගන්න නෑනේ.
0: කවුදනේ කූඹි කියන්නේ කවුද පොඩ්ඩයි ඉන්න.
1: හරි ඔකේ
0: කතාව. මේ කතාවේ හැටියට කුඩාම සතා මීයා හරිද?
1: මීයා හරි.
0: හරි. එහෙනම් ඔන දැන් කතාව කියන්නම්. දවසක් මීයෙක් මේ කැලේ මැදින් ඇවිදගෙන යනකොට මේ හම්බ වෙනවා අලියෙක්.
1: හරි.
0: මේ අලියා ඉන්නේ මේ ටිකක් හරි අමුතු විදිහට. පොර සිගරට් එකක් ගහගෙන ඉන්නේ. දුමැටිය පාවිච්චි කරන අලියෙක්. මොන දැන් අහන්න එපා අලිය කොහොමද සිගරට් බොන්නේ
1: කියලා.
0: ඒ වගේ අහන්න පුළුවන්. හරි. මේ අලියා ඉන්නවා දුමැටියකුත් අතේ තියාගෙන.
1: නෑ
0: හොඬේ. හොඬේ තියාගෙන. ගත් කරම අතේනේ. නෑ හොඬේ.
1: හොඬේ
0: තියාගෙන ඉන්නවා. මේ එතකොට මීයා කව්ව එකපාරට ගිහිල්ලා බලන්නකෝ ඔයා කොච්චර මේ කැලේ ඉන්නේ. ඔව් කොළඹ කැලේ ඉන්න මේ ලොකුම සතා. වාට පොඩ්ඩක් ඔළුව තියෙන්න ඕන. මේ ඔය වගේ දේවල් කරන්න එපා. ඔයා ඉක්මනටම මේ ඔයාට ඔයාගේ ජීවිතෙන් සමු ගන්න වෙයි. ඔයා හાર્ට් එකට හොඳ නෑ. එහෙම කියලා දැන් පොඩි උපදේශයක් දෙනවා මීයා.
1: මම ආදරේ හින්දානේ මේ කියන්නේ කියලා ආවා.
0: හරිද? මීයා කම ආලිය කල්පනා කරනවලු. ඇත්තනේ මූ පොඩි වුණාට මූ කියපු කතාව හරි. බලන්නකෝ මේ කැලේ කොච්චර ලස්සනද කියලා අලි රාල. අලි ලොරි. කියන්නේ බා. හරිද? ඊට පස්සේ දැන් ඔහොම කියලා මේ කැලේ සුන්දරත්වය බලන්න ඉන්නකෝ මාත් එක්ක යන්න. මේ කැලේ තියෙන ලස්සන ගහකොළ, දියැලි, ගංගා මේව බලන්න පුළුවන් කියලා එක්කගෙන යනවා.
1: එන්න මිතුර කියලා
0: යහමගට ගන්න යන්න බැහැ. හරිද? දැන් හරි. එයා දැන් උන්න අරගෙන දැන් අලියට හිතුවන ඇත්තටම මේ කියන කතාව ඇත්ත. අපි යංකෝ කියලා මේක දැන් අර දුම් වැටියත් විසි කරලා යනවා. ඒ යනකොට ටික දුරකින් හම්බ වෙනවා කොටියෙක්. මේකා මේ මේ
1: කවුද මේකා කියන්නේ?
0: කොටියා. කොටියා දැන් යන අලියයි මීයයි දෙන්න යනකොට පුටුවක් තියාගෙන.
1: පුටුවක්? කැලේට ගහින්ද පුටුවක්?
0: කලින්ම කිව්ව මගේ උගත් බුද්ධිමත් මිතුරනි
1: මේ උදෙක් කතාවක් පමණි
0: තර්ක කරන්න එපා. මේ එතකොට මෙයාට හම්බ වෙලා මේ කොටියා පුටුවක් තියාගෙන වාඩි වෙලා මේ යම් මේ බෝතලයක් තියාගෙන ඉන්නවා. මොන බෝතලයක්ද? වතුර බෝතලයක් නෙමෙයි. මත්පැන් බෝතලයක්. එහෙම නැත්නම් අපි කියන විදිහට නෑ එපා.
1: එපා. එහෙම කියන්නේ.
0: කපලා. හරිද? ටීක්. එතකොට මෙයා එකක් තියාගෙන දැන් ඒකෙන් පොඩි ෂොට් එකක් දාන ගමන් නිකන් අර යුවරජාන කැලේ ඉන්න මම කොටියා. ඊට පස්සේ මෙයා කියනවා ඊට පස්සේ මේ අයියෝ බලන්නකෝ. දැන් මම මේ මෙයාව එක්කගෙන ආවේ මෙයා මේ මං එනකොට මේ සිගරට් එකක් බිබී හිටියේ මං එයාව නවත්තලා එක්කගෙන ආවා කියලා. ඒ කොටියත් කියනවා මේ ඇයි ඉතින් එහෙම නවත්තන්නේ මේ මිනිස්සෙක්ගේ මේ සතෙක්ගේ අවශ්‍යතාවයක් නේ මේක.
1: දහසට
0: මේකක් නේ කියන්නේ. හරිද? ගොංගාතල් දෙන්න එපා වගේ එකක් දෙනවා. ඊට පස්සේ නෑ එහෙම කරන්න එපා. ඔයා ඔය කරන වැඩේ වැරදි. මේ කැලේ කොච්චර ලස්සනද? මම මේ අලිරාලවත් එක්කගෙන යන්නේ මේ කැලේ ලස්සන බලන්න. අපි යන් කියලා. කොටියත් කල්පනා කරාලු. ඉතින් කියන එක ඉතින් කැලේ
1: සතෙක්ගේ.
0: යන් කියලා අර තිබිච්ච එකත් විසි කරලා දාලා දැන් අලියයි කොටියයි මීයයි තුන්දෙනාම යනවා.
1: සිරිනරබන්න
0: කැලේ. හරිද? ඊට පස්සේ හම්බ වෙනවා කැලේ රජා. කවුද?
1: සිංහයා.
0: හම්බ වෙනකොට සිංහයා ඉන්නේ වෙනම ලෙවල් එකක. සිංහයා දෙකම තියාගෙන කකුලක තුඩින් තියාගෙන සිංහයා සීන් එකේ ඉන්නේ. සිංහයා ගියාල සිංහයා ළඟට යනකොට මීයා කිව්වලු බලන්න බතුමා මේ කැලේ රජතුමා.
1: රජතුමානේ.
0: ඇයි යන්නේ ওই විදිහට නරක පුරුදු කරන්නේ මම මේ
1: දේ. වැරදි ආදර්ශනේ.
0: අනිවාර්යෙන් මේක මේ වැරදි ආදර්ශයක් නේ. රජතුමත් ওই විදිහට මේ නොමග යනවනම් මම මේකින්ද මේ එකගෙන ආවේ මේ දෙන්නටත් කියලා මේ කැලේ පෙන්වන්න මේ කැලේ තියෙන ලස්සන පෙන්වන්න කිව්වලු. කියනකොටම සිංහයා වේදුර බිමින් තිබ්බල දුන්නලු මීයට කනේ පාර. මීයා ගිහිල්ලා වැටුණා. කිලෝමීටර් 2ක් විතර. පස්සේ දැන් අර දෙන්නට දුකයිනේ. ඇයි රජතුම ඒ වගේ දෙයක් කරේ යා හොඳ දෙයක් නේ කරේ හොඳ දෙයක් තමයි වැඩේ ඇත්ත හැබැයි උඹල දෙන්න වගේම මමත් ඊයේ මේ කැලේ පුරාම ඇවිද්ද කිව්වලු
1: මී
0: එක්කන් ගිහිල්ලා යාව හේතුව දන්නවද මී හඳේ ඉඳලා තියන්නේ වෙලාවේ මන්ත්‍රවේ පාවිච්චි කරන්න එපා කොටින්ම කිව්වොත් ඔය දේ කරන්න එපා මං බැරිම තැන ඇවිල තමයි මේ හිත හදාගන්න මේ දේ කරේ කියලා සිංහයා කිව්වලු අලියට සහ කොටියට ඉතින් මේ ඔය වගේ මීයාලු අපිටත් ඉන්න පුළුවන් හැබැයි අපි ඔයාට කියන්නේ ඔයාට මද්‍රව්‍ය වලින් මිදෙන්න නම් මොකද කරන්න ඕන
1: 19:24 කතා කරන්න. ඔයා විතරක් නෙමෙයි දන්න කෙනෙක් හරි ඉන්නවා නම් ඒව පාවිච්චි කරන. නොමග ගෙහෙල්ලා ජීවිත විනාශ කරගෙන ඉන්නවා නම් ඔයා කෝල් එකක් ගන්න. මොකද ඔයා මේ ගන්න පොඩි කෝල් එකෙන් ජීවිත ගණනාවක්
0: බේර ගන්න පුළුවන්. අපේ රටේ තාරුණ්‍ය අපිට බේර ගන්න පුළුවන්. මෙන්න මේ ගන්න පුංචිම පුංචි කෝල් එකෙන් ආපහු නම්බර් එක මතක් කරන්නම්.
1: 19:24.
0: හැබැයි ඔකට අනු එක දෙයක් කියන්න.
1: මොකද?
0: වැඩිපුරම ඉන්නේ මට බේරෙන්න ඕන කියලා නෙමෙයි. අර මේ අල්ලපු ගෙදර එක ගොඩු ගන්නවනේ අනේ පොඩ්ඩ පුළුවන් නම් බලන්න කියලා ඒ වගේ ඉන්නත් පුළුවන් හැබැයි චේතනාන්විතව හොඳ දෙයක් කරනවා නම් ඒ දේ හරි විදිහට කරන්න මේ එමෙන මෙහෙම කෙනෙක් කැබ්බැහි වෙලා ඉන්නව පුළුවන් නම් මෙයාව බේර ගන්න අනිවාර්යෙන් බේර ගන්න පුළුවන් අපි අපේ තාරුණ්‍ය රැකගමු අපේ අනාගතය රැකගමු ඒක හින්දා අපි හැමෝම ඉවත් වෙමු මොකෙන්ද
1: මාත්‍රාව්‍ය වලින්
0: හරි උදේ 7:23

0: ரேடியோ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 7 වෙනිදා 31යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: ඒ කවද්ද?
1: 23
0: ඉරිදා. යදවස 23 ඉරිදා දවස් අපි බලමු යදවසේදී කොහොමද ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදලා ලොතරැයිපත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කියලා. ඊයේ මහජන සම්පත ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී 6288 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වනවා අංක 9, අංක 2, අංක 8, අංක 6, අංක 5 සහ අවසානයේ අංක 8. ගොවිසෙත 4530 වන දින වාර ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 20, අංක 21, අංක 64, අංක 78 තමයි දවසේදී ගොවිසෙත 4530 වන ජයග්‍රහී දින වාරේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ. මෙගාපව ජයග්‍රහී 2636 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය K ඉංග්‍රීසි අක්ෂරය වෙද්දී ජයග්‍රහී සුපිරි අංකයන්ක 17, එත්තිකම ජයග්‍රහී අංක 4 බවට පත් වන අංක 5, අංක 10, අංක 12 සහ අවසානයේ අංක 34. ධන නිධානය 2318 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය I ඉංග්‍රීසි අක්ෂරය වෙද්දි ජයග්‍රහී අංක අංක 7, අංක 45, අංක 46 සහ අවසානයේ අංක 61. හඳහන 1597 වන දින වාරයේ ජයග්‍රහී ලග්න සංකේතය සිංහ ලග්න සංකේතය වෙද්දී ජයග්‍රහී අංක අංක 2, අංක 23, අංක 52 සහ අවසානයේ අංක 58. අද සම්පත 863 වන දින වාරයේ යෝ ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක අංක 8, අංක 6, අංක 5 සහ අවසානයේ අංක 8. NLB ජය 556 වන දින වාරයේ V ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක අංක 2, අංක 0, අංක 4 සහ අවසානයේ අංක 4යි. NLB ජය 556 වන දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක බවට පත් වුනේ. NLB සුබ දවසක් 404 වන දින වාරයේ ධනු ලග්න සංකේතයත් එක්ක ජයග්‍රහී අංක අංක 38, අංක 45 සහ අවසානයේ අංක 57. එතකම සුබ දවසක් 404 වන දින වාරයේ යදවසේදී ජයග්‍රහී ප්‍රවර්ධන අංකය බවට පත් වුනේ අංක 9255 විදිහට. ඔයදමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේදී දිනුම් මදිල ලොතරැයි පත්වල ඩෙල ප්‍රතිඵල සටහන් නුනේ anu.
1: හරි, ඉතින් මේ පුංචි රුපියල් 40කින් ලොකු දෙයක් කරනවා කියලා අපි හැමදාම කියනවනේ. මොකද මේ රුපියල් 40න් ඔයාට දිනුමක් තිබ්බත් නැතත් අපේ රටේ සංවර්ධනයට ලොකු දායකත්වයක් ලබා දීලා තියෙනවා. හරිද? එහෙම කියන්නේ රජ ඒකාබා ධාරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවා පවත්වාගෙන යන්න ඔයා කෙලින්ම දායකත්වය ලබා දීලා තියෙන හින්දා ඉතින් දිනමක් තිබ්බත් නැතත් රුපියල් 40කින් ඔය ටිකට් ටිකක් ගත්ත කියන්නේ ඔයා වාසනාවන්ත ජයග්‍රාහකෙක්.
0: ඒ වගේ මතක් කරන උන RDB බැංකුව ගැන දිවිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ RDB බැංකුව. මාස 3න් මාස 6න් අවුරුද්ද විදිහට ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙනවා. ඒවගේම තමයි මේ දිවිනේ පුරා ශාඛා 272ක් තියෙනවනු RDB බැංකුව ශාඛාවට ගිහිල්ලා ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න කියලා ඔන්න RDB බැංකුව ඔබට ආරාධනා කරලා තියෙනවා. ඒවගේම තමයි ක්‍රිමිරාජ පිළිබඳව අපි මතක් කරන්න ඕන.
1: ක්‍රිමිරාජ ගැන මතක් කරනවා නම් මේ දවස්වල උගුරේ අමාරු හෙම්බ්‍රිසාව වුණා, මෙන්න මේ වගේ දේවල් වැඩිපුරම තියෙනවනේ අපේ කට්ටිය අතර. ඉතින් කියව ගමන් කාසේ. ඉතින් ආඩ මේ වැල්මි පණිය ගන්න පුළුවන්. හරිද? නැත්නම් ක්‍රිමිරාජ පෙයව ගන්න පුළුවන් උන හෙම්බ්‍රිසාව වගේත් කැස තියනවා නම්. හරිද? එතකොට බඩේ අමාරු ඔය පණු රෝග වගේ තියෙනවා නම් පොඩි දරුවන්ට ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් මොකද
0: අමාරු?
1: එතකොට ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් මේ හැම නිෂ්පාදනයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරලා තියෙන හින්දා ඇඟට අහිතකර වෙන්නේ නැහැ. ඒ හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ වෙළඳ සැලට හරි ගෙදරට හරි ෆාමසිකට හරි ගෙන ගන්න ඕනේ නම් 0112 753 889 කියන නම්බරකට කෝල් එකක් දෙන්න.
0: දැන් මේ ගයක් වුණාම මේ ගෙදර ගත්තට පස්සේ ගෙදර වහල කියන එක ශක්තිමත් වහලයක් වෙන්න ඕන නේද?
1: එතන තමයි අපි ඔළුව සැනසීම
0: තියෙන්නේ.
1: වඩාගෙන හිටුනොත් ඉවරයි.
0: වඩාගෙන හිටුනොත් ඉවරයි. මේ සමහර මේ පරණ ගෙවල් වල එහෙම නෝ මේ වැස්සත් එක්ක සමහර ගෙවල් මේ වහලවල් වල එහෙම නැත්නම් ඔය උළු සෙවිලි කරපු වහලවල් තියෙනවනේ.
1: ඔව්.
0: සමහර දවසවලට මේ ගෙවල් පේන්නේ අපිට නිකන් සාමාන්‍යයි. මැදින් ගිහිල්ලා මෙහෙම නිකන් දෙවැද්දෙන් ගිහිල්ලා මෙහෙම අර මැදින් සමනලෙක් වගේ මෙහෙම කරගෙන.
1: ඒ ඇයි ඒ?
0: ශක්තිමත්.

0: ප්‍රශ්නයක් ගත්තේ නැති
1: නේද? තමයි මේ ශක්තිමත් වහලක් නොවන හින්දා. ඒකහන් තමයි අපි ඔබට මතක් කරන්නේ නිතරම ඔබේ වහල රයිනෝ රූපින් ෂීට් මේ යොදලා සාදා ගන්න කියලා.
0: මොකද ඒකේ අතුල් පැත්ත තියෙනවා ගහන් මේ මැටලේර එකක්. ඒ මැටලේර එකෙන් පුළුවන් දැන් එළියේ මාර රස්නයක් තියෙනවා නම් අතුලට ඒ රස්නේ චුට්ට කඩු කළා තමයි දෙන්නේ. හරිද? එතකොට ඒ විතරක් නෙවෙයි අතුලේ මේ ලස්සන පෙනුමක් හාන් දෙනවා මැටලේර එකේ ඉඳන්. ඒ විතරක් නෙවෙයි එළියේ පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපයක්. කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. හරිද? එතකොට වතුර රැඳිලා නෝ එක එක ප්‍රශ්න එන්නේ. ඔව් කළු වෙනවා, ඉක්මන්ට පරණ පෙනුම එනවා, ශක්තිය අඩු වෙනවා, වගේ දේවල් වෙනවානේ. හැබැයි ඉතින් මේ ජල විකර්ෂක ආලේපේ ඉඳන් ඔය ප්‍රශ්නයක් නෑ. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. අහුවැස මොන විදිහකට ආවත් දීර්ඝකාලීන ශක්තියක් තියාගන්න පුළුවන්. එකම ෂීට් එක තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් කියලා කියන්නේ.
1: ඉතින් ඔබ වහලත් රයිනෝ වලින්ම හදාගන්න. නෑ රයිනෝ වලින් හදාගන්න එපා, රයිනෝ රූෆින් ෂීට් එක.
0: රූෆින් ෂීට්ස් ම තෝරගන්න.
1: හරි. එහෙනම් අපි තවත් සින්දුවකට යනවා. අසන සින්දුවකට ගිහිලා පහු මේ පැද්දරෙන්න. වෙලාවත් මතක් කරගෙන මෙයන්.
0: උදේ 7:38යි.

0: උදහාතයි විනාඩි 44යි.
1: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණදිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: David Peris Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600.

0: උදේ 7 විනාඩි 50යි.
1: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොඩින් ඉස්සල්.
3: සම අනුග්‍රහය.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
10: ලක්කඳ Golden Voice.
11: ළඟදීම සතියේ දිනවල දහවල් 1:00.

0: උදේ 7 විනාඩි 52 වෙලාව. මේ දවස්වල ටිකක් කාලගුණ තත්ත්වය ගත්තට පස්සේ ටිකක් වැඩිපුරම මේ වර්ෂාව අඩු කාලගුණයක් තියෙන්නේ. විශේෂයෙන්ම දැක්ක අපි දැන් මේ නැගෙනහිර පළාත එහෙම මේ අනු මේ සමහර තැන්වල වතුර ඇත්තෙම නැහැ. වතුර නැහැ නෙමෙයි වතුර
1: ඇත්තෙම නැහැ.
0: අපි දැක්කව සත්තු මේ විශේෂයෙන්ම වනාලින් පවා මේ දවස්වල උන් මේ ගම්වදින වැඩිපුරම මේ උන්ට ජලය හොයාගන්න ප්‍රශ්නත් එක්ක. ඔයා දන්නවද? නැහනේ. ඔය කාලගුණයනුත් අපිට හම්බ කරන්න
1: පුළුවන්නේ.
0: කොහොමද හම්බ කරන්නේ?
1: ඒක මම දන්නේ.
0: දැන් ඔය පහයනකොට මේ සෝල එකක් ගහගත්තොත් මොකද වෙන්නේ? සෝල එකක් ගහගත්තොත් අපි ගෙදර ඉඳන් නිකම්ම
1: සල්ලි හොයනවා.
0: සල්ලි පුතා. business this is a business puta business me දැන් ඔය එලිනෝ තත්ත්වයට එක්ක ඉදිරියේදී වැසි අඩු වෙනවා. ඒ වගේම තමයි මේ කාලගුණය ගත්තට පස්සේ ජලය හිඟ වෙන තත්ත්වයන් තියෙනවා. ඒ නිසාම ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් deep tech වෙදින ඔන්න ඔබට හඳුන්වා දීලා තියෙනවා මොකක්ද? solar water pump system එකක්. ඔයාට පුළුවන් විදුලි වියදම අවම කරගෙන ඔබේ ජල සැපයුම කාර්යක්ෂම පාත්වාගෙන යන deep tech engineer සමගින් සම්බන්ධ වෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. මෙන්න මේ නම්බර් එකට අගාර ලියා ගන්න. 077 777 73 74. 077 777 73 74. ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔබට මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඔබේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, කර්මාන්ත ශාලාවට, ඒ වගේම ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය මේ වතුර ටික සෝලර් සිස්ටම් එක කරාම ඔයාට ගන්න පුළුවන් deep tech වෙති.
1: ඉතින් ඒගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි දැන් ඒගොල්ලෝ අපි ඉන්න තැනට ඇවිල්ලා කිසි ජල අවශ්‍යතාවය, එතකොට ජලය ලබා ගන්න ඕන ගැඹුර, එතකොට දවසකට ජලය කොච්චරක් ඕනද, මේ හැමදේම අඳුරගෙන අපේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් පම්ප් සිස්ටම් එකක් තෝරගන්න තැන ඉදන්. හරිද? ඒක හයි කරන තැන දක්වා අවශ්‍ය තාක්ෂණික සහාය අනිවාර්යයෙන්ම අපේ ළඟ ඉඳන් අපිට දෙනවා. බලන්න කොච්චර ෆ්‍රෙන්ඩ්ලිද කියලානේ.
0: ඒකනේ, ඒකත් එක්කම බලන් දැන් ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේ මෝටරයක් එහෙම දැම්මම පස්සේ ටික කරන්ට් එක වැඩිපුර යනවනේ. ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ.
1: ඔව්.
0: ඉතින් ඔය ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි මේ deep tech වෙතින් ඔබට හඳුන්වා දෙන බෝට වතුර, එහෙම නැත්නම් අපි කියන්නේ මොකක්ද ඒකට?
1: deep water pump system එක.
0: සිස්ටම් එකක් හයි කරගන්න කියලා අපි ඔබට මතක් කරනවා.
1: නම්බකයිත් මතක් කරන්න 077 777 73 74.
0: හරි. එතකම පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ සියර්සියම් අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බයිරතු මිලදී ගන්න අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත බ්‍රාන්චස් ටිකක් මම ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටල දිරගරත් මාවත නුගේගොඩ, යාලුපාර කොල්ලුපිටිය, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාවේ, වගේම බතරමුල්ල පැලවත්ත තියෙන ශාඛාව සහ අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවට ගිහිල්ලා වාට පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳසැලට යන්න.
1: හරි. ඊට පස්සේ S2. දැන් කවුරු හරි වාට කිව්වොත් එහෙම ඔයා මට මගේ S2 වගේ කියලා.
0: ඇයි එක හැක් වහගෙන
1: ඉන්නේ? එතකොට ඉස්සලාම බලන්න ඕනේ අපි ඒ කියපු කෙනාගේ S2 හොඳ තත්ත්ව තියෙනවද කියලා. නැත්තම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද?
0: ලොකු ගැටලුවක්.
1: ඉතින් මේ S2 කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට මේ ලැබිච්ච වටිනම තෑග්ගක්. ඉතින් ඒක පරිස්සම් කරගන්න ඕනේ, මතක් කරන්න ඕනේ. ඔයාගේ පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඒක බලාගෙන ඉන්න එපා, කල් දාන්න එපා, නොසලකා හරින්න එපා. යන්න තියෙන හොඳම තැන තමයි ඔයාගේ ඇස් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ලෙන්ස් ටෙක් ක්‍යා හොස්පිටල් එක. මොකද එතන ඇසේ සුදු ඉවත් කරනවා, දියවැඩියා සායන තියෙනවා, ග්ලූකෝම සායන තියෙනවා, ලවාක්ෂ සායන තියෙනවා, ඇස් කන්නඩ සේවා තියෙනවා, බාහිර රෝගයන්ශත් තියෙනවා. ඉතින් මේ හැම සේවාවක්ම එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්. වගේම සුහදශීලී සේවාවක් තියෙනවා, අතිනවීන උපකරණ වගේම පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂ සේවාවක් වාට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරන්න. 0706 478 478, 0112 785 858. මෙන්න මේ ලෙන්ස් ටෙක් අයික හොස්පිටල් එක තියෙන රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත්ත බත්තරමුල්ල කියන ඇඩ්‍රස් එකේ.
0: හරි, අපි එහෙනම් මෝනින් ෂෝ එකේ පළවෙනි පැයට මේ විදිහට සමුදෙනවා. අපි ආපහු හම්බෙන්නේ
1: දෙවෙනි පැය.
0: වෙලාවත් මතක් කරගෙන යන්න. උදේ 7:00.
1: විනාඩි 57.

0: good morning udaya thai vinade kai
1: vilava obavita kinda aave
2: vartha pita vartha kabana koti ate nlb danade tahane loturayen prati samvardhaneta tananta shaktiyak vemin obat dinawa ratat dinawata danani dahane biladi gena obat koti patiye kuwan
1: me pay moyma mata kirima surekimu magatunda
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න.
3: Good morning. උදෑසන විනාඩි 2යි.
0: Good morning. දෙවෙනි පැයට ආවේ.
3: අර මේ මුලින් කියපු good morning එකට වැඩිය පොඩ්ඩ ප්‍රබෝධමත් වෙච්ච good morning එකක්. කලින් එක සවුද හින්දා. Morning. Then good morning.
0: Good morning. ෆැකිවෙන් ඉවර කරලා දැම්මනේ. ඒ සන්තෝෂය තියෙන්නේ.
3: මේ ඒක නෙමේ. අපි ඉස්කෝලේ යන කාලේ මේ චණ්ඩි අයියලා හිටිය මතකද? ඔව්. ඔය සමහර ස්කෝල් වල ඌ තමයි පොර. තමයි වැද්දා. ඊට පස්සේ කාලයක් යද්දි සමාජෙට එද්දිත් අපිට හම්බ වෙනවා ඒ වගේ මිනිස්සු. ඒ ලංකාවේ නම ගියපු අපරාධකාරයන්ගේ සහෝදරයෝ වෙච්ච අය. කවුද නතින් බං? නතින් සුද්දා. හරිද? මේ ඉතින් එහෙම මිනිස්සු එක්ක යන තමයි මම මේ කියන්නේ
0: යන්නේ.
3: මොන පොරක් හිටියා මේ දැන් එයත් එක තව ඩයල් ඇක්සෙප්ට් වුණා පොඩ්ඩක් ඔය මේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවට. ඔක්කොම තියෙන මේ ඩ්‍රින්ක් එකක් දාන වෙලාවක ඇති වුණු
0: කතාබහ.
3: හරිද? මේ ඒ වෙලාවේදී මෙයා මේ කියනවා මම කවුද බං ඔය මුකුන්ද බං අපි ගණන් ගන්නේ ධනිස්සෙන් උඩට ගන්න නෑනේ බං ඕක අපි එච්චර මේ එහෙම ගන්න.
0: කියා කරන්නේ නෑනේ.
3: කියා කරන්නේ නෑ. සීන් එකේ ඉන්නේ සීන් එකේ. ඊට පස්සේ මේ පොර කියනවලු මේ බඩ එතකොට අයියා මෙයා කියලා දැන් ඔන්න එක එක පාතාලය
0: කියනවා
3: නෑනේ මෙයා අහව අයියෝ කවුද බං එයා මේ මෙහෙමයි මාත් එක්ක මෙහෙ ගහ මෙහෙදි
0: කවුද මල්ලේ මෑ කියලා
3: කවුද මල්ලේ මේ ඊට පස්සේ තව එක්කෙනෙක් දැන් ඔය මෑත කාලීන මේ වර්තාව වෙච්ච කෙනෙක්ගේ නම කියනවා පොඩි එවුම් බං ඊ දවස්වල පොඩි එවුම් කවුද කියලා අහනවා හරි තත් එකත් හරි ඊට පස්සේ මේක එකපාරට වහනවා මේ අයියේ මේ එතකොට මේ බන්දුල අයියා
0: බන්දුල
3: ඔරුවල බන්දුල අයියා ඔරුවල බන්දුල අයියා කවුද මල්ලි මාත් එක්ක එකටම ගේම් ගැහුවේ අපි දෙන්න කැහුවක් පහක් ගහලා තියෙන මල්ලි මර්ඩර්ස් පහක්ම කියලා දැන් කියනවා කියනකොට මරු පැනපු ගමන් ඇරියලු කනේ බර පටාස් හයි
0: එයා දේ බන්දුල
3: ඔයාට ප්‍රශ්නයක් නේද
0: ඒ ගැහුවේ බන්දුලද
3: ඔරුවල බන්දුල කියන්නේ කවියෙක් එමයි ඉන්නෝ නේද?
0: ඉන්නෝ. ඒක පුද්ගලයාව දන්නේ නැහැ.
3: දන්නේ නැහැ. කවුද මල්ලි? ඔයා ගණන් ගන්නෙත් නැහැ, ධනිස්සෙන් උඩට ගන්න හෙන්න.
0: අනේ පවර.
3: මට හිතෙන එහෙම කතා කරන කෙනෙකුට මගේ නම කියලා බලන්න. කවුද මල්ලි මේ? මම උත් එක එකතුලා මෙහෙම කරා කිව්වොත් එහෙම මටත් කරත හැකි දෙත හැකි අනිත් පැත්තට. ඔය වගේ අය ඉන්නවා සාමාන්‍යයෙන් අපේ සමාජේ. පරිස්සම් වෙන්න.
0: අනිවාර්යෙන්ම ඉන්නවා.
3: හරි, අපි
0: විශේෂයෙන් ගෑන ළමයි ළඟ එහෙම කටේ ඉන්නෝ නේද?
3: කවුද?
0: නැගා ළමයි ඉස්සරහ නිකන් අර
3: වීර වෙන
0: හදනවා.
3: අම්මා, ඒ තරම් ඉතින් ආයේ නෑ මේ. ලංකාවේ නෑ ඒ තරම් පොරවල්. මේ එහෙමයි ඉන්න පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඉතින්. හරි, අපි මෝර්නින් ෂෝ එකේ දෙවෙනි පෑමේ විදිහට ආරම්භ කරනවා. ආරම්භයේදී මතක් කරනනම් ඔයාට දැන් මේ දවස්වල රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ওই මද්රව්‍ය වලට බැහැ වෙලා ඉන්නව නම් ඔයාට හොඳ යහපත් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන නම්බරයකට කෝල් එකක් දෙන්න.
0: 19:27 බැහැ වෙලා නම් විතරක් නෙවෙයි ඔයා දන්න කියන කවුරු හරි ඉන්නව නම් අනිවාර්යයෙන්ම තොරතුරු දෙන්න. මේ දෙන තොරතුරු අපි කියන්න ඕනේ, විශේෂයෙන්ම දෙන තොරතුරු රහසිභාවය සුරකින්නවා. ඉතින් ඒ හින්දා කියන්න බය වෙන්න එපා. නිකන් කේලම් කියනවා වගේ හැඟීමක් එනවනේ. නෑ, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා මේ නම්බරයකට කෝල් එකක් දෙන්නේ තව ජීවිත ගහනක් බේර ගන්න. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. ඔයගලගේ තොරතුරු එහෙම පිටට යන්නේ නැහැ. මොකද මේ රටම එකට ජාතික මෙහෙයුමට අපි ලංකාවේ පුරවැසිය වැදගත් පුරවැසිය විදිහට අපි මේකට මේ විදිහෙන් හරි දායක වෙන්න ඕනේ.
3: හෙටකම හොයාට අපි ආරාධනා කරන FM 93.5 FM 93.7 අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි ඉන්නවා උදේ 10 වෙනකන් ලස්සන සින්දු ටිකක් අරගෙන. ඒ වගේම තව මේ වගේ මෝඩ කතා සහ කතා ටිකක් අහන්න පුළුවන් අපිත් එක එක විදිහට.
0: ලස්සන කෑම ළමෙක් ඉන්නවා මේ පැත්තේ. අය
3: නැමේ සින්දුවක්
0: ප්‍රශ්නයක්.
3: මම ලස්සන කෑම ළමෙක් ඉන්නවා මං සින්දුවක් හොයාගත්තා. අපි නම් සින්දු අහලා මේ පැත්තේ රෙමු. උදේ 8:00.
0: විනාඩි 6:00.

0: Lakhanda Radio ITN
1: උදෑසන විනාඩි 12යි.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Youth again no age future ekata plus point ekak RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump අමතන්න 077 777 7374

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 거기
1: 아 와봐
0: 안타의 위너는 위사이 메 인디아 배터리 안나 토나 내가 어피 내꺼면 인디아 갔다 봤을 때 바흐기다 봤을 때 이번에 보리메 레시 바하수 와이 마카만 왁네메 인디아 오타 අපි දැක්ක තරම දොස්තරවරු එහෙම පාරට බහැලානේ ඉන්දියා ප්‍රශ්නයක් උනාට පස්සේ ලේසි මිසඳන්න බෑනේ
1: බෑ බෑ බෑ බෑ
0: ගුටි ගන්න
1: ප්‍රචණ්ඩත්වය සෑහෙන වැඩි නේද
0: ගුටි ගන්න බලාගෙන දැන් පොලිසිය උනාට පාරටම ගඩොල් එන්නේ
1: හිතාගන්න බැරි විදිහට
0: කඩියක් ඔ මේ උනේ කියන විදිහට තමයි ගඩොල්
1: ඒ ගඩොල් ටික ඔක්කොම එකතු කරලා ගයක් හදාගන්න පුළුවන්
0: ඔව් හැබැයි මේ විදිහට ධනාත්මකව හිතුවොත් එහෙම ඒකත් කරගන්න බැරි වෙන්නේ නැහැ. අර පොළු ටිකක් එහෙම එකතු කරගත්තා නම් ඇඳක් එහෙම හදාගන්න.
1: හදාගන්න.
0: පොඩි පොඩි ගයක් ගහගන්න බැරි කමක් නැහැ.
1: පුංචි පැලක් ගහගන්න පුළුවන්.
0: පුංචි පැලත් මේ කාලේ මාලිගා කියලා ගහන එකක්. මේ හොය මේ ඉන්දියාවේ මේ බටහිර බෙන්ගාලේ ජීවත් වන ඉක්බාල් කියලා තරුණෙක් පිළිබඳව තමයි මම මේ කියන්න යන්නේ. අවුරුදු 11 ඉඳන්ම වගේ මේ කන්නේ නිදාගන්නේ සහ මුළු දවසම ගෙවන්නේ වතුර පොකුණක් ඇතුලේ වතුර පිරුණු පොකුණක් ඇතුලේ තමයි එයා මේ ජීවත් වෙන්නේ
1: මාළු ඇතදිය කිඳුරෙක්ද
0: දිය කිඳුරෙක්
1: කිඳුරෙක්ද
0: ඒකට හේතුව තමයි එයා වතුරෙන් එළියට ආපු ගමන්ම එයාගේ මුළු ඇඟම දරා ගන්න බැරි විදිහට පිච්චෙන පටන් ගන්නවා
1: අනේ
0: මේක අධික වේදනාවෙන් බේරෙන තමයි ආ උදේ ඉඳන් රෑ වෙනකම්ම හොම මේ වතුර ගිල්ලේ එතකොට එයාගේ පවුලේ අය ස්පිරිතාල වලට වගේම නොදන්න දේවල් කරලා බලපුවා මේ අමුතු රෝගය මොකද්ද කියලා හොයාගන්න කාටවත්ම බැරි වෙලා තියෙනවා
1: අනේ
0: අපේ හිටියනම් එහෙම කොහමද දැන් හිතන්නකෝ අපිට එහෙම තිබ්බොත් එහෙම
1: වතුර ඉඳීද
0: වතුර ඉඳීද අපි ඊට පස්සේ ටිකකින්
1: අචින්
0: ඔකටම අපිට වෙන්නේ
1: හෙම්බ
0: මට මේ ළඟකදී කවුද කියන මේ අනේ මට හෙම්බ වගේ
1: මම හෙම්බ
0: මොන ගෙම්බ දෙක කිව්වේ කියලා බල්ලකට උඩ හෙම්බිරි සහ
1: හෙම්බ
0: නැළු මොන ගෙම්බද කිව්වේ කියලා මේ දැන් ওই තරුණයා එක දවසක ওই පොකුණ ඇතුළේ ඉඳන් කෑම කන වීඩියෝ එකක් අන්තර්ජාලයේ වෛරල් වෙන්න පටන් ගත්තා ඒක දැකපු මේ ධනවත් ව්‍යාපාරිකයෙක් මේ ළමයාගේ මුළු බෙහෙත් වියදම දරන්න ඉදිරිපත් වෙලා තියෙනවා පුච්චන වාසනාව දැන්ට යාව විශේෂඥ වෛද්‍යවරුන් මේ පරීක්ෂාවට මුම්බායි රෝහලකට ගුවන් මගින් ගෙනහිලා තියෙනවා තමන්ගේ ජීවිතය අවුරුදු පහක් මේ විදිහට වතුර ඇතුලේ ගෙවන්න වුණු මේ අසරණ තරුණයාගේ අමුතුම රෝගය ගැන මොකද හිතෙන්නේ මොකද මේ රෝගේ
1: ඉතින් ડોක්ටර්ස්ලට හොයාගන්න බැරි වෙච්ච එක ඔයා හිතනවද මට හොයාගන්න පුළුවන් මං ආද වෙතට ඉන්නේ
0: නැ නේද බැලුවට පස්සේ
1: නෑ ඒක මම පොඩ්ඩක් මේ හිතන්නම් පොඩ්ඩක් මට පොඩි විනාඩියක් දෙකක් දෙන්න මම ඒක ගැන හිතන චුට්ටක්
0: මේ මේ මෙන් නෑන්ද
1: මම හොයාගන්න ගොයලඩේ මොකද්ද
0: කියලා ලියලා අත්සන් කළ දෙන්න එපා ළඟම තියෙන ෆාමසියට යන්න වෙනවා ෆාමසි අයියා මට ගහනවා ෂුවර්
1: බෙහෙත් එක දෙකලා
0: නෑ ලිව්වේ මොකද්ද කියලා අහලා පොඩ්ඩක් හිතාගන්න බැරි වෙනවා මොකද්ද
1: මේ බෙහෙත් කියලා
0: හරි මේ එතකොට ඒ රෝගය ගැන මොනවා හරි ඔයා දන්නව නම් සමහරට මේ ලංකාවේ අපේ අය ඉන්න පුළුවන් මේ රෝග ගැන දන්න. ඉතින් එයාලා මොනවා හරි එහෙම දන්නව නම් අපිට මැසේජ් එකක් දාන්න මොකද්ද මේ ලෙඩේ කියලා. අනුවාට තරහ යනවද?
1: නෑ පොඩ්ඩක්වත් නෑ. ඔයා බොරු නම් මාව ආශ්‍රය කරන අයගෙන් අහලා බලන්න. මට මං මොකද්ද ඇත්තටම තරහ කියලා කියන්නේ මම දන්නේ.
0: මේ ළඟකදී මේ මගේ යාළුවෙක්ගේ මල ගෙදරක් තිබ්බනේ. මං ඒකට යන්න කතා කරලා ඉන්න එපා කිව්වන්නේ ඒක හින්දා මොකද දෙන්න ගියා නම් ලොකු ප්‍රශ්නයක්
1: කුටි කාලෙන්න
0: මලගෙදර මිනිස්සු මට ගහනවා තියෙන හිතවත් කමන් නැති කියලා එන්නේ වෙන්නේ ඒක හින්දා මං එදා ඉන්න එපා කියලා කිව්වේ
1: ස්තුති මම වේරගත්තට
0: හරි එදකම ඩෝමා පිළිමද මතක් කරන්න ඕන ඔයාට ලංකාවේ අංකයේ වීකේටී මියන්ත්‍ර හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින් පුද්ගලික සමාගම ඉතින් දැන් අපේ ගොවි මහත්වරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ඔවුන් නිසියාකාරව නෙලා ගන්න අස්වැන්න වෙළඳ පොළට දාන්න බැරි වෙලා තියෙනවා නෝ විශේෂයෙන්ම මේ දහය පොතු ඒ වගේම කළු ඇට ඔය වගේ දේවල් තියෙන පුළුවන් හාල්වල එතකොට දැන් ඒගොල්ලොන්ට මේවා හරි විදියට පැක් කරගන්න විදියක් නැහැ මේ හැම දෙයකටම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසඳුම් ලබා දීලා තියෙන්නේ. ලංකාවේ අංකකේ වී කොටන යන්ත්‍රය හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි අනු දැන් ඔය ගල් කැට ඉවත් කරන කළු යට ඉවත් කරන යන්ත්‍රයක් වෙනම හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අර පොලිෂ එක තාල් පොලිෂ් කරන්න පුළුවන් විදිහට එතකොට කැඩුණු සහල් වෙන් කර ගැනීම සඳහා ඒගොල්ලොන්ගේ ගාවේ යන්ත්‍ර තියෙනවා. එතකොට මේ හැම පැත්තකින්ම ඒගොල්ලෝ ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ ලොකුම ප්‍රශ්නයක් වුණේ පැක් කරන එක පිළිබඳව. ඒකට බය වෙන්නත් එපා. පැක් කරන්නත් එයාලා උන්න අලුතෙන් මැෂින් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් හොඳම තැන තමයි මාක්ස් පෙන්ට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම.
1: ඒ විතරක් නෙවෙයි දැන් ඒ මැෂින් එක ඒ පැත්තෙන් යනකොට මේ පැත්තෙන් ඒගොල්ලෝ රැකියාව බර්තුත් දීලා තියෙනවනේ කට්ටියට. ඊළඟ අවිසකර කට්ටිය ගන්නවා කියලා. ඔයා දැන් ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් ඇප්ලයි කරන්න බලාගෙන ඉන්නවනම් නැත්නම් ඇප්ලයි කරපු කිසිම ජොබ් එකක් හරි ගියේ නැත්නම් නැත්නම් තව ප්‍රශ්න තියෙන පුළුවන් ජොබ්ස් වලට යන්න බයයිනේ. වැඩ කරන තැන මොන වගේ වෙයිද? කට්ටියත් එක්ක මට වැඩ කරන්න පුළුවන් වෙයිද? හොඳ පඩියක් හම්බ වෙයිද? ගමනක් තියෙද? ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මම මේ කියනවාට මේ නම් එකට වගේ CV එකක් දාලා බලන්න ජීවිතේම ගොඩ 0767-760-909 රැකියා අභ්‍යර්ථි දෙන ඇසුරුම් කරුවන්ට පුහුණු ඇතු ක්‍රියාකරුවන්ට අවශ්‍ය කරන සුදුසුකම් හරි පොඩ්ඩයි ඕනි කරන්නේ. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕලල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. එච්චරයි වැඩි මුකුත් ඉල්ලන්නේ නැහැ වගේම.
0: මට බැරුවේ නේ.
1: බෑ ඔයා පෙනී ඉඳේ නැහැ ඕලල්ස්. ඔයව කණ්ඩායම හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. බය වෙන්න දෙයක් නැහැ. එතන ස්ටාෆ් එකේ ඉන්න වැඩ කරන අනිත් අයත් හරිම හොඳයි. 0767-760-909 අදම මේ දැම්මම ඔයාගේ CV එකක් දාන්න.
0: උදේ 8 විනාඩි 26යි.
2: කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
5: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 0114 706 600
6: Lakhanda Radio ITN

0: උදෑසන විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: උදෑසන විනාඩි 46 වෙලාව. දැන්
0: මොකද?
2: කම්මැලිනේ.
0: කම්මැලිද?
2: තේක බොන්නේ නැන්ද?
0: තේක කන්නේ දෙයනේ. මගෙන් වැරදිලාවත් ඔය ප්‍රශ්නේ හඳපා. මං එසනින් අතර දාගෙනවා. තේ කොහෙද මම එතන?
2: කෑම කිව්වොත්.
0: මං එතන.
2: කෑම කිසිවෙතදී.
0: තේ.
2: තේ. තේ ගැන කතා කරන්න එපා. අපි යමු පැල්වත්ත කිරි එකක් බීලෙන්න. පැල්වත්ත කිරි කියලා කියනනු මේ දැන් අපේ රටේ අපේම කෘෂිකර්මාන්තය නගා සිට අපේ කිරිගොවිවරුන්ගෙන් තමයි මේ පැල්වත්ත නිෂ්පාදන වලට අවශ්‍ය කිරි ගන්නෙ. ඉතින් ඒක හින්දා බය නැතුව මිලදී ගන්න පුළුවන් වස විස නැහැ, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ. ඒ වගේම තමයි මේ අපි කියන්නේ අර මොකද්ද? නැව් නැග නැති අපේම අපේ රසයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ පැල්වත්ත අයිස්ක්‍රීම් එක, පැල්වත්ත කිරිපිටි එක, පැල්වත්ත කිරිපිටි එකෙත් අනු මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් වාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත්ත යෝගට් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක, පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගත්තට පස්සේ ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා. කැමති එකක් තෝරගෙන ගන්න පුළුවන්. ගන්න පුළුවන් අවුට්ලට් එකත් මතක් කරනවා. මම අමතකුණානේ. පැල්වත්ත බටර් එක. හරිද? පැල්වත්ත බටර් එක අපේ පොඩ්ඩන්ට හොඳම නිෂ්පාදනයක් පැල්වත්ත බටර් එක කියලා කියන්නේ. ඉතින් මේ හැමදේම ඔයාට ගන්න පුළුවන් හොඳම තැන තමයි පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් ඉක්මනට මතක් කරන්න. ස්ටල තිලකරත් මාවතන උගේගොඩ, ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, වත්තරමුල පැලවත්ත ශාඛාව සහ අනුරාධපුර මරදන් කඩවල ශාඛාවට ගියත් වාඩ පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න තියෙන ළඟම සුපිරි වෙළඳසලට ගිහිල්ලා පැල්වත්ත නම හරියට තියෙනවද කියලා බලන මිලදී ගන්න කියලාත් ඔයාට මතක් කරනවා. හරි, ඒ වගේම තමයි අපේ සල්ලි ටිකක් දැන් අපේ අතේ වැඩිපුර තියෙනවනම් මොකද කරන්නේ?
0: අපි දාන්න ඕනේ ඉක්මනට ගිහලා account එකකට. හැබැයි එහෙම අවදි ගැට කවුන්සල්ට දාන්නත් බෑ. මොකද දැන් බැංකු අතර ප්‍රශ්න තියෙනවානේ.
2: බැංකුවේ තියෙන පෑන ගැට ගහලා තියන්නේ ඇයි?
0: හොරකම් කරයි කියලා.
2: අපි හොරකම් කරයි කියලා. හැබැයි අපි දන්නේ අපේ සල්ලි ටික ඇතුලේ ඇත් හොරකම් කරනවා. එහෙම තත්වයක් දැන් තියෙන්නේ.
0: එහෙම කාලයක් උදා වෙලා තියෙන වෙලාවේ මේ RGB බැංකුව අපිට ඔන්න ස්ථාවර තැන්පත් වලට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරලා
2: තියෙනවා.
0: හරිද? ඒතරක් නෙමෙයි මේ රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තියෙනවා. ඉතින් ඒ හින්දා සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මොකද ඔය ජීවිත කාලෙම මහන්සිලා හම්බ කරන සල්ලි වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. ඉතින් මාස 3-6 අවුරුද්ද විදිහට ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලීනවත් ආයෝජනය කරන්න RGB බැංකුවේ FD තැන්පත් තියෙනවා. හරිද? FD එකක් දානවා නම් ඔන්න RGB බැංකුවට තමයි ඔය යන්න ඕනේ. ලිවෙන පුරාම තියෙනවා ශාඛා 272ක්.
2: 1 2 3 4 5 එහෙමද ගන්නේවා?
0: 272ක් තියෙනවා. හරිද? ඉතින් ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා මේ account එකක් open කරලා ඔයාගේ සල්ලි බබා වගේ ගිහිල්ලා තැන්පත් කරන්න පුළුවන්.
2: බය නැතුව යන්න හොඳම තැන තමයි RDB බැංකුව. උදේ 8:00 විනාඩි 43යි.

0: ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ලකන්ද Radio ITN

0: உதய வினாடி பணம் சேர்க்க விழாவ
1: டிஸ்டர்ப் கரணவானே டிஸ்டர்ப் கரணனு பாப்ளே ஏசாப் மித்ர வெதகத் வடக்
0: லோகோ எடக்க ஹிதி வெடே கேவா கமன்னே அப்ப யானோ இஸ்ரஹட மே அப்ப ஹெமோட்டம தீனவா ஹீனயக் මොකද හීනේ
1: එන්න
0: අපි පොඩි කාලේ ඉඳලා මේ ලස්සන ගයක්
1: හදාගන්නවා
0: ඒක තමයි අපේ තියෙන ලොකුම හීනේ ඊට පස්සේ පොඩි වාහනයක් ගන්න එක ඊට පස්සේට දාමු අපි මේ ගයක් හදනකොට අපි ගේ හදන්න හොඳම අමුද්‍රව්‍ය තමයි අපි ගන්නෙ සිමෙන්තියෙන් ගත්තත් ඊට පස්සේ තව මොනවද කම්බි ගත්තත් ඊට පස්සේ ඉලෙක්ට්‍රික් අයිටම්ස් මොනවා හරි ගත්තත් අපි හොයන්නේ මේ හොඳම නිෂ්පාදන ටයිල් ගත්තත් නේද
1: ඒ
0: වගේම තමයි අපි වහලය පිළිබඳවත් අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන.
1: මොකද අපේ සනසීම ආරක්ෂා කරන දැන තමයි වහල කියලා කියන්නේ.
0: හිසට බරක් නොවි. හිස වහගන්න තිබුණොත් අපිට හොඳටම ඇති. නේද? මේ දැන් රයිනෝ රෝපින් ෂීට් ගැන අපි කියන්න යන්නේ. විශේෂයෙන්ම රයිනෝ රෝපින් ෂීට් කියලා කියන්නේ දැන් ගොඩක් සමහර අය කතා කරනවා මේ අනු මේ ඔය ගයක් ගත්තට පස්සේ මේ ඔය රෝපින් ෂීට් එකක් දැම්මට පස්සේ කුඩු වැටෙනවා. එකන් අර ගේ ඇතුළ හරි ඩස්ට් එක තියෙනවා. ඒ වගේම මේ හැමත හොඳ නෑ කැන්සර් හැදෙන්න පුළුවන් උළු අහලවල් තමයි හොඳ ඔය වගේ නොඑක් කතා කියනවනේ හැබැයි මේ රයිනෝරෝපින් ෂීට් කියලා කියන්නේ මේ හැම දෙයකින්ම වැලකිච්ච හොඳම රෝපින් ෂීට් එකක්
1: අපි මෙච්චර විශ්වාසයෙන් කියන්නේ ඒකයි
0: දැන් ඔය රයිනෝ රෝපින් ෂීට් එක ගත්තට පස්සේ ඒක වෙනම ලේයර් එකක් තියෙනවා මතුපිට නේද
1: මතුපිට කියන්නේ එළිය පැත්තේ නේද ආ කියන්නේ ජල විකර්ෂ කාලයක් තියෙනවා එතකොට ඇතුල් පැත්තේ තියෙනවා මෙටල් ලේයර් එකක් මේ මෙටල් ලේයර් එකෙන් කරන්නේ රස්නේ දවස්වලට එළියේ තියෙන රස්නේ ගේ ඇතුළට ඒ විදිහටම දැනෙන්නේ නැහැ පොඩ්ඩක් කූල් කරලා තමයි ඇතුළේ ඉන්න ඔයාට දැනෙන්නේ ඒ වගේම ඒ මෙටල් ලේයර් එකෙන් ද අලුත් පෙනුමක් ලස්සන පෙනුමක් ගේ ඇතුළට ලැබෙනවා එතකොට අපි හැමදාම කියනවා වගේ මේ ජල විකර්ෂ කාලයේ පෙහින්ද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ වතුර පහසුවෙන් ඉවත් වෙලා යනවා ඉතින් කළු වෙන්නේ නැහැ දියසවල බැඳෙන්නේ නැහැ අවලස්සන වෙන්නේ නැහැ පරණ පාටක් එන්නේ නැහැ මේ මුකුත්ම වෙන්නේ නැහැ හැමදාම අලුත් ඉදිරිය තියාගන්න පුළුවන්. ඉතින් ඔයා ශක්තියෙන් උසස් ෂීට් එකක් හොයනවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් තමයි ඔයා අදම ඔයාගේ වහලයට තෝරගන්න ඕනේ.
0: එතක මතක කරන්න ඕන ඔයාට ඩීප් ටෙක් පිළිබඳව ඩීප් ටෙක් සෝලා පම්ප් එක පිළිබඳව මතක් කරන්න ඕන. දැන් ඔබේ නිවසට ඒ වගේම වැඩ කරන තැනට ගොවිපළට මේ ඕනෑම තැනකට සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරන වතුර මෝටරයක් අවශ්‍ය නම් වයන්නෝන හොඳම තැන තමයි ඩීප් ටෙක් එක. ඒකට හේතුව තමයි අර අපි කලිනුත් කිව්වා වගේ ඒගොල්ලෝ ළඟටම ඇවිල්ලා ඒ සර්විස් එක ලබා දෙනවා. ඒ වගේම තමයි මේ කරන්ට් එක ගැන අපිට පොඩ්ඩක්වත් බය වෙන දෙයක් නැහැ. සෝලා එක නිසා බය නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් කරන්ට් එකට තිත. එයාසේ තව කීයක් හරි හොයාගන්න පුළුවන් නේද?
1: ඔව්. ඉතින් මේ ඉරේලිය පාවිච්චි කරලා මේ ජලය පොම්ප කරගන්න හින්දා වගා බිම් ගොවිපළවල් වගේම විදුලිය පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශ තියෙනවානේ. ඒ ප්‍රදේශවලට වඩාත් මේක ප්‍රයෝජනවත් වෙනවා කියලා ඒගොල්ලෝ අපිට කියලා දෙනවා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න ඕනේ නම් නැත්නම් ඒගොල්ලන් එක්ක මේ සම්බන්ධ දෙයක් ගැන කතා කරගන්න ඕනේ නම් 077-777-7374 ට කෝල් එකක් දෙන්න. 077-777-7374.
0: ඇයි අනු ඔයාගේ ඔය ඇහැ පොඩි වෙලා නැගණියක් ඇවිල්ලා
1: මේ ඇස් තියෙනවනේ දේව පරිසම් කරන්න හරි අමාරුයි මොන හරි වුණොත් එහෙම නිකන් අර අපිට උණක් කෙඹිසාවක් ඇසක් හැදුනා වගේ නෙවෙයි සෑහෙන්න ලොකු වියදමක් යනවා සෑහෙන්න ලොකු උත්සාහයක් දරන්න වෙනවා මේ ඇහැ සම්බන්ධ ප්‍රශ්නාවත් හැබැයි මේ අපි දැන් මේ කියන්න හදන ලෙන්ස් ටෙක් අය ගියා හොස්පිටල් එකට ගියොත් අර කියන වියදම බාගෙට භාගයක්ම අඩු වෙනවා. වෙන තැන් වලින් ගිනි ගණන් ගන්න ඔයාගේ ඇහි තියෙන ප්‍රශ්න වලට හැබැයි මෙතන ඒකෙන් භාගයයි ගන්නෙ.
0: ඔය මේ ප්‍රාදේශීය ජනවහරගෙන දන්නවද?
1: මොකද?
0: ඇහක් ඇහක් විදියට බලා ගන්නවා.
1: ඇහක් ඇහක් විදියට බලා ගන්න හැකිද කියලා?
0: ඒක නිසා අපි ඔයාලට කියනවා ගෑස් දෙක පරිස්සම් කරගන්න. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම තැන තමයි අපි මතක් කරේ වාට ලෙන්ස් ටෙක් පිළිබඳව ලෙන්ස් ටෙක් හයි හොස්පිටල් එක වාට අවශ්‍ය කරනව නම් ඔය මේ කාචයක් එහෙම දාගන්න දැන් අපේ කොල්ලෝ එහෙම වැඩිපුර ආසයිනේ නේද එහෙම එකක් දාගන්න එහෙම එකක් දාගන්නොත් හොඳම තැන තමයි
1: ලෙන්ස් ටෙක් හයි හොස්පිටල් එක
0: හරි අපි නම්බර් එක මතක් කරමු
1: 0-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6-6 වැඩිය සායනය ගලුකම සායනය ලමාක්ෂ සායනය ඇස් කන්නාඩි සේවා බාහිර රෝගී අංශ මේ හැම දෙයක් මේ වගේම තමයි. ඔයා ඉන්න ඔෆිස් එකේ හරි ඔයා මේ මෙඩිකල් කැම්ප් එකක්
0: ලෑස්තිි
1: කරලා තියෙනවන ඔන්න ඒකට තිගොල්ල සපෝට් එකක් දෙන්න ලෑස්ති වෙලා තියෙනවා. මේ නම්බස් දෙකෙන් එකට කතා කරලා ඒ කතවර ලෑස්ති කරගන්න පුළුවන්.
0: උදේ 8:56 වෙලා වනු එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැයටත් සමුදෙන්න වෙලා වැවිලා තියෙන්නේ.
1: ආනේ
0: කියරික්මනනේ ඒකනේ. හරි අපි එහෙනම් යමු ඊළඟ පැයට. ඊළඟ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ අපි ආපහු හම්බ වෙමු. උදේටයි
1: 2:56.

Lakhanda Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: මෙද්දනිය ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාව වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 12 වනදා. එම අපරාධයට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 21ක මෙද්දනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා. සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මාස 2 වනදා දක්වා ආරක්ෂිත බන්දනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. එම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙනියත් අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මිද්දනිය පොලිසිය සිදු කරනවා. ඔහුද මිද්දනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකුද සිටින බවයි පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ. මධ්‍යම ගාසා තීරයේ සවයිඩා නගරයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර එක් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ප්‍රහාරයට පෙර එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායල් හමුදාව ගොඩනැගිල්ලේ හිමිකරුවන්ට අනතුරු අඟවා තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රහාරයෙන් විසිරී ගිය සුන්බුන් සහ කැබලිවලට ලක් වූ අපද්‍රව්‍ය හේතුවෙන් පුද්ගලින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ਨਾਲ
1: දෙනව විනාඩි 4යි
2: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකි මුමගතොට
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන් ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න
2: සුපර් කවණක් පරිස්සමින් කිහිපෙන්න
3: Good morning උදේ 9:00 විනාඩි 5යි වෙලාව. අපි නංගුන් අලුත් පැයක් මේ විදිහට ආරම්භ කරනවා.
1: මේ පැයත් අපි දෙන්නා ඉන්නවා.
3: ඒ වගේම තමයි Facebook එක පැත්තට යනවා නම් අපි ගෝල් පෝස්ට් එක දාලා තියෙන්නේ. ලයික් එකක් දාන්න.
1: කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.
3: හරි. අපි මේ සින්දුවෙන් පස්සේ හම්බ වෙමු. උදේ 9:00 විනාඩි 6යි.

0: උද නවය විනාඩි නවය වෙලාව. එහෙනම් ඔන්න දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. අන්තිම පැය නේ තුන්වෙනි
1: පැය. තුන්වෙනි පැය මොකද්ද වඩ වෙලා
0: තියෙන්නේ? මම අමතක.
1: නිදිමතේ නැගිටි.
0: මේ නිදිමතේ ඉන්න තව ටිකක් ඉන්නේ තව පැයකින් කහමාර්ගෙන් ඉදතර තව වැඩි වෙනවා.
1: ඔව්.
0: එතකොට එක දෙයයි කියන්නේ.
1: මොකද්ද?
0: ඉවත් වෙනු නෙමෙයි hina නෝනෝ.
1: මගේ ළඟ ඉන්න පානේ.
0: චරයි.
1: පේන මානක ඉන්නපා.
0: පේන මානක ඉන්නපා ටිකක් නිදහසේ නිදා ගන්න. දෙන්න මට ඒ නිදහස භුක්ති විඳින්න ඉඩ දෙන්න.
1: ඕකේ.
0: ඒක කලාතුරකින් ලැබෙන අත්දැකීමක් සහ අවස්ථාවක්. ඒ අවස්ථාව මට මග හරවා ගන්න දෙන්න එපා.
1: නෑ.
0: කරුණා කර. එතනින් ඉවත් වෙන්න.
1: ඕකේ.
0: හරි එහෙනම් අපි ඔන්න තුන්වෙනි පැය එහෙම නැත්නම් අන්තිම පැය මේ විදිහට ආරම්භ කරනවා. අපි අර කලින් කිව්වා වගේ අපේ වෝල් පෝස්ට් එක පැත්තට ගිහිල්ලා ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. මේ ඒ වගේම තමයි මේ අනු මේ
1: මොකද
0: ආදරෙන් පෙරදිච්ච අය ඉන්නවද?
1: ඉන්නවනේ වැඩි හරියක්ම ඉන්නේ එහෙමනේ.
0: ඒ කියන්නේ මේ මේ කත්තු ගමන් කියලා දෙන්නා.
1: නෑ ගොඩක් අය එහෙමනේ. ඊට පස්සේ තමයි ඉතින් ඒගොල්ලෝ දින
0: ස්ථර මේ
1: හරිම අඩුවෙන් තමයි අර එකම ආදරෙන් දිනන්නේ කට්ටිය.
0: එහෙමයි ගොඩක් අඩුයි. හැබැයි මේ අපි අර බලාපොරොත්තු වෙන ආදරය සමහර අයට හම්බ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ඒකත් එක්කම මතක් කරන්න ඕන ගොඩක් වෙලාවට ආදරෙන් පැරදුණු අය නොයෙකුත් දේවල් වලට බැහි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අර සංගීතය කියලා කියන්නේ හරියම භාවනාවක්නේ. ගොඩක් අය මේ ওই බූට් සොන්ග්ස් එහෙම වැඩිපුර අහන්නේ
1: ওই
0: කාලේට.
1: මං අහන්නේ
0: නැද්ද?
1: මං අහන්නේ.
0: ඒ වෙලාවටත් අහන්නේ මේ මොකද බයිලාවක්
1: අත්‍තරම
0: රැප් එකක්.
1: ඔව් මනෝවිද්‍යාව කියලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දුකකින් ඉන්නවා නම් ඒ වෙලාවට අපිට තේරෙන භාෂාවක සින්දුවක් අහන්න එපා කියලා.
0: නොතේරෙන භාෂාවකින්.
1: ඔව් ඒ කියන්නේ අපි වැඩිපුරම අවධානය දෙන්නේ සංගීතයට නෙවෙයි. සින්දුවේ වචන වලට. එතකොට ඒ වචන වල තේරුම අපිට තේරෙනවා කියලා කියන්නේ අපි සමහර ආයම ඩවුන් නේ. එකෙනම් මනසින් අපි තව ටිකක් වැටෙනවා කියලා තමයි කියන්නේ. ඒ හින්දා අර වේග රිද්ම ගීත කියන නොතේරෙන භාෂාවක එහෙම අනේන මොනවා වුණත් අපිට තේරෙන්නේ
0: දෙයනේ කියලා මට අපහු කවුරු හරි බූට් එකක් තිබුවොත් මම අහනවා චීන සොන් ආජි චෝර චීන ලංකා චීන චීන
1: මාට මම සින්දුවක් කියනවා මම
0: තෙරුවන් සරණයි අවසරයි. මේ ඉතින් අපි කියන්නේ කොයි වෙලාවකවත් එහෙම අයව තනි කරන්න එපා. සමහර වෙලාවට අනු මේ ඔය දැන් ඩිප්‍රෙෂන් කියන එක එනවනේ නේද? ගොඩක් වෙලාවට ওই බූට් එකේම කෑවට පස්සේ අපේ අයගේ දුක අහන්න කවුරුත් නැති වෙනවා. එතකොට යාළව අර තනි වෙලා කල්පනා කරන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ විශේෂ මේ අපිට දකින්න පුළුවන් ලක්ෂණ තමයි ඔය තනියම කතා කරනවා. ඊට පස්සේ තනියම කල්පනා කර කර ඉන්න උඩ බලන් ඉන්නවා. කන්නේ නැහැ. නාන්නේ නැහැ. ඔහි තන එක තැනකට වෙලා ඉන්නවා කල්පනා කර කර. සමහර වෙලාවට ඒක මේ අවසානය දරුණු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක හින්දා
1: ඔකට හරිය බැහැයක් වෙලා තමයි ඔක නතර වෙන්නේ.
0: ඒ විතරක් නෙමෙයි සමහර විට එයාගේ සියදිවි විහානි කරගන්න එයා උත්සාහ කරයි. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් ඒ අයට හයියක් වෙන්න ඕන.
1: අනිවාර්යයෙන්ම.
0: අපි කියන්නේ අර සමහර වෙලාවට අපේ ජීවිතයේ ගෙවන අන්තිම වෙලාව වෙන්න පුළුවන් මේ ගෙවන්නේ. ඒකින්ද හැම වෙලාවෙම තවත් කෙනෙකුට ආදරය කරන්න. ඒ කෙනාව මගහරින්න එපා. ඒ ආදරයට දැනෙන්න දෙන්න. කොයිම වෙලාවකවත් තමන් ආදරය කරන කෙනාට බොරු කරන්න යන්න එපා. ඇත්ත කියන්න. පුරුදු වෙන්න. ඔයා වගේ.
1: මං වගේ.
0: ඇත්තනේ කියන්නේ.
1: ඇත්ත.
0: ඒකින්ද හරි. අර මං සින්දුවක් දාගත්තා. මේ තව සින්දුවක් දාගත්තා. මේ ඒක තේරෙන්නේ නැහැ. ලංකාවේ එකක් නෙමෙයි.
1: බලන්න මම කියවපු ගමන්ම ඔයා එක
0: සිලෙක්ට් කරලි ඉවරයි.
1: ඔයාලේ
0: අන්න එහෙම ඉන්න ඕන නේද? හරි පැල්වත කිරි කියන මතක් කරන තෝන මේ පැයේදී පැල්වත කිරි කියලා කියන අපේ රටේ අපේ නිෂ්පාදනයක් වැඩසටහන බෙලදී ගන්න පැල්වත අයිස්ක්‍රීම් එකක් ගත්තට පස්සේ අනු දැන් අර ෆ්ලේවර්ස් ගණනාවක් තියෙනවා. මේ ෆ්ලේවර්ස් ගණනාව අපිට ගන්න පුළුවන් තැන් ටික මතක් කරගෙන යන්නම්. එතකම පැල්වත අයිස්ක්‍රීම් එකේ ඔය දැන් ඔයා කන්නේ වැනිලා නේ නේද?
1: නෑ චොක්ලට්.
0: චොක්ලට්. හරි. ඊට පස්සේ ස්ට්‍රෝබෙරි.
1: කනවා. බ්ලූබෙරි. ෆෘට් ඇන්ඩ් නට්. ඔක්කොම කන. කන්නේ ටිකක් කන්න උකුත් නැහැ. කන.
0: තකරන් කනවා. මේ හැමදේම ඔයාලට ගන්න පුළුවන් හොඳම තැන තමයි පැල්ලාත නිෂ්පාදන. මේ අවුට්ලට් එක අපි මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලු පිටියේ තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බත්තරමුල්ල පළවත්ත ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තුනම වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිලා ඔයාලට පැල්ලාත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන සුපිරි වෙළඳසැලට යන්න ගිහිලා පැල්ලාත නිෂ්පාදන මිලදී ගන්න. එතකම ඔයාලට මතක් කරන්න ඕන RDB බැංකුව ගැන. RDB බැංකුව කියලා කියන්නේ රාජ්‍ය බැංකුවක් විදිහට විශ්වාසය උපරිම තියෙන බැංකුවක්. අපේ වැඩිපුර සල්ලි තියෙනවනම් ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දාගන්න හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
1: ඔව්, මාස 3 6 අවුරුද්ද විදිහට ඒ කාලේ දිග කරගන්න පුළුවන් ඔයාට. ඉතින් ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ඔයාගේ මුදලට උපරිමම ලැබෙන හින්දා, උපරිම ආරක්ෂාවක් ලැබෙන හින්දා සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ. මේ දවස්වල අපිට විශ්වාස කරන්න පුළුවන් හොඳම බැංකුව තමයි RDB බැංකුව.
0: මේ ඊයේ පෙරේදින මගේ ඇඟට හරි අමාරුයි.
1: ඔයා ඊයේ පෙරේදින නෙමෙයි නේද දිගටම තියෙන එක
0: නේද? මේ වැඩි වුණා හොක පෙරේදින ඉඳලා. ඊයේ දවසම හරි අමාරුයි
1: කිව්වේ.
0: ඔළුව උස්සගෙන ඉන්න ටිකක් හරි අමාරුයි.
1: හරි.
0: නිදා ගන්නවයි හිතෙන්නේ. නැද්ද මේකට බෙහෙතක්?
1: තියන.
0: කොහෙද?
1: අපේ ක්‍රිමි රාජානි ස්පාද.
0: Excuse me. අද මේ මෝර්නින් ෂෝ එකේ පොඩි වෙනසක් කරා මං.
1: මොකද?
0: මේ මං අද වේද මහත්තයෙන් වේද හාමිනී කෙනෙක් එක්කන් ආවා. දැන් මෙහෙත් ටික ගන්න යන්නේ. කෝල් එකක් දෙන්න ළඟම තියෙන මල් ශාලාවට. මේ මෙහෙත් ටික වීලි වුණාට පස්සේ මාව එක්කන් යන්න වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.
1: නෑනේ මම මේ ඔයාලට දෙන්නේ ක්‍රිමි රාජානි ස්පාදනේ.
0: අහේනම් බයනතු ගන්නවා.
1: බය වෙන්න දෙන්නේ ඔයාට හොඳ?
0: විශ්වාසයිනේ.
1: විශ්වාසයි. මොකද දේශියම් ද්‍රව්‍ය පාවිච්චි කරලා තමයි මේ නිෂ්පාදන හදලා තියෙන්නේ. ඒ හින්දා වසවිසක් නැහැ. හරිද? ඕන ලෙඩකට ඒකල ළඟ නිෂ්පාදන තියෙනවා. ආඩ පිම්පල් එක දැන් මම දැක්ක ඉස්සරහට කඩ කඩ ඉන්නවා පිම්පල් එකක්. පිම්පල්ස් ආවත් ආඩ කුරුලෑසු වේ කියලා නිෂ්පාදනයක්
0: තියෙනවා.
1: හරිද? එතකොට ග්‍රැස්ටයිටිස් තියෙනවා නම් ඔන්න සඳුන් පැණිය තියෙනවා. එතකොට හෙම්රිස් ආව කැස්ස උණ වගේ තියෙනවා නම් ක්‍රිමි රාජ පේයාව තියෙනවා. රුගිර අපහසුාවක් තියෙනවා නම් ඔයාට වැල්මි පැණිය තියෙනවා. එතකොට කටේ මොනහරි ප්‍රශ්න තියෙනවා නම් විදුරු මස් දියවෙනේවා, ලේනේවා, මෙන්න ඕනම ප්‍රශ්නයකට ක්‍රිමි රාජ මුඛසෝදනය තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් ඔයාට ගෙදරටම ගෙන්ව ගන්න පුළුවන්. 0112753889 ගෙදරට විතරක් නෙමෙයි ෆාමසිකට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න පුළුවන්. ඒකල ගෙනත් දෙනවා.
0: හරි, අපි නම් තව සින්දුවකට යනවද? වෙලාව බලලා ඉන්නවද?
1: වෙලාව බලලා සින්දුවකට යන්න.
0: උදේ 9 විනාඩි 16යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
6: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj 3 රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 600 600.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: උදේ 9 විනාඩි 23යි වෙලාව. නෝර බද්දර ගිහිල්ලා මුද?
1: මගේ ගමනේ මෙයා.
0: හරින්ටි. පුදුමකටම කාපි එක. නෝර මේ
1: මණිකේ කෙනෙක්.
0: හරි. තව තියෙනව කියලා ඉවර කරන්නකෝ.
1: නෑ හරි. කියලා.
0: හරිද?
1: හරි.
0: මේ දවස්වල නුවර කියලා කියන්නේ වෙනමම හාට් එකක්. ඓතිහාසික දළදා මාලිගාවේ මහනුවර මෙවර දැන් දළදා පෙරහැර ආරම්භ වෙලා තියෙන්නේ. ඊය තමයි මේ පළවෙනි රන්දෝලි පෙරහැර පටන් ගත්තේ.
1: හරි.
0: දන්නවද මොකද්ද කියලා? කවද්ද ගියේ අන්තිමට නුවර?
1: ඇත්තටම මතක තියෙන කාලෙක ගිහිල්ලා නෑ මම.
0: ඓතිහාසික දළදා මාලිගාවේ පළමු රන්දෝලි පෙරහැරේ කරඬු වැඩම වීමේ වාසනාව හිමුණේ කාටද?
1: මට.
0: හරිනේ. කතරගම වාසනා හස්තියට තමයි
1: දවස. වාසනා.
0: වාසනා.
1: ආදරේ මගේ වාසනා.
0: කතරගම වාසනා කියලා කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රධානතම හස්තියෙක්. ඒ වගේම තමයි ආසියාවේ ගත්තට පස්සේ දැන් උසම ඇතාට ළඟටම ඇවිත් තියෙන්නේ. හිමිකම් කියන්න එයා ළඟටම ඇවිත් තියෙන්නේ. මේ ওই විදිහට හස්ති බරපුරදීන් අපි රැක ගන්නවා. පහුගිය දවස්වල අපි දැක්කා මේ කෝඩුකාරයෙක් විදිහට මේ කුඹල් පෙරහැරේ. මං ආසම ඇතෙක් තමයි මේ. කවුද මෙයා?
1: කවුද?
0: පුලතිසි. පුලාබෝල කියලා කියන්නේ.
1: පුලාබෝල.
0: පුලතිසි රාජා. ආයා හිටියා. එතකොට ඔය වගේ දැන් නම් ටිකක් කියාගෙන කියාගෙන ගියොත් එහෙම. ඔයා දන්නවද මහනුවර ඔය ඇත් පන්තියක් තියෙනවනේ. ඇත් ගාල අපි කියන්නේ ඒකට. ඔය ඇත් ගාල ඉන්න හීලෑම හස්තිය කවුද කියලා?
1: කවුද?
0: සිංහරාජා. එයා ලංකාවේ අපේ හමුදාවට සිංහ රජමේන්තුවට තමයි හම්බ වෙලා තිබුණේ මේ මානුෂීය මෙහෙයුම් සිදු කරන කාලේ උතුරේ. මේ යුද්ධ බිමේදී හම්බ වෙච්ච හස්තියෙක් තමයි සිංහරාජ කියලා කියන්නේ. එයාට හොඳට තේරෙනවා අපේ සිංහල භාෂාව එහෙම. ඔයා දැකලා දෙනවද කතරගම් වාසනාගේ හොඳම යාළුවත් සිංහරාජා. ඒ දෙන්නගේ වෙනම බැඳීමක් තියෙනවා. කොහේ ගියත් එකට ඉන්නේ. යාළුව දෙන්න හොඳම යාළුව දෙන්න තමයි ඒ දෙන්න. ඉතින් ඔය අලි බලන එක සාමාන්‍යයෙන් කෙනෙකුට හැදෙන පිස්සුවක් ඕක. මන් දන්නේ මට නම් ඒක මේ සනීප කරන්න බැරි පිස්සුවක්. කොහේ ගියත් අලික් ඔය පාර මාරිනවා කියලා දැක්කොත් එහෙම මන නිින්ද හිටියත් සාමාන්‍යයෙන් අපි යනකොට කට කබල කියලා පෙරාගෙන නිදා ගන්නවනේ. එහෙම වෙලාවට නිකමට හරි ඔය බස් එකේ හරි යන වෙලාවට මේ අලි මාරු වෙන තැනක් එහෙම තියෙනවා කියලා පොඩ්ඩක් කිව්වොත් එහෙම. එතනින් දැන් ඊළඟ බෝඩ් එක දැන් අලි ඉවරයි කියලා ගාලා බෝඩ් එකක් නැහැ.
1: නෑනේ. ඔව්.
0: හැබැයි කොහේ හරි ටවුන් එකකට හරි යනකම් එතනට වෙනකම් ආයෙ හැරගෙන යාමේ හැකියාවක් මා සතුයි.
1: ඒ කියන්නේ අලින්ට ආදරේ කරන්න.
0: මං අලින්ට ආදරේ. අලින්ට ආදරේ කරන්න. සබදහමට ආදරේ කරන්න. නේද?
1: ඔව්.
0: ඔයාලින්ට කැමති නැද්ද?
1: ආසයි. ගොඩක් ආසයි.
0: මරු කියන්නේ
1: නැහැ. ඇත්තටම මම චූටි පැටවුන්ට මං හරි ආසයි.
0: ඒ චූටි පැටවුන්ටනේ.
1: ඉතින් ලකුණට ආස බයයිනේ.
0: මේ කරන්ට් එක එහෙම චෙක් කරනවා මාර මේ මොලයක් තියෙන්නේ. මොල නෙමෙයි මොලගෙන හපු
1: නැවක්.
0: කකුල තියලා එහෙම බලන පොඩ්ඩක් කරන්ට් එක වදිනවද? එහෙම තමයි අලි වැටකින් මාරු වෙන්නේ.
1: එුණාට ඒගොල්ල හරි හොඳයි.
0: ඒ උනාට අපේ කට්ටිය කොච්චර යාන්ට කරදර කරනවද නේද? මේ මොකද කරන්නේ අපි? යනවද?
1: දැම්ම යන්න බෑ. ඉතින් කරන්නේ කවුද ඊට පස්සේ?
0: මෙලවට. හරි මේ වඩ මතක් කරන්න තියෙනවා ඩෝමා වීකටි මේ යන්ත්‍ර පිළිබඳව අලි ගැනත් මතක් කරා. මේ මං ඊළඟට තෝරගත්තේ තලිය ගැන සින්දුවක්. හරි.
1: හරි.
0: අපි ඩෝමා ගැන මතක් කරලා සින්දුවට යමු. ලංකාවේ අංක 1 වීකටි මේ යන්ත්‍ර ඩෝමා. මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි හඳුන්වා දෙන්නේ. ඔබට ඔය සහල් ඇසුරුම් කිරීම, ඒ වගේම සහල් වල කැඩුණු සහල් වෙන් කර ගැනීම, කළු වැට ඉවත් කිරීම, සහල් පොලිෂ් කර ගැනීම ඇතුළු සියලුම යන්ත්‍ර උපකරණ ලබා ගන්න පුළුවන් එකම තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම කියලා කියන නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ලිපිණයට. එහෙම නැත්නම් මෙන්න මේ නම්බරයකට කෝල් එකක් දෙන්න 0112160860 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි දැන් මේ දවස්වල හෑන්ඩ් ෆෝන් නම්බර් එකකුත් තියෙනවනේ. මේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක නම් මං කිව්වේ. මං කියනං හෑන්ඩ් ෆෝන් නම්බර් එක දැන් ආයෙකත් ලෑන්ඩ් ෆෝන්ද? මේ මාරු කළද? ආයෙකට දෙවිච්ච නම්බර් එක නෙමෙයි දැන් තියෙන්නේ. ආවා කියන්නේ ওই නම්බර් එක. 0117 679 579 0117 579 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. මෙයාලගේ ශාඛා තියෙනවා ලංකාව පුරාම. ඔයාලට අවශ්‍ය කරන ඒ යන්ත්‍ර උපකරණ මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා.
1: ඒවගේම මාක්ස් පෙන්ල මේ දවස්වල මේ රැකියා බෑර්තු තියෙනවා කියලා තුන් අපිට කියලා
0: තියෙනවා.
1: ඇස්රම් කරුවන්ට පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඉතින් ඔයා ජොබ් එකක් හොය හොය ඉන්න කෙනෙක් නම් අදම මේ දැම්ම මාගේ CV එකක් WhatsApp කරන්න. ඔයාට ඕනේ කරන්නේ සුදුසුකම් අවුරුද්ද හරියට වැඩි වෙන්න ඕනේ. ඔයල්ස් වලට පෙනී ඉඳලා තියෙන්න ඕනේ. කණ්ඩායමක් එක්ක හොඳට කාර්යක්ෂකව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. 0767 767 909 කියන නම්බරයකට දැම්ම මාගේ CV එකක් WhatsApp කරන්න. හොඳ පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම වැඩ කරන තැනත් හරිම සුහදශීලී.
0: හරි එහෙනම් අපි සින්දුවට යමු. අලිගෙනේ කතා කරේ. මොන මං ඔයාව වෙනුවෙන් අලිගෙන කියවෙන සින්දුවක් ඊළඟට ලෑස්ටි කරා.
1: මං වෙන.
0: අලි බෙන්චි. අලි අර මේ කියන්නම දුකුණා. තව එකක් තියෙනවා.
1: මොකද?
0: ওই මහනුවර දලදා පෙරහැරට දැන් මේ දවස්වල ගෙන්නලා ඉන්නව තව මේ පොඩි අලියේ කුරු අලියේ.
1: හරි.
0: එයා කොට බෝල අලියේ. හරි. මේ හරිම කම්මැලි. එයා ටිකක් අර ඇවිද්දවන්න යන කෙනා. හරිම කම්මැලි. එයාම කියනවා මේ කම්මැලි අලියෙක් යා. එතකොට එයා කොටයි. එතකොට ඇයි ඔයා කටවහන් ඉන්නේ?
1: නෑ වගේම කතා වගේ නේ.
0: හරි. එහෙනම් ඒ කොටාලිවත් මතක් කරගෙන මේ සින්දුවට යමු. වෙලාවත් මතක් කරලා ඉන්න. හොඳේ 9:00.
1: විනාඩි 29යි.
2: වෙලාව ඔබ වෙත ගෙනා. හැංගි හැංගි බැඳගෙන වෙසනට මුද එළියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40

0: මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්චා ඉන්නවද නේද? එයාලට මේ අපි යාලව බේර ගන්න පුළුවන් නම් අපි අපේ තරුණ පරම්පරාව ආරක්ෂා කරගන්න කරන ලොකු දෙවැන්තම කාර්යයක් තමයි ඒකත්. ඒ වගේ කෙනෙක්ව බේර ගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ අංකයට කෝල් එකක් දෙන්න දැන්ම 19:27. ඔයාට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට එහෙම හයින් වෙන්න හිතෙනව නම් ඒ වගේම ඔයාට යහපත් පුද්ගලයෙක් වෙන්න ඕන නම් ඔයාට පුළුවන් මේ 19:27 කෝල් එකක් දෙන්න වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔබේ අසල්වාසීක් වුණත් නේද? කෝල් එකක් දෙන්න 19:27 කෝල් එකක් දීලා ඒ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්.
1: ඔව්. ඉතින් මේ දරුවන්ට හරි, මේ සහෝදර සහෝදරියන්ට දෙමාපියෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්වාම පුරුෂයා බිරිඳ මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගොදුරට බැහැ වෙලා ඉන්නේ. ඉතින් තව හිත හිතින් පා කෝල් එකක් ගන්න අපි ඒගොල්ලන්ගේ හේන වලට යන්න පාර හදලා දෙමු. අපි ඒගොල්ලන්ට උදව් වෙමු. ක්‍රීඩාවට යමු කරලා, සංගීතයට යමු කරලා, අධ්‍යාපනයට මෙන්න මේ වගේ යහපත් ජීවන රටාවලට ඔවුන්ව දිරිමත් කරමු. මොකද අපි අද ගන්න මේ හොඳ තීරණයක් හින්දා හෙට දවසේ මුළු ජීවිත ගොඩක් අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 19:27 කියලා කියන්නේ අන්න එහෙම ජීවිත වෙනස් කරන්න පුළුවන් කෝල් එකක්.
0: උදේ 9:46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සමස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මැවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ලකාණ්ඩ රේඩියෝ ITN
4: උදේ 9:52 වෙලාව ආට මතක් කරන්න තියෙනවා RDB බැංකුව ගැන.
5: හරි,
4: ලංකාවේ අංක එකේ රාජ්‍ය බැංකුවක් තමයි RDB කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ හොනදෙන ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන කටයුතු කරලා තියෙන්නේ RDB බැංකුවමයි. මාස 3 මාස 6 අවුරුද්ද විදිහට ඔයාට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජන අවස්ථා උදා කරගන්න පුළුවන් RDB බැංකුවේ ස්ථාවර තැන්පතුවක් යෝජනාවට ඔබ මුදල් දමනවා නම්, ඒ වගේම තමයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා.
5: අනිවාර්ය මේ හින්දා මහන්සිලා හම්බ කරන සල්ලි බයෙන් බයෙන් බැංකුවේ දාන්න ඕනේ නැහැ. විශ්වාසවන්තම බැංකුව තමයි RDB. මම මුකට දැන් දිවෙන පුරා තියෙන ශාකා 272ක්. ඉතින් ඔයාගේ ටවුන් එකේ ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා account එකක් open කරලා ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් දාලෙන්.
4: හොඳ නැවේ 52යි.

0: Radio ITN.
1: උදේ 9 විනාඩි 56 වෙලාව අපි හෙනම් තේ එකක් බීලම යමුද?
2: හා.
1: බොනෝ නම් හොඳම තේ එක. අපේ කැන්ටිමේ තේ එක. සීනේ අඩුවෙන් දාන්නේ කොට පස්සේ අපේ ඇන්ටි හරි අඩුවෙන්ම දාලා දෙනවන් සීනේ නේද?
2: අතත්. හරි රසයි තේ එක.
1: අනිවාර්යෙන්ම අපි තේ එකක් ගැන මතක් කරද්දී ඔයාට අනිවාර්යෙන් මතක් කරන්න ඕන පැලවත නිෂ්පාදන පිළිබඳව. පැලවත නිෂ්පාදන කියලා කියන්නේ සිටසියක් අපේම රටේ අපේම නිෂ්පාදනය. දැන් ඔය පැලවත කිරිපිටියක් ගත්තා පස්සේ anu මේද සහිත මෙන්න රහිත කියන කාණ්ඩ දෙකෙන් මුවට මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි මතක් කරගෙන යන්නම්. ස්ටැලන් දිරගරත් මාවත නුගේකොට ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත් ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තුන්වාවිනෙන් විවෘතයි. හරි, එහෙනම් අපි යමු නේද?
2: යමු මේ මහරගම.
1: ඔව්.
2: මේ සමුද්‍ර. අන්න හිනාවක් ගියා. මේ වෙලාවේ මේ අහගෙන ඉන්නවලු.
1: අහහ.
2: Thank you අයියා. ආදරෙයි.
1: හරි, එහෙනම් ඉතින් ආවත් එකතු කරගෙන අපි යනවා හද මේ විදිහට. ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්.
2: එහෙනම් මම අනව සතුටින් ඉන්න.
1: මම ගිහාන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: ලකන්ඩ රේඩියෝ ITN.
11: වෙලාව පෙරවරු 10යි.
12: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
13: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ലഖണ്ഡ പ്രവൃത്തി സമഗീൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് കൊടു വിധാരണ
1: സമ അനുഗ്രഹായ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗൻ
3: മൂതെൻമ കുവനിൻമ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമുന സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗീത അനുഗ്രഹായ
4: സോനാലിക ട്രാക്ടറിയ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: දිවයිනපුර අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ දිනේදී පුද්ගලයන් 27000ක් දෙනෙකු පරීක්ෂා කර සැකකරුවන් 537 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 19 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන් බවයි පොලිසිය පවසන්නේ. වරෙන්තුකරුවන් 242 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 147 දෙනෙකුද ඊයේ දිනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බීමත්‍රිය දුරන් 50 දෙනෙකු සහ අපරීක්ෂාකාරී වරිය පැදවූ 89 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4126 දෙනෙකුට රෙහිවද නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අතර මද්‍රම්වේ සැපයුම් චාලය අඩාර කිරීම සහ මද්‍රම්වලට ඇති ඉල්ලුම අවම කිරීමේ අරමුණින් ඊයේ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 789 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැටලීම් 792ක් ක්‍රියාත්මක කරමින්. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනුණා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු තායිවානයේ ප්‍රදේශ රැසක කාර්යාල සහ පාසල් වසා දමා තිබෙනවා. කාවෂුන් සහ තායිනෑ නගරවල මෙන්ම පෙන්තු හා ව්‍යායි ප්‍රාන්තවලට වැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පසුගිය දින කිහිපය පුරා දකුණු තායිවානයේ ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හටගෙන තිබෙනවා. ප්‍රදේශ රැසක ගංවතුර ආපදා හට ගැනීමෙන් පුද්ගලින් රැසක් පේඩාවට පත්ව ඇති බවයි තායිවාන මාධ්‍ය සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවර 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බී එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: උදෑසන කුදේ 10:05යි

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැනි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුපකමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.

උනේ 10 විනාඩි 13යි වෙලාව. අද ඉතින් අලුත් දවසක්, අගෝස්තු මාසේ 24 වෙනිදා නේද? මේ විදිහට පටන් අරගෙන තියෙනවා. ඔන්න ටික දවසකට පස්සේ අටේ මටයි කතා කරන්න පුංචි වෙලාවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට මේ පැත්තට එන්න. ලස්සන සින්දු ගොඩාක් මම ලෑස්ති කරන් ඉන්නවා දවල් එක වෙනකම්. FM 93.5 93.7 ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. Heartbeat එක යෂ් මේ සින්දුව මගෙන් ඔයාට.

උදෑසනක උදේ 10 විනාඩි 18 වෙලාව මම හගෙන ඉන්නවා. මම හගෙන ඉන්නකොට ඔයාට ඔය ඉක්මනට මේ පැත්තට එන්න හිතුනොත් යක්ෂයෙක් ඔබ දවසකින් කතා කරන්න හම්බ වුණේ නෑ නේද කියලා ඔයාට හිතනවා නේද? මටත් දැන් ඒව හිතලා තමයි තියෙන්නේ. කමක් නෑ, ඉතින් දවල් එක වෙනකන් පුළුවන් ඔයාට මටයි ගොඩාක් දේවල් කතා කරන්න. දවස් කීපයකට පස්සේ අපි මෙහෙම හම්බ වෙන්නේ නේද? FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන් මෙහාට පුළුවන් ඔයා කැමතිම සින්දුවක් අහන්න. සින්දුවක් අහනකොට ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්න පුළුවන් ඒ සින්දුව අහන්න. ඇයි අනේ ඔයා තනියම සින්දුවක් අහන්නේ? කවුරු හරි එකතු කරගෙන සින්දුවක් අහනකොට තමයි ඒකේ නියම අපි කියන්නේ අර සතුට කියලා. ඉතින් සින්දුවක් අහනකොට තනිකමක් නැති වෙන්න. ඉතින් හැමෝමත් එකට එකතු වෙලා සින්දුවක් අහනකොට ඉතින් වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ආමෙ වෙලාවේ ඔෆිස් එකේ නම් එහෙම නැත්තම් ආම වෙලාවේ ගෙදරට වෙලා මම අහගෙන ඉන්නවන ඔයා ගාමන්ට කෙද මේ වෙලාවේ ඉන්නේ වැඩ කරන ගම මේ කොහෙ හිටියත් ඔයාට පුළුවන් මම අහගෙන ඉන්නවා. ඉතින් ඒ ඉන්න ගම ඔය ළඟපා තියෙන හැමෝම එකතු කරගෙන අපි අහමුනේ ලස්සන සින්දුවක්. දැන් ඊයේ පටන් ගත්තනේ නෝර පැත්තේ ඉන්න කට්ටියන්නේ ඇති නැත්තම් කොච්චර දුරක හිටියත් නෝර පෙරහැර බලන්න මග හරින් නැති අය ඉන්නවනේ. ඊයේ රාත්‍රිය ඇසල පෙරහැරේ මේ පාර පළවෙනි රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ විදිස් සංචාරය කරානේ. එතකොට කතරගම වාසන හස්තියා තමයි කරනුව අරගෙන ගියේ. ඉතින් ඒක බලන්න හැමෝටම වාසනාව හම්බ වෙන්න ඕනේ. ඉතින් මේ පෙරහැර ගැනත් අපි කතා කරමු නේද? දවල් එක වෙනකන් ඉන්නවනේ. ඉතින් ඔයාලා මේ පැත්තට එන්න පුළුවන් 0705 93 5 93 7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියලා ඉක්මනට මේ පැත්තට එන්න. මේ ලස්සන සින්දුව මගින් ඔයාට

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Luck Hunter Heartbeat.

උදේ 10 වෙනාඩි 31යි වෙලාව වර්හඩ් බීට් හගෙන ඉන්න වෙලාව ඔයාගේ මගේ වෙලාව මේ තමයි හඩ් බීට් එකේ පළවෙනි පැය අපි මේ විදිහට පටන් ගන්නකොට වෙලාව හරි ඉක්මනට ගෙවිලා යනවා ඉතින් බලන්නකෝ දැන් පැය භාගයක්ම ගිහිල්ලා ඉවරයි හැබැයි අපු දෙන්නට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න නේද දැන් මේ දවස්වල එළියට ගියාම මාර මහන්සියනේ අවුව රස්සෙත් එක්ක එළියට ගිහිලා ආවට පස්සේ ටිකක් කලන්ත වගේ පොඩි වෙලාවක් ඉන්න ඕනේ ඒක අපහු රිකව වෙනකන්නේ ඉතින් මොන දේ වුණත් මේ තියෙන පරිසරයේ තියෙන දේවල් වලට අපිට හුරු වෙන්න වෙනවා. ඉතින් මේ හැමදේම එක්කනේ අපිට ඉස්සරහට යන්න වෙන්නේ. හැබැයි මේ තියෙන උෂ්ණත්වයේත් එක්ක අපේ සෞඛ්‍ය ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් සෞඛ්‍ය ලෙඩ වුණොත් අපිට දිනදා තියෙන වැඩ ටික කරගන්න බැරි වෙනවා. මේ හැමදේම එක්ක අපි පොඩ්ඩක් හරි ආපස්සට යනවා නේද? ඉතින් කොහොම හරි අපි උත්සාහ කරන්න ඕනේ මේ තියෙන තත්ත්වෙන් ආපහු ගොඩ එන්න. දැන් මේ දවස්වල තියෙන උෂ්ණත්වයත් එක්කම කාලගුණ තත්ත්වයත් නිසාම බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් සහ ඒ වගේම අපි ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද කියලා කොළඹ ජාතික රෝහල් කායික රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව ඕන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දැන් ගොඩක් වෙලාවට ඔයා දන්නවනේ මිනිස්සුෝ කියලා කියන්නේ චලතාපීයනේ. චලතාපී කියලා කියල කියන්නේ ඔයා දන්නවද මොකද්ද කියලා? පොඩක් හිතලා බලන්නවා මොකද හිතයි. ඔයා මොකද්ද දන්නේ කියලා චලතාපී කියලා කියන්නේ කියලා. දැන් ගොඩක් වෙලාවට චලතාපී කියලා කියන්නේ දැන් අපි සත් මිනිස්සුන් කියන්නේ පොඩි සත්ත්ව කොට්ටාසයක්නේ. එතකොට අපේ පරිසරයේ තියෙන උෂ්ණත්වය කොහොම වුණත් අපේ ශාරීරික උෂ්ණත්වය වෙනස් කරගන්න අපිට බැරි වෙනවනේ. අර සතුන් පරිසරයට අවශ්‍ය විදිහට හුරු වුණාට මිනිසුන්ට එහෙම අවශ්‍ය හැකියාවක් නැහැ නේද? පරිසරයේ උෂ්ණත්වයේ ක්‍රියාවත් අපේ ශාරීරික උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.6ක් පමණ ස්ථිර මට්ටමකනේ තියෙන අපේ තියෙන ඇඟේ තියෙන උෂ්ණත්වය. ඒ වගේම තමයි අපේ මොළයේ තියෙන හයිපොතලමස්. ඒ කියන්නේ දැන් අපි මේ කියන කොටස මගින් තමයි අපිව නිරන්තරයෙන් අපිව කටයුතු කරන්න උදව් කරන්නේ. උරගින් වගේ සතුන්ට පරිසරයේ දින උෂ්ණත්වයට වෙනස් කරගන්න පුළුවන් වුණත් මනුස්සයන්ට මෙහෙම කරන්න හැකියාවක් නැහැ. ඉතින් ආදන්න

ඇතිවන රෝගී තත්ත්වයට වඩා මේ උෂ්ණත්වය නිසා ඇතිවන සංකූලතා එක්ක මරණ අනුපාතය වැඩි වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් අපි හිතුවේ නැතුණාට මේ උෂ්ණත්වය නිසා වයසට ගිය අය වෙන්න පුළුවන්, මෙහෙම නැත්නම් රෝගී වලින් පෙළෙන අය වෙන්න පුළුවන්, ඒවත් එක්ක ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය තව ටිකක් නරක ඇතට හැරෙනවා කියලා තමයි තියෙන්නේ. දන්නවද දැන් මේ උෂ්ණත්වයත් එක්ක ඔයාගේ මස් පිඩු පෙරලෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් මේ අගෝස්තු මාසයේ කියන්නේ සරුංගල් යවන කාලේ. එතකොට ඔය තද අවුව තියෙන වෙලාව ඔඩේ පුංචි දරුවෝ හැම එළියට යවන්න එපානේ. වඩා කව්ව අඩු වුණාම එහෙම යවන්න බලන්න. නැත්තම් මේ තියෙන සාමාන්‍ය තත්යකට වඩා වෙනස් තත්යක් නෙමෙයි තියෙන්නේ. එක අපි ගැන බලාගන්න, අපේ සෞඛ්‍ය ගැන අපි බලාගන්න ඕන. ඉතින් ඒ ගැනත් ඔයර මතක් කරනවා මාව අහගෙන ඉන්න ගම. අපි අමුද බලන්න චැට් එක පැත්තට. උඹ දවස්සක යන්න බැරි වුණා, කවුද ඉන්නේ කියලා බලන්න යන්න ඕනි. ඔයත් එන්න ඉක්මනට මේ පැත්ත. ජොයි ෆේම 93.5 93.7 මාව අහගෙන ඉන්න ගමන් ඔමලින්ම මැසේජ් එකක් මට දාලා තියෙනවා. ඉජි අනුරු පුස්සල්ලාව, ඔයාව එකතු කර ගන්නම් ඊළඟ සෙන්දුවට. ආයුබෝවන් මඩපත් ලක්ෂ්මන් ඔයාට, තමරා නිශාන ඉන්නවා, චේතනා පුංචි පුතා භාග්‍ය ඉන්නවා, අවෝර් එක්කම භාග්‍ය අවිෂ්ක සේරුවමල කෙඩිය සමරසිංහවත එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් ගහන්න. ගුඩ් මෝර්නින් නංගි, ලස්සන දවසක් වේවා කියලා තියෙනවා. අදත් අපි ලස්සන සින්දු අහන්න ඉන්නවා කියලා තමයි තියෙන්නේ. දුවල දින වෙත්සදී අමන්දී මහත්තයා ඉන්නවා, හෙමන්ත සිල්වා අම්මා, එවගේම අයියා තිලකසිරි, සුදු අක්කා මනෝහරි ප්‍රනාන්දු, අනෝමක්ක ඉන්නවා, ප්‍රභානංගී ගාමිණි අයියා. මැණිකේ තමයි දොඩම් ගස්ලන්ද ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. මැණිකෝ ආවත් එකතු කරගන්න හරි මාදරෙන්. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. අපි එකතු කරගන්න ලස්සන සින්දුවකට. පඹරනේ ඉඳන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ ඩිලාන් උදයන්ග. ඊට පස්සේ අරින් තින චාමර මధుරංග. ඒ දෙන්නගෙන් කවුද දෙන්නට මැසේජ් එක යුවේ කියලා කියන්න බලන්න. ගුඩ් මෝර්නින් සබුදස්සන කියලා තියෙනවා. සරච්චන්ඩ ඩයි සෝව එකතු කරගන්නම්. අපි ලස්සන සින්දුවක් රෙඩි කරන් ඉන්නවා අහන්න. අහන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. ඔයා කිරියක්ෂිත නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, පැල්වත්ත අයිස්ක්‍රීම්, එම නැත්නම් පැල්වත්ත දියර කිරි, මේ ඕන දෙයක් මිලදී ගන්නකොට හොඳම විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔයා බය නැතුව පැල්වත්ත කිරි වෙළඳ නාමයක් එක්කම ඔයා ගන්න කිරියක්ෂිත නිෂ්පාදන මිලදී අරගෙන බලන්න. එවගේම තන නිධානය ලොතරේ පදගෙන ඔයාලට මතක් කරන්න ඕනේ, ආට කෝටිපතියෙක් විශ්ලක්ෂපතියෙක් වගේම සන්ඩේ බෝනස් වස්සනවට හිමිකම් කියන අවස්ථාව හදලා දීලා තියෙනවා. කවුද? ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා ඔයා ධන නිධානය ලොතරේ පත්‍රය අරගෙන බලන්න. පොංචි රුපියල් 40ක් විතරයි වෙන්නේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 42යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටසයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටසයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: වාර්තා පිට වාර්තා පබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතිය කුවන්
0: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: හැම කාලෙම ට්‍රෙන්ඩින් මසින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhanda Heartbeat

හාර්ට් බීට් අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ එක දිගටම වැඩ ටික කරගෙන කරගෙන යනවද? නිමාරු දවස් දෙකකුත් තිබ්බා. ඉතින් නිමාරු දවස් දෙකෙන් පස්සේ අර තීරණ වැඩ ටික ඉතින් පඩක් වැඩි වෙනවනේ සඳුදා කියනකොට. ඉතින් අලුත් දවසක් පටන් ගන්න තියෙන්නේ, අලුත් සතියක් පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඔයාලට තේරුණාද අගෝස්තු මාසේ 24 වෙනිදායි කියන්නේ දවස් 24ක්ම ගෙවිලා ගිහිල්ලා ඉවරයිනේ. මේ මාසේ ඉවර වෙන්නත් ඔන්න වෙන්න තියෙන්නේ. ඉතින් සමහරක් විට අගෝස්තු මාසේ මුලදී හිතපු වැඩ ටික ආගේ ජීවිතේ මොනවාරි ප්ලෑන්ස් තිබුණාන් ඒ ටික ඉවර කරගත්තද? එහෙම නැත්නම් හිතුවට වඩා වැඩ ටික චුට්ටක් පහ වුණා. එහෙම වෙන්න පුළුවන් නේද? අපි හිතන්නේ නැති වේගෙන් කාලේ හරි ඉක්මනට ගෙවිලා යනවනේ නේද? හරි, අපි අමුද බලන්න කොහෙටද? එන්නේ යන්නේ මාත්‍රික බලන්න හાર્ට් බීට් චැට් එක පැත්තට. මේ වෙලාවේ කවුදම වහගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. ගෙනගත්තේ තැපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දරිම ලක්ෂණ දාගෙන ඉන්නවා කියලා තියෙනවා. උඩදෙනිය මහදේ වගේම චාන්දරී මිස් ඉන්නවම වහගෙන, රිෆ්කා ඉන්නවා, සංගීතා මෙහෙමම එකතු කරගන්න කියලා තියෙනවා. මංජල හේමන්ත තමයි මට මැසේජ් එකක් දාලා මේ ගැන කිව්වේ. ඔයාව එකතු කරගන්නම් අපි ඊළඟ සින්දුවට. කොහොමද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් හොඳින් ඉන්නවා දිලිනි. ගුඩ් මෝර්නින් කියලා අහලා කියලා තියෙනවා. පරිස්සමින්ද කියලා අහලා තියෙනවා. මම පරිස්සමින් ඉන්නවා දිලිනි. ඔයාලා කොහොමද? ඉතින් පරිස්සමින් ඉන්නවා නේද ඔයා? දිලිනි සින්දුව කියලා තියෙනවා. හුස්මක් තරමට අපි බලමු මේ සින්දුව දෙන්න පුළුවන් වෙයිද කියලා. Hi, good morning. කවුද මේ අචින්ත වාව එකතු කරගන්නම්? ලස්සන සින්දුවක් අහන ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. Good morning. මේ වෙලාවේ ආය වැඩ කරන තර යාළුව ඔක්කොම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. මදෝ ඉන්නවා, ගංගා ඉන්නවා, ප්‍රසංගේ, නයනා, රේනු, ඉනෝකා, කාන්ති විතරක් නෙමෙයි අපි හැමෝම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන. ටයිපින් එකේ චූටි වැරද්දක් වෙලා දෙන තාටිකෙන් මම ඒක කියනවා. දීප තමයි මැසේජ් එක මට වෙලා තියෙන්නේ. දීප ආවත් එකතු කරගෙන වැඩ කරන හැමෝම එකතු කරගෙන අපි ආව ලස්සන සින්දුවක්. අක්කේ කියලා තියෙනවා. කවුද මේ නලින්, චානු, දිනුෂ අපි ලස්සන සින්දුවක් එකතු කරගන්නේ කියලා දින වැඩ කරන ගමන් සද්දටම ලක් අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. චානු තමයි මට මැසේජ් එකක් දැම්මේ. චානු ආව එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. Good morning, good morning කියලා තියෙනවා. කවුද මේ සුමනානි? කොහොමද මැනික ඔයාට කියලා අහලා තිනා. මං ගොඩාක් හොඳින් ඉන්නවා. පහුගිය දවස් ටිකේ ඉඳන් හැබෝව හිටියේ ගොඩාක් දුකින් ඕයි කැත්ත. ඉතින් විශාල දාචාර්ය නන්දාමාලනී යන අපි අතරින් සමුගත්තා. ඉතින් එතුමියගේ ගීත විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ නේද? ඉතින් ඒ ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් ඒකම සුමනාමන දාලා තියෙන මැසේජ් එක ලස්සන ගීතයක් ඉල්ලලා නන්දාමාලනී මහත්තියගේ දින සින්දුව නම් මේ ටයිම් එකේ අපිට දෙන්න බැරි වෙනවා. එහෙම දේවලුත් තියෙනවානේ. තින්නේ රේඩියෝ එකක වැඩ කරනකොට අපිට සින්දුවක් කිව්ව ගමන් ඒ සින්දුව සමහරක් වෙලාවට අපිට හිතන්න වෙනවා ඒ සින්දුව මේ වෙලාවට ගැලපෙනවද කියලා. ඉතින් අපි බලමු ඒ සින්දුව දෙන්නවා. ඒ වගේම ඊළඟට මම යන්න හිතුවා කොහෙටද? අනුරාධපුරේ පැත්තට යන්නත් ඕනේ. අනුෂා මම වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාතර පැත්තට ගිහිල්ලා එන ඉක්මනට මාතරෙන් ඉන්නවා චන්දි. ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න. සින්දුව අහනකොට අර පොඩි බඩගින්නකේ මාවත් මොකද කරන්නේ? කන්න මොන හරි නැතුව බොන්න මොන හරි තිබ්බොත් එහෙනම් පැල්වත් ඩ්‍රින්කින් යෝගට් ටිකක් අරගෙන බලන්න. චොක්ලට් රසට, ස්ට්‍රෝබෙරි රසට, වැනිලා රසට මේ ඕන රසයකට වඩ ගන්න පුළ අගේ කැමැත්ත අනුව රසට ගුණට උකුවට එනවනම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. අපි හමුද ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නේ රොන් පොදක් වෙන්න. ඒ සින්දුව හලපික් මිනිට මේ පැත්තට එමු. උදේ 10:47.

0: pratite Vagakijene Radio.
1: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna Binduwal 114 700 600
2: NLP Hadahana Lankave Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahada Bala Ganna
3: Aidum Karwan 35000 Aturin Urenura Gatena ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලක්කඳ Golden Voice
6: ලඟදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
8: ලඛන මොමනින් ඉස්සල්
9: සම අනුග්‍රහය
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත් සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

දහය විනාඩි පනස්තුන ඒ කියන්නේ අපිට එකොළහේ පැයට යන්න ලැඟයි. ඉටමස් අපි ඔයයි මම හම්ම වෙන්නේ නිවස්ස කහලා එකොළහේ පැයේදී. යන්න කලින් එකතු කරගන්න ඕනී කවද මේ කෑගල්ල පැත්තර යන තමයි හදන කෑගල්ල ඉඹුල් පස්තනියෙන් නිරු මැසේජ් එකක් දැහලා දෙනවා ඔයාගේ ෂොප් එකේ ඉඳන් මාමහකින් ඉන්නවා කියලා එකතු කරගන්න නිරු. එවගේම සුබ දවසක් වේවා හොරණින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වරකා ගොඩින් රේණුකා එවගේම මගේ දුව අද එක්සෑම් ඒ ලෙවල් එක්සෑම් ලියනවා. යාට සුබ පතනවා කියලා තියෙනවා. ඉතින් අපි සුබ පතනවා. ඉතින් හොඳට එක්සෑම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ විශ්වවිද්‍යාල සේන උසස් අධ්‍යාපන සේන. ඒ හැමදේම එකම විදිහට හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ලස්සන සින්දුක දෙන්න මම අහගෙන ඉන්න ගමන් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. මහරගමින් නලින්ද ඉන්නවා මවාගෙන සමනලේ නදු ඒ වගේම මල්කිත් ඉන්නවා. ඒ හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ගවර්මන්ට් එකක් පැත්තර යන තමයි හදන්නේ. ගවර්මන්ට් එකක කොච්චර වැඩද තිබ්බත් මාව අහගෙන ඉන්නවනේ නේද? ලස්සන සින්දුවක් අහගෙන ඉන්නකම ටාගට් ටික කවර් කරගන්න පුළුවන්. එහෙම නේද? කඩින්නේ කියේ ඉන්නවා සෙට් එකක්ම. කඩින්නේ කියේ නිර්මලී ඒ වගේම නිරෝෂාක්කව එකතු කරගන්න කියලා තියෙනවා. පැකිල් ලයින් එකේ ඉන්න තත්සරණී ඉසුරි බෝලිවත් ආදරයෙන් එකතු කරගන්න කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන අපි ආමුද වැඩ කරන ගමන් පාළුව මහන්සිය නැති වෙන්න ලස්සන සින්දුවක් අහන්න සාදේ වැඩි කරගෙන අහන්න මේ හાર્ට් බීට්.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ කොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඬ දේශීය ප්‍රවෘත්ති
0: SLS ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙසේ දූපානීය ජල බෝතල් 8500කට ආසන්න තුගයක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අවිසාවිල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ පානීය ජල බෝතල් රුවන්වැල්ල ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයක අසුරා අනතුරු අවිසාවිල්ල ප්‍රදේශයේ පිහිටි ස්ථානයක ගබඩා කර තිබූ බවයි. විවිධ ප්‍රමාණවලින් යුත් ජල බෝතල්වල ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 ලෙස සඳහන් කර තිබූ බවයි. පාරිභෝගික අධිකාරිය විමර්ශන නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවයි. ව්‍යාජ ප්‍රමිති ලාංඡන සහිත හෝ සැක සහිත භාණ්ඩ පිළිබඳ 1977 ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
5: ලක්කඬ විදේශීය ප්‍රවෘත්ති
0: හෝමු සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම් පතක් ඉරාන පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. ඒ අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන විදේශ නෞකාවලට ඉරානය විසින් සපයනු ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමයි මෙම පනත අනුමත කර තිබෙන්නේ. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකන හගෙනින්ද වෙලාව 11 විනාඩි 4යි.
2: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
3: පාරමාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාරමාරු වෙන්න.
2: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
1: ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

හාඩ් විට හගෙන ඉන්න ගමන් ඉතිවාගේ මේ අලුත් පැයක් තමයි මේ පටන් අරගෙන තියෙන්නේ දෙවැනි පැය හාඩ් විට එකේ. ඉතින් මේ විදිහට 11 වෙනි පටන් ගන්නකොට ලස්සන සින්දුව කහලව නිවුස් අහලා ඔයා හොම්මම හිටියා නේද මං කිව්වෙන් චුට්ටක් වෙලා හොම ඉන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් නවලක වෙනකන් මේ විදිහටම ලස්සන සින්දුව අහන්න ඔයාටයි මටයි. ආ කැමති කෙනෙක් එකතු කරගෙන ඉතින් මේ වෙලාවේ වැඩ කරන ගමන් ඔයාට පොන්චි හරි මහන්සියක් දන්නුනොත් ඉක්මනට මේ පැත්තට එන්න. FM 103.5 103.7 මම හගෙන ඉන්න ගමන් ආඩ පුළුවන් ලස්සන සින්දුකුත් ඉල්ල ගන්න. ඒ තමයි 0703 93 5 93 7 0703 93 5 93 7 මේකෙන් ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. මැසේජ් එකක් එවන්නත් අපි ෆෝන් එක අතර ගන්න ඕනෙනි. දැන් අපි ෆෝන් එක පුංචි වෙලාවකට හරි අතර ගතරකමක් නෑ. හැබැයි පැය 2-3 පැය 4ක් විතර එක දිගටම ෆෝන් එක හොබෝබ ඉන්නවනම් ඔයා දන්නවද? ඔයා දන්නෙම නැතුව ඔයා ලෙඩෙක් වෙන්න පුළුවන්. ගෙදර ඉන්නව නේද පුංචි පොඩ්ඩෝ? හැම ඒ පුංචි පොඩ්ඩොන්ට කන්න ගියාම හැම ගන්න නැති වුණාම ෆෝන් එක අපි අතර දෙනවන සින්දුවක් දාලා. ඉතින් ඒ බබා දන්නෙත් නෑ කොහොම හරි කෑම ටික කාගෙන යනවා. තිබ්බේ මොනාද කියලා දන්නෙත් නෑ කොහොම හරි කෑම ටික නම් කාලා. අර ඉස්සර නම් ගෙවල් වල බත් පිඟාන අරගෙන පස්සෙන් දුවන්න ඕනනේ. දැන් ඉතින් ඉන්න පොඩ්ඩොන්ට එහෙම නෑ. පොඩ්ඩෝ ටිකක් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා ඉන්නේ. අම්මා ෆෝන් එක දාලා දෙනවා. ඊට පස්සේ අම්මට තියෙන බත් ටික කවාගෙන කවාගෙන යන්න හරියට මැෂින් එකකට වගේනේ. වඩා හිතලා බලන්න ඔයාගේ ගෙදරත් මේ වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. එහෙනම් වහාම නවත්ත ගන්න වෙනවා. ඔයා දන්නවද? දැන් අපි හිතන්නේ නැති විදිහට අපේ පහසුවට අපි මේ දේවල් කළාට අන්තිමට අපි හිතන්නේ නැති විදිහට අපිට ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ගෙදර ඉන්න පුංචි පොඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒ එයා දන්නේ නැහනේ. ඉතින් ගෙදර ඉන්න වැඩිහිටියට ලොකු වගකීමක් තියෙනවා. මේ දේ දැන දැනම අපි ඒ වලට වැටෙනවද නැත්නම් ඒ වලෙන් ගොඩ එනවද කියලා හිතන්න නේද? ඔයදන්නව දැන් ඩිජිටල් තාක්ෂණයේ මේ වර්ධනයත් එක්කම දෛනික ජීවන රටාව වෙනස් වෙලා තියෙනවනේ. ඒ වගේම අපේ හැසිරීම්, අපි කතා බහ කරන දේ වුණත් සමහරක් පිට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ හැමදේම එක ඩිජිටල් තාක්ෂණෙත් එක්ක අපි මුහුණාම ඒක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඩිජිටල් යුගයේ රෝග ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙනවා. ඔයා දන්නවනේ වයස් බෙදයක් නැතුව ලොකු පොඩි හැමෝටම මේ තාක්ෂණික ආතතිය, ඒ වගේම මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන හිටියම ඒ තිරයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ෆෝන් එක බලලා බලලා නින්දට ගියාට පස්සේ අපිට සුවදායි නින්දක් ලැබෙන්නේ නැහැ. ආ දන්නව නේද ඒක? එකපාරට ගැස්සිලා හැරෙන්න පුළුවන් සමහර විට ෆෝන් එකේ දැකපු දෙයක් වලට නින්ද දිපේ එන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් එක්ක ආර සුවදායි නින්දක් නොලැබෙන්න පුළුවන් කියලාත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි වාගේ හැසිරීම් වල අක්‍රමිතා වගේම දෛනික ජීවන රටාව වගේ රිදම් එක වෙනස් වෙන්න පුළුවන්. ජීවන රටාව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන මේක මහ දෙයක් නෙමෙයි කියලා ඔයා හිතන්නේ නැති විදිහට ටික ටික තමයි ඔයාගේ ජීවිතයේ ජීවන රටාව වෙනස් වෙන්නේ. දැන් වෛද්‍යවරුන් කියනවා මේ අපි ෆෝන් එකක් බලද්දි අපිට නිල් පාට ආලෝකයක් නෙන්නේ. එතකොට ඇස් දෙකට මහන්සියක් නැතුව ඕන වෙලාවක ෆෝන් එක එක දිගට ඒ තිරය දිහා බලාගෙන ඉන්න විදිහට තමයි අර පොන්ජි ට්‍රික් එකක් කියලා කියන්නේ. අන්න එහෙම තමයි මේක හදලා තියෙන්නේ. මේ නිල් පාට ආලෝකය නිසා මෙලටොයින් කියන හෝමෝනය දැන් ශ්‍රාවය කරන එක අඩු වෙනවා. මානසික තෙහෙට්ටු බව, දිගුකාලීන අනුවේගී ස්නායු පද්ධතියේ වෙනස්කම්, ඒ වගේම මේ දේවල් නිසාම ඔයා අධික ලෙස මහන්සියට පත් වෙන ඔයා දන්නේම නැතුව. දැන් ජංගම දුරකථන, පරිගණක, ටැබ්ලට්, එහෙම නැත්නම් රූපවාහිනී තිර මෙවදි දිහා දිග වේලාවක බලන් ඉන්නකොට ගෑස් දෙක වෙහස වෙනවා, වියලි වෙනවා. ඒ විතරක් නෙමෙයි දැවිල්ල රතු වීම, බොඳ වීම, ඒ විතරක්ම නෙවෙයි හිසරදේ කියලා දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා හිතලා බලන්නවත් මේ ගොඩේ ඉන්න කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් ගෙදර ඉන්න පුංචි පොඩ්ඩා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දන්නවද අපිට මේක වෙනස් කරගන්න පුංචි වැඩක් තියෙනවා. සමහරක් විට ෆෝන් එක දිහා බල්ල බල්ල ඉන්නාට පස්සේ ඇස් පේන්නේ නැහැ වගේ කියලාත් අපිට හිතෙන්න පුළුවන් නේද? දැන් මේ සෞඛ්‍ය පුරුදු වලට දැන් අපිට පුළුවන් මේක පුංචා පොඩ්ඩක් විතර වෙනස් කරගන්න. ඉතින් මේ තියෙන පුරුද්ද වෙනස් කරගන්න ඔයාලට පුළුවන් නම් මිනිත්තු 20ක් විතර, අඩි 20ක් විතර දුරින් තියෙන වස්තුවක් දිහාවට තප්පර 20ක් විතර බලාගෙන ඉන්න. ඉතින් තප්පර 20 මේ නීතිය අනුගමනය කරොත් ඔයාට අර ඇස් දෙකට තියෙන ප්‍රශ්න ටික චුට්ටක් අඩු කරගන්න පුළුවන් කියලා තෝන් මතක් කරතුමා. එහෙම නැත්නම් අඳුරු කාමරයක එක දිගට මේ වගේ ෆෝන් එකක් පාවිච්චි කරන එක නිතරම මහන්සි කරවීම සුවබර නින්දක් ලබා ගන්න. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ පුංචි ට්‍රික් ටිකක් අනුගමනය කරන අර තප්පර 20ක් ඔයාට ඔයාට වඩා අඩි 20ක් විතර දොරින් තියෙන වස්තුවක් දිහා බලාගෙන ඉඳලා ඔයාට මේක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්.
ඉතින් වාඩ පොඩ්ඩකුත් හිතලා බලන්නවත් මේ ගොඩේ ඉන්න කෙනෙක්ද කියලා. අපි ඇස් ගැන කතා කරානේ. දැන් වාට ඇසේ සුද ඇවිල්ලා දාගු දෙන්නේ. ඇසේ සුද ඇවිල්ලා තියෙන කෙනෙක් නම් ඔයාට යන්නත් පුළුවන් හොඳම තැනක් තියෙන සැත්කමක් කරගන්න. ඒ තමයි ලේස්ටික් අයිකිය හොස්පිටල් එක ගාවට හරියන්න පුළුවන්. ඉතින් ගිහට පස්සේ දන්නව ඇසේ සුදි වට් කරගන්න දිය වැඩිය සායන ග්ලූකෝමස් සායන ළමා අක්ෂි සායන මේ හැමදේම එකම තැනින් කරගන්න පුළුවන්. නම්බර 71 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සොත්තු බත්තර මුල්ල මේ කියන ලිපිනයට යන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 070-64-78-478 0112-7858 ලෑන් ලයින් එක තියෙන 0112-7858 මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ ඇසෙස් සුදිවත් කරගන්න අක්ෂි පරීක්ෂා කරගෙන ස්කැනර් ලබා ගන්න ළමා අක්ෂි සායන මේ හැම දෙයකම අවස්ථාවක තියෙනවා. එතමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB youth plus youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB youth plus ගිනුමා
6: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීබා

0: ஆன ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

කියලා කිව්වා. ඉතින් කවක් නෑ, මාව හගෙන ඉඳකම ඉතින් පාලෝ මාසෙ තනිකමෝ. මේ හැමදේම නැති වෙනවාට හાર્ට් බීට් හගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන්. ඉතින් මේ වගේ ලස්සන සින්දු ආඩත් ඔයාගේ නමින් මිල්ල ගන්න ඕනේ නම්, එහෙම නැත්නම් ආගේ නම රටට වැහෙන්න කියන්න ඕනේ කියලා හිතනවා නම් ඉක්මනට මේ පැත්තට එන්න. FM 93.5 මවාහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු අහන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන්නම්, 0603 93.5 93.7 මේකේ ෆෝන් නම්බරේ නම්බර් එකට ඉක්මනට මැසේජ් එක කියවන්න. හරි නේද? ලස්සන සින්දුවක් අහන්න මම එකතු කරගන්න ඕම වෙලාවේ ජයම මොයාව වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඕනි. කොට්ටාවෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ලොකු බොස් ඉන්නවා, උපුල් පොඩි බොස් වරුණ ඉන්නවා, ලක්ෂ්මී මිස් මදුසංකේ වගේම ජගත් ඉන්නවා. මම ජයමාම කියලා දාලා තියෙනවා. මට ඉතින ජයමාම කියලා කියන හරිය ආදරණීය කෙනෙක් වෙනවානි. මං හරි ඇති නේද? නුවරින් සංජීව ඔයාවත් එකතු කරගන්න ඕනේ මේ ඊළඟ සින්දු අහන්න. අපි හැමදාම ඇහුවත් මැසේජ් එකක් දාන්න වෙලාවක් නැති වුණායි. මොකද අපිත් අද ලස්සන සින්දුවකට එකතු කරගන්න බැල්වත්තෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. යා වැඩ කරන නම කියන්න විදිහක් නෑ. ඉතින් වැඩ කරන හැමෝම එකතු වැඩ කරන තැන ෂොප් එකේ හැමෝම එකතු කරගන්න. රංග ඉන්නවා, රංගන ඒ වගේම නාලි ඉන්න, සුදත් ලහිරු ඉන්නවා, ධර්මය ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක් නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා, වෙරි ගුඩ් මෝර්නින් වෙනවානේ ඔයාට. අනෝමා ඉන්නවා, ඒ වගේම මේ ගම්මන්ට වැඩ කරන ලතු, ලතු නෙමෙයි මතු. ඊළඟ නම කියන්න කලින් මම ඒක දෙකම සම්බන්ධ කරලා එක නමක් හැදුවා. අනෝම ඉන්නවා, මදු, ලතා, සිසිර, අයියා ඉන්නවා, ප්‍රියන්ත, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ. මහත්තයා රංජිත්ගේ අද උපන්දිනි. අනෝම, ඉතින් ඔයාගේ හස්බන්ඩ් සුබම සුබමන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ඔය හිටියා වගේම නිදි නිරෝගී විදිහටම ඉන්න හම්බ වෙන්න ඕනේ. හાર્ට් බීට් අපිට සින්දුවක් දෙන්නවා කියලා තීරමා. යාගේ ෂොප් එකේ මේ වෙලාවේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සද්දරිම ලක්කන හගෙන ඉන්න ඕනේද? සමන්තා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදියටම අපි වහගෙන ඉන්නවා. හයි, ගුඩ් මෝර්නින් අක්කි, අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඇයි බැරි? පුළුවන්. පුංචි අම්මගේ 59 වෙනි උපන්දිනය කියලා තියෙනවා. පුංචිගේ නම ශාන්ති. පුංචි ශාන්ති වෙන්න ඕනි නම. ශාන්ති පුංචිට සුබම සුබපන්දනයක් ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකේ අපිත්. ඔය විදිහටම අපි වහගෙන ඉන්න අචින්ත ආරේත මට මැසේජ් එක දැම්මේ. අම්ම ඉන්නවා, සිරියාවති, ඒ වගේම ශක්ති බබා, ඩයස් ඉන්නවා, අක්කා චලේනි, මහත්තයා මේනක, මහත්තයා ඒ වගේම මේනක අක්කගේ බබාලා දෙනවා එකතු කරගන්න කියලා තියෙනවා. ඒ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සන සින්දුවක්. ඉතින් කලින් හලවුත පැට්‍රික් කෝම එකතු කරගන්න ඕනේ. ඇන් සහන් ඉන්නවා, ෂනෙල් විතරක් මේ රශ්මි දුව, ලෙලි, මොනිස්ටා දුව, මේ හැමෝම එකතු කරගමු කියලා තියෙනවා. සින්දුවක් අහන්න, සින්දු අහන්න කලින් ඔවුන් මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ විශ්වාසවන්ත වෙළඳ නාමයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඔයා මොන හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්න හොය හොය හිටියනම් හොඳ නමක්. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔයාට පැල්වත්ත යෝගට්, බටර්, අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ක්‍රියාශීල නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් පැල්වත්ත නිෂ්පාදන එකත් එක්ක එකතු වුණොත්. මේ ලස්සන සින්දුව මගෙන් ඔයාට නටන්න ලැස්ත වෙන්න 11:38.

0: රටට වග කියන රේඩියෝ
1: ලකන් හගනින්ද වෙලාව එකළහේ විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: මං කිරිල්ලයක්. ඔයත් කිරිල්ලයක්ද? නිරෝෂා විරාජිනිගේ ලස්සන සින්දුවක් කාලා තමයි අපි මේ පැත්තට ආවේ. ඒ සින්දුව මං හිතන්නේ කොයි කාලෙටත් හරි හැටියට ගැලපෙනවා නේද? ඒක නිසා නම මෙහෙම දෙයක් කියලා තියෙන කොහොමද ඇද දන්නවද? මැසේජ් එකක් මට දාලා තියෙනවා සුබ දවසක් වේවා කියලා. දැනනීගලින් හොරෝහන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කාලෙට තාලෙට අහන්න නියම සින්දු දෙන්න ලක්කන කියලා. බොහොම ස්තුතියි අපිට. අපි වහගෙන ඉන්නවා ඉතින් අස්සන සින්දුකට ආව එකතු කරගන්න. ඉදුව ඉන්නවා සවීන ආච්චි අම්මා, ඒ වගේම දැනනීගල දමයන්ති අක්කා, ඒ වගේම පවුලේ හැමෝම. ගම්පහ රතු පස් වලින් ජයලාල් අයියා ඉන්නවා, පුෂ්පාක්ක ඇතුළු හැමෝම. මේ වෙලාවෙ ලක්කන්න අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන. ඉතින් අපි දාන මැසේජස් කියවන්නේ නැද්ද කියලාත් අහලා තිනවා අන්තිමට. මං කියවනවා කවුරුත්ම මිස් කරන්නේ, හැමෝම එකතු කරගන්න සින්දුවක් අහන්න. හායි කියලා තියෙන මාමංචු. ඉතින් වා හායි කියලා විතරයිද කියන්නේ? එහෙනම් මාත්තට හායි කියලා කියන්න. හැබැයි බයි කියන්නේ. ගුඩ් මෝර්නින් කියලා තියෙන වා අනුෂ, ඔයාව එකතු කරගන්න. අපිවත් සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් ඉන්නවා අමිල, දුව අමීෂා, රසික මාමනල්ලෙන් තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ. ඔය විදිහටම අපි වහගෙන ඉන්න දවල් එක වෙනකම්. ගුඩ් මෝර්නින් කියලා තියෙන මා හිංගරාජ් ගොඩ යපොස් කැම්ප් එකේ ඉන්න දොමින්ද අයව ආදරෙන් එකතු කරගන්න. මේ ආදරෙන් මැසේජ් එක මට දාලා තියෙන්නේ දුවරින් දිලිනි. සින්දුව කියලා තියෙනවා

සනාවට හිමිකම් කියන්න වස්තාව හදලා දීලා තිනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඔයා ළඟ තියෙන රුපියල් 40 වියදම් කර, ඉතින් වෙන වෙන දේවල් වල සල්ලි වියදම් කරන්නේ නැතුව, ආගේ ජීවිතේ හීනකා හීන වලට පාර කපන තර ජාතික ලොතරැයි මණ්ඩලෙන් අරන් ඉන්න ධන නිධානයේ ලොතරැයි පත අරගෙන බලන්න. ඉතින් මේ මතක කිරීමත් එක්ක අපි යන්න හදන්නේ හින්දි සින්දුවක් අහන්න. හින්දි සින්දුව අහලා අපි ආපහු දවල් නිවුස් එක අහලා තමයි ආපහු හම්බ වෙන්නේ. ඔය විදිහටම ඉන්න දවල් 12:30ට මං එනවා ඉක්මනට.

0: 7 Lakhana Radio ITN
1: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: ಅವಟ ಹಿನ್ನಾ ಬೆಳಿ ಸಿಂಧು ಅಹನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಎಂ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸಮಸ ಹತರಟ
0: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ಮಮನಂದೆ ಮಾನಮ ರಿಲ್ಯಾಕ್ಸ್
3: ಅನಮ್ಮನಂಗಲ ವದೂನಾ ನೇದ ಮೇ ಎಕ್ಸ್ಪರ್ಟ್ ಹರಿಡಂ ಹರಿನಿ
4: ಓನಮ ಸಂದಿ ವೇದನಾವಕಟ ಪ್ರಬಲಮ ವಿದ್ಯಾನುಕೂಲ ವಿಸದಮ ಓತುಶೀಲ್ ಆಕ್ಟಿವ್ ಪ್ಲಸ್
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
6: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: දන්නවද time pass කරන්න ඕන නම් පොතක් කියවන්න film එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ಹೇಳಿದ್ದೆ, ಆದರೆ ಬೆದಾಗನ್ನ ಓನೆಮನ ಸತೆಯ ದಿನ ದವಾಲ ಏಕೆ
1: ಹತರ ಬೆದಾಗ.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකිදෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහඩ බලාගන්න
1: යුත් එකගේ ඉන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත්ලා

0: స్థలం.
1: అపరాధ రసకట మొల్లు డుబాయ్ వలది అల్లు బస్లాలిత్ అద దివైనట బెకో సమాన్కే మవట వెడి తబుగు తవత్ సెకకరు ఎక్ దాలి వరాయ నగరే డొలర్ బిలిన దికాయ్ దశమెక ఆయోచన తహవురు వెయ్ జనాధిపతి ఆరముదలిన్ లొతరై అలవి సహాయకాన్గే దూదారు అంట శిష్యాత్ ఎల్నినోవెన్ డిస్ట్రిక్ ఖాతకట బాలపాం ஹோமூஸ் தரணேக்கர நெவ்வொலின் முதலாயக்கரான இரானய சரசை தேசிய பிரவர்த்தி லக்கண பிரதான பிரவர்த்தி சமகின் மம சமீர காரியவசம் பிரவர்த்தி சம்ஸ்கரணே மனோஜ் குடவிதாரண டுபாயிதி அத்தரம் கொடுக்க சங்விதானாத்மக அபராத கல்வி சாமாஜிக்கே குவன லலித் கண்ணான் கிரஹேவாத் பஸ் லலித் நெமத்தா அது மெராட்டட்டு ரகினபாவு போலீசாரஞ்சு மார்க் சந்தஹான் கரணவா பஸ் லலித் துபாயிதி அத்தரம் கொடுக்கணுனே பசுகே ஒக்டோபர் மாசேதி ரவிந்து சங்கத சில்வாஹேவாத் பூர்மூனான மெத்தா லவா திதாஸ் விசிதெகவசரே ஹங்கல்ல பிரதேஷே முஸ்லிம் வியாபாரிக்கே கு ஹாத்தனே கிரீம் திதாஸ் விசித்துன வசரே செப்டம்பர் திசொனதா ஹங்மல்ல நெலுவத்துருவேதி தவாத் வியாபாரிக்கே கு ஹாத்தனே கிரீம் திதாஸ் விசித்துன வசரேதி மன்ன ரொஷான் நமதி சங்விதானாத்மக அபராத கருசா ஓகே மித்ரே கு ஹாத்தனே கிரீமே அஜ டோதனா ஓட்டெல்லவதி பெனபா ඊටමතරව 2024 වසරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 වනදා හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීම මෙන්ම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර පොඩ්ඩා සහ දෙමටගොඩ රුවන් යන සංවිධානාත්මක අපරාධ කරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නැමත්තාට එල්ලව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරක් මතයි. පසුගිය 19 වනදා ඉස්මද්‍රව්‍ය සමග අවුරුදු 21ක මෙදනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු මෙදනිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී පසුගිය 12 වනදා බැකෝ සමන් නමත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ. එම සැකකරු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගෙන් ලද තොරතුරක් මතයි බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් එම සැකකරුගේ වයස අවුරුදු 24ක්. ඔහුද මෙද්දනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු කර තිබෙනවා. වසර පහකදී තවත් බිලියන 4ක ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කයේ බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍යරය පෙන්වා දෙන්නේ නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ මේ වන විටත් වරාය නගරය තුළ ඇමරිකා ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වී ඇති බවයි. එය අනුව ඉදිරි වසර පහ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 4.1ක ආයෝජන ලබා ගැනීම ඉලක්කය වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යරයා සඳහන් කළේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වන විටත් දැවැන්ත නිවාස ව්‍යාපෘති දෙකක් නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් යන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවද චතුරංග අබේසිංහ මහතා පවසනවා. පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේ ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙසද වරාය නගරයේ හඳුන්වා දී තිබෙනවා. දැනට තහවුරු වී ඇති ආයෝජන අතර ලෝ ප්‍රමුඛ පෙළේ ආයෝජන කීපයක්ම පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යරයා පෙන්වා දුන්නේ. රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන සහ සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී මහා සංගරුවෙන් ලැබෙන සහාය අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ ගම්පා ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්
2: වර්තමාන තරුණකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යකරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් අප ස්වාමීන් වහන්සේලා වෙත පැවරී තිබෙනවා. රටක් ලෙස අද අපි මුහුණ දෙන සංකීර්ණ ආර්ථික හා සමාජීය අභියෝග ජය ගැනීමට නම් මෙන්න මේ සදාචාරාත්මක පදනම මත පිහිටුණු ඉක්මනු නීතිගරුක සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. ගැටළු හමුවේ කෝප නොවීම, සංසුන්ව හා ප්‍රඥාවෙන් යුතුව තීරණ ගැනීමත්, ඉවසීම හා මධ්‍යස්ථභාවය පෙරදරි කරගෙන ඉදිරියට යාමටත් මහා සංඝරත්නයේ නිවැරදි මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. රට නව පරිවර්තනයකට ගෙන යමින් සියලු දෙනාට සමාන හා සාධාරණ සමාජයක් ගොඩනැගීමේදී ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන සහයෝගය අපි අගය කරනවා.
1: අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පූජ්‍ය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමින් වහන්සේට සද්ධර්ම කීර්ති ශ්‍රී අනෝමදාසී ගෞරව නාමය සහිත සියනෑ හා පිටිගම් දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංගනායක පදවිය පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින්. ගම්පහා බැන්ඩිය මුල්ල විද්‍යාසේකර පිරිවෙන් හා අස්කිරි පුරාණ ගල්ලෙන් විහාර යන විහාරයන්හි විහාරාධිපති ගම්පහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමින් වහන්සේට ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයයි මෙම පදවිය පිරිනැමුවේ. ඊට අදාළ සන්නස්පත්‍රයේ පිළිගැන්වීමේ උත්සවය පැවැතුනේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්. ඒ ගම්පහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියන්ගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ මුලසුන දරු උත්සවයේදී ඉන්දානන්ද ස්වාමින් වහන්සේට අග්‍රාමාත්‍යවරියයි සන්නස් පත්‍රයේ පිළිගැන්වීම සිදු කළේ. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතායි විජිතපත පිරිනමනු ලැබුවේ. ජනාධිපති අරමුදල මගින් ලොතරැය අලෙවි සහායකවරුන්ගේ දූදරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන උතුරුමැද පළාතෙන් ආරම්භ කෙරුණා. අනුරාධපුරයේදී පැවති ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයට එක්වෙමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපති අරමුදල වෙත අද ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභ සහන අවැසි ජනතාවට හිමිවන බවයි.
0: අපේ අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ ගේන අනපනත් ඉතාම ජනතා හිතකාමී අනපනත්. මොකද මේ අවසාන භාගයේදී මම අත්සන් කරා පනතකටම පාර්ලිමේන්තුවේ ඔක්කොම කරත් අන්තිමේටම කථානායකතුමා අස්සන තිබ්බට පස්සේ තමයි රටේ නීතිය බවට පත් වෙන්නේ. මොකද ගිය අවුරුද්දේ 50 26ක් අපි සම්මත කරනවා. මේ අවුරුද්දේ 50 මේ වෙනකොට 50 16ක් සම්මත කරලා තියෙනවා. අන්තිමේටම සම්මත කරපු එක 50ක් තියෙනවා. මට හොඳට මතකයි මම ආදරෙන් සහිතව කැවැත්තෙන් ඒක රස්සම් කරේ. ඒ 50 තමයි මුදල් විසුද්ධිකරණේ 50. යම් කිසි පුද්ගලයෙක් මුදල් හොයාගත්තා නම් ඒ මුදල හෙව්වේ කෙසේද කියලා කියන්න බැරි නම් ඒ මුදල් රාජසන්තක දේපොළ රාජසන්තක වෙනවා විතරක් නෙවෙයි ඌට විරුද්ධව නීති ක්‍රියා මාර්ගත් ගන්නවා.
1: අමාත්‍ය සුසිල් රණසිංහ මහතාද අදහස් පළ කළා.
3: අපි රජයක් විදියට සිහිනයක් දකිනවා අපේ රටේ දරුවෝ ඉදිරි අනාගතයේදී මේ එළඹෙන අවුරුදු 2-3 ඇතුළත අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය කියන මාවතේම තමයි විභාග පාදක ශාස්ත්‍රීය අධ්‍යාපනය කියන එකට එහා ගියපු මාවත් ගොඩක් තියෙනවා. ඒ මාවත් වලින් එළියට එන්න අපේ දරුවන්ට අවස්ථාව හදලා දෙන්න ඕන කියලා අපි හිතනවා. විශේෂයෙන්ම ගම්වල දරුවන්ට ගමෙන් එළියට එන්න ලෝකේ දකින්න ලෝකයට පය තියන්න ගියපුවාම අත්වැලක් ඕනි. ඒ නිසා මේ අද ශිෂ්‍යත්ව ලැබන දරුවන්ට දැන් අත්වැලක් තිබෙනවා. ඒ අත්වැල ඔස්සේ ඔවුන්ට ඉස්සරහට එන්න මාවතක් හැදිලා තියෙනවා.
1: එල්නිනෝ තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික් ඝාතකයට බලපෑම් එල්ල කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් පවුල් 25628කට අයත් පුද්ගලින් 81865 දෙනෙකුට බලපෑම් එල්ලව ඇති බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. පේඩාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20කට පානීය ජලය බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. එල්නිනෝ තත්ත්වය හමුවේ මොනරාගල දිස්ත්‍රික්කයේද එල්ලව ඇත්තේ දැඩි බලපෑමක්. එම දිස්ත්‍රික්කයේ පවුල් 10264කට අයත් පුද්ගලින් 33023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීම සිදු කෙරෙනවා. එමෙන්ම මඩකලපුව සාම්පාර දිස්ත්‍රික්කවලද බොහෝ ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ආරම්භ කිරීමටයි පියවරගෙන ඇති බව ආපදා සහ සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගේ ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
4: මේ වෙද්දී දිවෙන්නට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. එයනු මේ වෙද්දී දිස්ත්‍රික් හතකින් හතක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයෙන් එහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතක පවුල් 10264 ක පුද්ගලයන් 33023 කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපො දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතක පවුල් 9547 ක පුද්ගලයන් 28523 ක් එවගේම අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක පවුල් 2804 ක පුද්ගලයන් 8783 ක් එවගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකකින් අපට වාර්තා වෙනවා පවුල් 2059 ක පුද්ගලයන් 7876 ක් මේ ආකාරයට ඊට අමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලුනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වෙනවා ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සාහනුත්‍ය මධ්‍යස්ථාන අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එවගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වීමෙන් එවැගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා ජලය බෙදා හැරුණු ලැබිය දවසකට ලීටර් 6ක ප්‍රමාණයක් නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා
1: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයුම් සඳහා භාවිත කෙරෙන ජල මූලාශ්‍රවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ජල කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා.
5: මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ ඉවරනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි දැක්කා. වර්ෂාපතනයේ වෙනස් වීම ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකහමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යලකන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
1: මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එල්නිනෝ තත්ත්වයේ ලෝක බලපෑම බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පමණක් කණාවැකි පළ කිරීම සිදු කළ නොහැකි බවයි කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.
6: ලංකාවට එල්නිනෝ ගැන ෆෝකස් කරන්න හෝ එල්නිනෝ මොනිටර් කරන්න හෝ කිසිදු හැකියාවක් නැහැ. එහෙමකක් නැහැ. ඒකයි තියෙන්නේ ආයතන කීපයකට ලෝකේ. අපි කියන්නේ මොකද්ද? ඒගොල්ලෝන්ගේ අනාවැකි කියන ගමන් අපි බලනවා ඓතිහාසිකව අපේ තත්ත්වය මොකක්ද? ඔය වගේ ඉවෙන්ට්ස් වලදී, ඔය වගේ තත්ත්වවලදී අපිට පුළුවන් අපේ දත්ත තියෙන එච්චරයි. එල්නිනෝ අනාවැකිය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිය නොවේ. ලංකාවේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක දැනට වාර්තා වෙලා තියෙන 40.1 1983 අප්‍රේල් 10 පවුනියා. මේ මෑතක මේ සති දෙකක් හෝ තුනක් පොතුවිල් වල 39.9. ඒතකොට 0.2 අඩු වෙලාදී. ඒ කියන්නේ අර 40ට හරීම ළඟ යනවා. සමහර විට ඊළඟ අවුරුද්දේ 40.1 පණින්නත් පුළුවන්. ඒතකොට ඒක එහෙම වුණොත් ඒක 83ට පස්සේ සිද්ධ වෙන වැඩිවීමක්.
1: මෙන්නේරිය ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම රුපියල් 120,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දිනවල වනෝද්‍යානය සංචාරකයන්ගෙන් පිරී පැවතීමත් සමග මෙසේ ආදායම් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 18 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 14,68,980ක්. අගෝස්තු පළමුවනදා සිට 18 දක්වා පමණක් සංචාරකයන් 125,562 මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඒ අනුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන රැසක් නැරඹීමටද සංචාරකයන් මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙනවා. මෙන්නේරිය ජාතික වනෝද්‍යානයේද විදේශ සංචාරකයන්ගෙන් පිරී ඇති අතර ඒ හේතුවෙන් වනෝද්‍යානයේ ආදායම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ දිනවල වනාලීන් රංචු වශයෙන් එකවර දැකගත හැකිවීමද විශේෂත්වයක්. මෙන්නේරිය වැවේ ජල මට්ටම වියලි කාලගුණේ හමුවේ පහළ යාම හේතුවෙන් අලින් වැඩි වශයෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිටිනවා. රජයේ අරමුණ සමස්ත අධිකරණ පද්ධතියම ශක්තිමත් කිරීම මෙස එක් පුද්ගලයෙකු අරමුණු කරගනිමින් සහන සැලසීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බේරුවල ආසනයේ වලතර කොට්ටාෂ් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
7: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමනක් යන්නේ. නීතියේ මූලික න්‍යායක් තමයි යුක්තිය ඉටුවෙන්නත් ඕනේ. යුක්තිය ඉටුවෙන බව පේන්නත් ඕනේ. ඒක වේගවත් වෙන්නත් ඕනේ. අද ඔබට වෙන අසාධාරණයක් අවුරුදු 80ක් විතර ගලා ඔබටත් අවුරුදු 80ක් වෙලා යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා. වැඩක් තියෙනවද? නේද? එහෙම වැඩක් නැහැ. අපිට වේගවත් වෙන්න ඕනේ මේක. ඒතකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මේ අධිකරණ පද්ධතිය වේගවත් වෙන එකේ වැදගත්කමක් තියෙනවා. අපේ රටේ වෙළඳ ව්‍යාපාරවලට හොඳයි. දැන් මොනවා හරි නඩුවක් තියෙනවා නම්, ව්‍යාපාර සම්බන්ධ නඩුවක් තියෙනවා නම් ඒව ඉක්මනට විසඳුනොත් ව්‍යාපාර ඉක්මනින් වන්දි ගෙවනවා. හරි මොකක් හරි කරලා ඒක ඉවර කරගත්. නීතිය පාලනය හරියට තියෙනවා නම් ලෝකයේ ආයෝජකයනෝ මේ රටට. ඇයි වරදක් වුණොත් ඒ වරද නිවැරදි කරගන්න අධිකරණ පද්ධතිය තියෙනවා, පිළිගන්න පුළුවන්, විශ්වාස කරන්න පුළුවන්, වේගෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ආයෝජන අරන් එනවා මිනිස්සු. නීතියේ පාලනය නැත්තම් ඒ රට දූෂිතයි නම්, අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදයි නම් ආයෝජකයෝ එන්නේ. දැන් අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා රටවල දූෂණය බලන ශ්‍රේණිගත කිරීමක්. ඒකේ අපි ස්ථාන 14කින් ඉස්සරහට ඇවිල්ලා දූෂණය අඩු වෙලා 121 හිටියත් අපි එතනට ඇවිල්ලා ඒකේ ඉහළතරට ඇවිල්ලා තියෙනවා.
1: ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුන්වන වරට සංවිධානය කළ නිර්මාණශීලීත්වයේ සහ රසගුණේක වූ සූපශාස්ත්‍ර කලාවුලල පසුගියදා සීගිරියේදී සාර්ථකව අවසන් වුණා. සීගිරියේ මහාචාර්ය සෙන්නත් පර්ණවිතාන නිවාඩු නිකේතන ඉදිරිපිටදී සූපශාස්ත්‍ර කලාවුලල සංවිධානය කර තිබුණේ සූපවේදීන්ගේ සූපශාස්ත්‍ර කුසලතා සහ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සූපවේදී සංගමයයි එක්වයි මේ සංවිධානය කර තිබුණේ. ජාත්‍යන්තර නීති රීති සහ මාර්ගෝපදේශයන්ට අනුකූලව එය පැවැත්වුණා. මෙවර තරගාවලියේ සමස්ත කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව රත්මලාන මූලික කඳවුර නියෝජනය කළ කණ්ඩායමයි දිනාගත්තේ. සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර ඇසළ පෙරහර මංකල්ලේ දෙවන රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කරනවා. ඊයේ පැවති පළමු රන්දෝලි පෙරහර නැරඹීමට දෙස් විදෙස් අතිවිශාල පිරිසක් එක්ව සිටියා. පළමු රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කළේ වාසනා හස්තියයි. පුලතිසි රාජා සහ සිංහ රාජා දෑලේ ගමන් කළා. මේ අතර අද පැවැත්වෙන දෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත කෝපරල් SVAM පුෂ්මාල් මහත් රණවිරුවාගේ දෙමව්පියන්ට ගෞරවය පුද කිරීමට යුද හමුදාපතිවරයා කටයුතු කළා. දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ කෝපරල් SVAM රණවිරුවා පුදුමාතලන් ප්‍රදේශයේදී සිවිල් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුමකට එක්වමින් සිටියදී දෙවිපිදුවේ 2009 වසරේ අප්‍රේල් මාස 21 වනදා. එවන විට ඔහුගේ වයස අවුරුදු 22ක්. ඔහුගේ වීරත්වයේ සා උදාර පරිත්‍යාගය අගය කරමින් මරණින් පසු මෙරට ඉහළම වීර වික්‍රම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානය සහ පූර්ණ භූමි පදක්කම පිරිනමා තිබුණා. මෙම රණවිරුවාගේ දෙමව්පියන් පදිංචි ගිරිතලේ සරණසිරි ගම පිහිටි නිවස වෙත ගිය යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ඔවුන් වෙත මූල්‍ය පරිත්‍යාගයක්ද සමග සිය ගෞරවය පුද කළා. හෝමු සමුද්‍ර සන්ධියේ කමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම් පතක් ඉරාන පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙනවා. ඒ අනුව හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන විදේශ නෞකාවලට ඉරානය විසින් සපයන ලබන සේවාවන් වෙනුවෙන් ගාස්තු අය කිරීමට හැකියාව ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කොමිසමයි මෙම පනත අනුමත කර තිබෙන්නේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින තරගය අද පැවැත්වෙනවා. ඊයේ පැවති පළමු දින තරගයේ අවසන් වනට ඉන්දිය කණ්ඩායම කඩු පහක් දැවේ රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 300ක්. ඒ අනුව අද පිටියට පිවිසි ඔවුන් මීට සුළු වේලාවකට පෙර දිවාහාරය සඳහා තරගය නතර කරන විට කඩු 6ක් දැවේ ලකුණු 419ක් රැස් කරගෙන සිටියා. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSA ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අපරාධ රැසකට මුල්ලු ඩුබායි වලදී ඇල්ලු බස් ලලිත් අද දිවයිනට. බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක් දැලි. වරාය නගරයේ ඩොලර් බිලියන 2.1ක ආයෝජන තහවුරු වෙයි. ජනාධිපති අරමුදලින් ලොතරැයි අල විසායකයන්ගේ දූදරුවන්ට ශිෂ්‍යත්ව. එල්නිනෝවෙන් දිස්ත්‍රික් හතකට බලපෑම්. හෝමුස් තරණය කරන නැව්වලින් මුදල් අය කරන්න ඉරානය සැරසෙයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරුවකට බලාපොරොත්තු වන්න. දැන් සංචාරයේ විශේෂාංගය.

නැවත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑන් විසින් කිරිපලු වනයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක ඇති වූ ශ්‍රද්ධාවෙන් විළඳ සහ මීපැණි බුදුරජාණන් වහන්සේට පිළිගැන්වීමෙන් අනතුරුව අපට වැඳුම් පිදුම් කිරීමට යම් කිසිවක් දෙන්න යයි මේ වෙළඳ දෙබෑයෝ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේදීම ඔවුන් දෙදෙනා පිළිබඳ දිවසින් බැලූ තථාගතයාණන් වහන්සේ හිස අතගා කෙස් රොදක්ගෙන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ට දුන්නා. මෙය තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන්ගේ ඉමහත් සතුටට හේතු වුණා. මහා සම්පතක් ලැබූ පරිද්දෙන් ඔවුන් ඒ කෙස් රොද රන් මංජුසාවක තැන්පත් කළා. මොවුන් වෙළඳාම පිණිස දේශ දේශාන්තරවල ගමන් කරන අතර ඒ යන හැම තැනකම බුදුරජාණන් වහන්සේගේ කේශධාතු සහිත රන් මංජුසාව රැගෙන යාම සිරිතක් කරගෙන තිබුණා. සංචාරේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් වෙළඳාම පිණිසයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. එසේ පැමිණි ඔවුන් තාපකුලම් පත්තුවේ අති රමණීය යාං ඔය මුහුදට ගලා බස්නා තිරියායි කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 222ක් උස්සු එම කන්ද මුදුනෙහි වූ තැන්නෙහි කේශධාතු සහිත රන් මංජුසාව තබා දරදිය පිණිස වනයේට වැදුණා. පසුව එතනින් ඔවුන් නික්ම යනු පිණිස රන් මංජුසාව ගන්නට බලන විට එය සෙලවිය නොහැකි බව දැක විශ්මයට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන්. ඊට පස්සේ ඒ රන් මංජුසාව ගඩොල් ගොඩකින් වසා දමා වෙළඳාමේ යෙදුණා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ආපහු එතනින් යාමට පෙර එම ගඩොල් ගොඩ ක්‍රමවත්ව අසුරා මංජුසාව වැසනසේ කුඩා චෛත්‍යයක් ඉදි කළ බව ක්‍රිස්තු වර්ෂ 733 ලියන ලද තිරියාය සෙල්ලිපියේ සඳහන් වෙනවා. එදා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් ශ්‍රී ලංකාවේ ඉදි කළ ගිරිහඬු සෑය බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර ඉදි කළ ලොව ප්‍රථම චෛත්‍ය ලෙසටයි ඉතිහාසගත වෙන්නේ. සංචාරේ ත්‍රිකුණාමලයේ ඉඳලා කිලෝමීටර 45ක් පමණ උතුරු දෙසින් ගිරිහඬු සෑය පිහිටලා තියෙනවා. ගිරිහඬු සෑය වෙත කඳු හිසට යොමු වුණු ශෛලමය පඩිපෙළක් ඔස්සේ මුලින්ම ගමන් කළ යුතුයි. ඒ පඩිපෙළ ඇරඹෙන්නේ නිවුන් පොකුණක් අතරින්. රෝස ගස් අතරින් වැටුණු මේ ගල්පඩි නැගයන්නෙකුට අපේ විශ්මිත ගල්වඩුවන්ගේ දස්කම් විස්කම් මනාව පැහැදිලි වෙනවා. තුරු හිස් අතර වැදෙමින් හමා එන සිහිල් සුලඟ ගමන් විඩාව පවා නිවා දමනවා. වනපියස අතරින් වැටි ඇති පියගැට පෙළ 300ක් පමණ තරණය කිරීමෙන් ඔබට මේ අසිරිමත් සෑමලුව වෙත ළඟා වෙන්න පුළුවන්. මුළු නැගෙනහිර පළාතේම පිහිටි උස්ම කඳු ගැටේ මත වූ මේ සෑයට ආකාශ චෛත්‍ය කියලා නම් කරලා තියෙනවා. එය පසක් වීමට නම් ඔබට මෙහි පැමිණෙන්නම වෙනවා. සංචාරයේ ගිරිහඬු සෑයේ පාමුලට පැමිණි ඔබට දකින්නට ලැබෙන්නේ සුවිශාල වැලිමලුවක්. වැලිමලුවට ආවට පස්සේ ඉදිරියෙන් නැත්තේ වටදාගය. සෑය වටේ අලංකාර සමාධි ඉරියව්වෙන් යුත් බුදුපිළිම හතරක් තැන්පත් කරලා තියෙන ආකාරය දකින්නටත් පුළුවන්. ගිරිහඬු සෑය වටා දක්නට ලැබෙන යෝධ ගල් කණු ඉපැරිණි හෙළ ශ්‍රී විභූතිය මැනවින් කියාපානවා. හේතුපත්පාන ගිරිහඬු සෑය භූමියේ දක්නට ලැබෙන ඇල්දිය උල්පත, ලංකා පොකුණ, වාසල් දොරටු, මළුවේ ප්‍රාකාරය, උතුරු පියගැට පෙළ, වටදාගේ හා ගිරිහඬු සෑය මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන විශිෂ්ට නිර්මාණ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ අති රමණීය සුන්දර ප්‍රදේශයේ පිහිටි ගිරිහඬු සෑය හෙවත් ආකාශ චෛත්‍ය වැඳ පුදා ගන්න වගේම දැක බලා ගන්න දේශ දේශාන්තරවල සංචාරකයෝ බොහෝ පිරිසක් එනවා. මේක අපේ ධන නිධානයක්. එය මතු පරපුරටත් ආරක්ෂා කිරීම වත්මන් අපේ වගකීමක් යුතුයකමක්.

0: නැවත නැවතුණු තැන සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12:26යි.

රෑවල් 12 විනාඩි 31යි. ඒ කියන්නේ ලන්ච් ටයිම් එක පටන් අරගෙන තියෙන්නේ. මම චුට්ටක් චුට්ටක් විතර බඩගින්නක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් මට කන්න වෙන්නේ නැහැ දැන්. ඔයා කන්න කමක් නැහැ. ලන්ච් ටයිම් එකේ යාට පුළුවන් ලස්සන සින්දු ටිකක් අහන්න. මේ පැත්තට ආවොතින් FM 93.5 93.7 මම අහගෙන ඉන්න ගමන් ඔයාට ලස්සන ලස්සන සින්දුකට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න ඔන්න ඔයාට chance එක තියෙනවා. ඉක්මනට මේ පැත්තට එන්න. 0703 93.5 93.7 0703 93.5 93.7 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න. ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියත් එහෙම නැත්නම් ඔයා ගාමන්ට් එකේ මේ වෙලාවේ ටාගට් එක කවර් කරන ගමන් හිටියත් එහෙම නැත්නම් ඔයා ගෙදර මේ වෙලාවේ රස කෑමක් හදන්න ලෑස්ති වෙලා ඉන්නව නම් තාම ගෙදර ඉන්නකොට ඉතින් වෙලාවක් නෑනේ. ඔය හිතන වෙලාවක වෙලා හිතන වෙලාවක කනවනේ. එහෙම වුණාට මම යනවා දවල් එක වෙනකොට. ඊට කලින් මේ පැත්තට එන්න. කුරුණෑගල පැත්තට යන්න තමයි හදන්නේ. කුරුණෑගලින් ඉන්නම අසංකම වහගෙන අක්කියා නැතුව පාළුයි මේ දවස් දෙකේ. ඉතින් වා හිටියේ නෑනේ. එහෙම තමයි. ඉතින් නිවාඩු දවස් දෙකක් තිබුණා. නිවාඩු තිබ්බට අපි දිගටම වැඩ කරා. එහෙම තමයි උනේ. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඔය විදිහටම මම වහගෙන ඉන්නෝ. කුමාරියව එකතු කරගන්න ඕනේ. කුමාරියට බුදුගල් ඔයත් එක්ක ඉන්නානේ. නයනි, ගාමිනි, සුභාෂිනි, දම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න. ඉතින් සින්දුවේ නමත් කියවනම් හොඳයි නෝ. කැමතිම සින්දුව ගුඩ් මෝර්නින් නෙවෙයි දැන්. දැන් 10:00 වෙලා තියෙන්නේ. නුවර පැත්තර යන තමයි හදන්නේ. නුවරින් ශානි මාව අහගෙන ඉන්නෝ. ලස්සන සින්දුවක් අහන්න ඕ. මගේ මහත්තයා චලකව එකතු කරගන්න කියලා තියෙනවා. ආශානිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි අපි හදන්නේ. ඊට කලින් තව එක්කෙනෙක් ගිනවා. ජයකලනි කොහොලේනින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා උපාලි. ඒ වගේම චිත්‍රවනි, මාධව, කසුන් එකතු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි එකතු කරගෙන හැමෝම යමුද ආයිබෝවන් මගේ මැණිකා අහන්න. මිලීගේ ලස්සන සින්දුවක් තමයි තියෙන්නේ. මේ සින්දුව මගෙන් ඔයාට

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉල්දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාර විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රේ වී කෙටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි පන්සේ හතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus ගිනුමා
6: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිබා
0: දවල් 12:40යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ

මේ වෙලාවේ අම්මයි තාත්තයි නංගී චුටි නංගී එකතු කරගෙන මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි ආදරෙන් සින්දුවකට එකතු කරගන්න කොලියා පිටින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔය විදිහටම අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් මම ඔයාලට දෙන්නම්. ඔයාලට පුළුවන් normal messages එවන්න, එහෙම නැත්නම් WhatsApp එක පැත්තෙන් එවන්න 0703935437 මේ කියන විදිහට ඔයාලට මැසේජ් එකක් එවුවොත් ඔයාලට පුළුවන් මගෙන් ලස්සන සින්දුවක් ඉල්ලගන්න. අපුවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. අලව්වෙන් තමයි මැසේජ් එක දාලා තියෙන ජයකලනිය ඔව එකතු කරගන්න. ඒ වගේම මොකේඩී සමරසිංහ ඔයාවත් එකතු කරගන්න ඕනේ. පත්මිනී ඉන්නවා. ඒ වගේම සිරිසේන ඒ අය කවුද ඉන්නේ? හා එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන කේඩී සමරසිංහ. අහගෙන ඉන්න ඔය විදිහටම ගල පිටින් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. විනීතා අහගෙන ඉන්නවා කියලා දම්මි ඉන්නවා. ආශ්‍රියානි ඒ වගේම කාන්ති මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා දින. ඉතින් ආට මම සින්දුවක් ලස්සන සින්දුවක් ක්ලාසික කරගෙන ඉන්නේ. ඒ සින්දුව අහලා ඉමුනේ අපි ඉක්මනට කැන්ඩිලම් විසී තමයි මේ අහන්නේ.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Leads with Jamie.

0: tunai taşma paha. Anıl tunai taşma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakana Radio ITN.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ heartbeat.
3: heartbeat අහගෙන ඉන්නව නේද යශික්? දවල් එක වෙනකන් ඉන්න කිව්වට තව චූටි වෙලාවයි තියෙන්නේ දවල් එක වෙන්න. ජාවිත් ඇවිල්ලා ඉන්න ලස්සන සින්දු ගොඩාක් එකතු කරගෙන ඉතින් ආඩ පුළුවන් දවල් එකේ ඉඳලා ජාවිත් එක්ක සින්දු ටිකක් අහන්න. ඊට කලින් යන්න කලින් මම එකතු කරගන්න ඕනි කියලා හිතුණා. කවද මෙන්ඩි සින්දු අයිඩලි වලින් මම වහගෙන සද්දෙටම වැඩ කරන ගමන් නේද ඉන්නේ. ඉතින් වැඩ කරනකොට මට දැනෙන මහන්සිය පාළුව මේ ඔක්කොම නැතිවන වැඩි කරලා අහන්න සද්ද වැඩි කරගෙන අහන්න හાર્ට් බීට් FM 93.5 FM 93.7 ඔයාට මම වහගෙන ඉන්න පුළුවන් සතිය දවස් පහේ උදේ 10 ඉඳලා දවල් 1 වෙනකම්. එවගේම තව ඉන්නවා අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා අබ්දුලාවත් එකතු කරගන්න ඕනේ ඉන්දිකා ඉන්නවා ප්‍රියන්තෝ කවුද මේ සපරමාදු ඉන්නවා මාර වලින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ හැමෝම එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහන්න සබඳහවලක් වේවා කියලා තියෙනවා මමත් ඉන්නවා සින්දුවක් අහන්න දරණීගල පැත්තෙන් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ එතකොට කවුද මම නමක් නැති මම කවුද කියන්න බලන්න කාංචනාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා කවුද මේ ඉතින් නමක් ගමක් නැ මම කියලා තමයි තියෙන්නේ විනීතා දම්මිය දෙන්නවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න ඉතින් මං අතට ගිහිල්ලා එන්නද ලෙඩක් හැදුනහම එහෙම බෙහෙත් ටිකක් ගොයා බොන්නේ කොත්තමල්ලි ටිකක් එහෙම බොමුද ලස්සන සින්දුවක් තියෙන ඉතින් ඒ සින්දුව අහන්න මං අතට ගිහිල්ලා එන්න පරිස්සමට සතුටින් එන්න මම යෂ්.

0: beat එකට mix වෙන heartbeat සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් ගා මෙගා පවර්
0: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා
3: නිකන් ඉන්න තරම් කරගන්න කොහොම කින් හරියනවද මං කොහෙ යන්නම් කොහොමද එහෙම යන්නේ මට කියන්න කොහෙද යන්නේ කියලා
4: මං කොහෙම හරි ගිහිල්ලා මගේ පුතා හොයාගන්න
3: හත්ති එච්චරයි කොහෙද ඉතින් ඉන්න තැනක් දැන්නත කොහෙ කියලා හොයන්නද
4: කොයි හරි ගිහලා මං හොයාගන්න
5: මම තමයි කෙල්ල මීෂා
4: ඔව් ඒක බොරුවද ඔයා ඉතින් මේ ගෙදරට වෙලා ඉඳගෙන නිවුස් බලන්න ඔයාගේ බිස්නස් වැඩ බලන්න TV බලන ඕක තමයි ඔයාට දන්නේ. පත්‍ර බලන ඕ ඉච්චරයි කරන්නේ දැන්.
6: හරි හරි. ගිහිල්ලා හොයාගෙන එන්නකෝ.
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: দশমপাহ অনুতনায় দশমহাত লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও পাসরে খাই විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වර්තමානයේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනතාව ප්‍රශංසාව පළ කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසනවා. පසුගිය කාලය තුළ අසාධාන ලෙස නීතිය ක්‍රියාත්මක කළ මහජන නියෝජිතයන් වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බිය වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්
5: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක මොකෝ ඇතුළේ ඉන්නේ අකෙල විරාජ්‍ය පෞද්ගලික පෙට්‍රල් සෙට් වල තෙල් ගැහුවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගත්තයි වැරද්දක් නෙවෙයි ආන්න ඒක නිසා අකෙල විරාජ්‍ය ඇතුළේ ඉන්නවා ඒ කණ්ඩායම ඇතුළේ ඉන්නවා ඒ නිසා කවුරුවත් ඇතුළේ නෑ නිකං නිස්කාරණේ වැරද්දක් නොකර නිවැරද්ද කවුරක් ඇතුළේ නෑ ඉතින් දයාසිරි ජයසේකර කියනවා මෙහෙම අත්තරංගුට ගත්තොත් විපක්ෂ වැඩ කරන කවුරුවක් නැති වෙයි කියලා ඇත්තනේ හොරගම් කරොත් අපරාධ කරොත් මරකම් කරොත් වංචා කරොත් දූෂිතී වුණොත් අධිකරණේට යන්න ඕනේ නැද්ද? හිරගෙවල් යන්න ඕනේ නැද්ද? යන්න ඕන. දැන් හරි පැහැදිලි රට ඇතුලේ නීති හරියට ක්‍රියාත්මක
1: වෙනවා.
0: චීනයේ වසවිස වලින් තොර එළවලු පළතුරු වෙළඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව රට පුරා ස්ථානීය පරීක්ෂාවන් සිදු කිරීමට පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අලවියට තබා ඇති ගෝවා තොග අහඹු පරීක්ෂාවකදී ෆෝමලිඩ් හයිඩ් රසායනික භාවිත කර ඇති බවස අනාවරණය වීම සමගයි මෙම දැඩි පරීක්ෂාවන් ආරම්භ කර තිබෙන්නේ. ලෝ විශාලතම ගෝවා නිෂ්පාදකයා ලෙසයි චීනය සැලකෙන්නේ. පෙලිකා කාරක රසායනිකයක් ලෙස ෆෝමලිඩ් හයිඩ් හඳුනාගෙන ඇති බැවින් එම රසායනිකය එළවලු සඳහා භාවිත කිරීම චීනය තුළ දැඩිව තහනම් කර තිබෙනවා. නෙසි ප්‍රමිතීන්ට අනුව අලවි නොකරන වෙළඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමයි අරමුණ. එළවලු සැපයුමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව චීන බලධාරීන් පවසනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට.
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: දවල් එකපහුව වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දහවල. අගෝස්තු මාසයේ 24 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපි සඳුදා දවසේ දෙමුණ ගැහන්නේ. මම ඊද වගේ පොඩි සැකයකද හිටියේ. මැසේජස් ටික බලවම මට එහෙම එකකුත් හිතුණා. හරි මෙහෙමයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කියන්නේ හිතාගෙන ආවේ මෙහෙම දෙයක්. හුඟක් වෙලාවට අපේ හිත ඇතුලේ ඇතිවන දුක් වේදනා ඇති වෙන්නේ අපි අතීතයක් ගැන නැවත නැවත සිහිපත් කරන්න යන එක නිසා. හරි අපි ආපු නැති අනාගතයක් ගැන බය වෙන්නේ අනේකෙන්. ඒකේ නෙමෙයි අතීතය ගැන අපි මතක් කරනවා නම් ඒක පවතින අපේ හිත ඇතුලේ මතකයක් විදිහටනේ. අතීතය ගැන අපිට තියෙන මතකයක්නේ. එතකොට අනාගතය ගැන අපිට තියෙන පරිකල්පනයක් මෙහෙම වෙයි කියන හැඟීමක් සිතෙවෙලක් විතරයි. හැබැයි මෙහෙමයි සිදු වෙලා අවසන් වෙච්ච දේ හරි ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් දේ කියලා හිතන් ඉන්න දේ තුල ජීවත් වෙන්නේ නැතිව ඔයා වර්තමාන මොහොතට ඇවිල්ලා ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔයාගේ හිතේ සැබෑ සාමය ඇති කරගන්න පුළුවන්. එහෙම මනුස්සයෙක් වෙන්න කියලා මම යෝජනා කරන්නේ. අද තවස 4 වෙනකන් ඕල් ටයිම් බෙට්ස් චාමි අහගෙන පුළුවන්.

0: Radio ITN.
1: දවල් එකයි විනාඩි 16යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: මකන Golden Voice
6: ළඟදීම සතියේ දිනවල දහවල් එකට ලකන
7: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවින් රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුවා
6: එකයි වෙනහටේ 18 වෙලාව 0.7 0.3 93 5 93 7ට message එකක් එවන්න පුළුවන් එවගේම ලක්කන Facebook page එකේ අපි අද post එකක් තියෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න බලන්න message එක පස්සේ අපි message එක බලනවා

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකයි විනාඩි 21යි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නතරයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනව රටත් දිනවට ධනනිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමුහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

දවල් එකපහුව වෙලා වෙනාට 23යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි. ලක්කඩහන් ඉන්න ගමන් 07.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලාද මුලින්ම මැසේජ් එක එවලා තියෙනවා කියලා හිතන්නේ කවුරු කියලාද? ඒ කෙනා වදුව පැත්තේ. වදුව කිව්වහම පොත පිටිය පැත්තේ. එතකොට දන්නවනේ සමන්ත වෙන්න ඇති කියලා හිතුණනේ. එයා තමයි ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් චාමි සින්දුවකට අපි තෙන්නවා කියලා බරදල් පොලින් එස්එල් ප්‍රනාන්දු ලහිර ශහනේ නතාලි ශනාර දොමින්ද සයිරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ආලවත් මං ආදරෙන් මතක් කරනවා. සුබ සතියකට සුබ පැතුම් චාමි නංගා. බුලත් සිංගලෙන් 10 වගේ මැසේජ් එක කියන්න හදන්නේ. ඊය අපේ නංගිගේ කියන්නේ මදුගේ නේද? මදුගේ උපන්දිනය තිබුණා කියලා තමයි දහර මතක් කරන්නේ. අම්මා තාත්තා සුදුවක්ක අයියා මල්ලි එයාට නිතුත් නිරෝගී වාසනාව තනාකෙතයකට සුබපතනවා. සින්දුවක් අහන්න ඉන්නවා අම්මා තාත්තා රංග ඉඳනිල් ප්‍රනීත් මදු ඉනු බබා ආති බබා තුහින බබා ඉන්නවා තරු බස්නායක නංගේ චාමිකා මනෝජරි නංගේ තින්නවා කියලා තියෙනවා. හරි හරි මදු ඔයා අගෙන් නම් ඉන්නේ දවස හෙට මෙහෙට උනාට කමක් නෑ. අපි ප්‍රාර්ථනා කරනවා ඇත නිතොක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් ඒවා කරන කෙන හැමදේම සාර්ථක වේවා කියලා. හරිද? හරි. ඊට පස්සේ ඔපෙල් යාළුව ටික එකතු කරගමු ටක්කාලා. වෙමල සෙනහකර දෙන්නේ ඩිලංක නදේශන් රසික සඳමාලීද සඳමාල් කියලා තමයි අද ටයිප් කරලා තියෙන්නේ. හරිද දන්නේ? ගානෙනෝ සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අශානී අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සභා දිනෝෂා කමනි ඉන්ද්‍රානි ඉරේෂා නයිනි දෙල්ප චිත්‍රව එකතු කරගන්න. ඊට පස්සේ තියෙන මැසේජ් එක පුස්සල්ලාව BF ජනපදේ අහගෙන දෙන්නේ ජී අනුර කොහමද? ඊට පස්සේ සිරිකුමාර රාගෙත් මැසේජ් එකක් තියෙනවා. අක්ක මාවත් එකතු කරගන්න කියලා තෙරුණි මැසේජ් එකක් කියලා තියෙන මාතලෙන්. හරි. ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නවා. දවල් එකයි විනාඩි 25යි කියන්නේ. අපි සින්දුවක් අහලා ඉන්න ඕනේ වෙලාව නේද? මේ සින්දුවන් ඉන්න අතරේ ඔබට මැසේජ් එකක් එවුවොතින් හවස 4 වෙන්න කලින් කියනවා. හරි. ලක්කඩ Facebook page එක පැත්තට පොඩ්ඩක් ගිහිලා එන්න.

0: ഹസ്സൻ സമീർ അധ്യക്ഷനയാക്ക്
1: നിനക്ക දරුවා රංගිටේ
2: මේක මාර වැඩක් නේ මං ආයේ මගේ දරුවා බලන්න හොදෙන්න ළමේ
3: එන්න පුතේ ආයෙන් එන්න ආයෙන්
1: දරුවා රංගිටේ යන්න
2: හා බලමුකෝ අද ළමයාව අරන් මිසක් මම මෙතනින් යන්නේ නැහැ
0: මල් පිකොයින් ගොන්
2: මං ආවේ ආයු බලන්න
4: ලොක් අයියා ඔයාලා කියලා තියෙනවනේ හැමදේම වෙන්නේ නීතියට උසාවියේ නියෝගයක් දෙයි ඔයාලට ආයු බලන්න පුළුවන් කොහොමද කියලා එතකොට එන්න දැන් යන්න
2: නොගියොත්
0: සතියේ ദിനഫല രാത്രി 8ට ITN බලන්න
5: FM 93.5 FM 93.7
0: පසරු එකයි වෙනාඩි 40යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: බෙන්දවයි 7 බෙන්දවයි 3 93 5 93 7 මැසේජ් නම්බර් එක අපිට වහින්න එනවා ඔයාලට කොහොමද කියලා සරච්චන්ද්‍ර ඩයස් රයි ගමින් මැසේජ් එකක් ඔයාලා මගෙන් අහලා තියෙනවා ඔයාලට වහින්න එනවා අපිට වහින්න යනවා ඔන් ඔකනේ ප්‍රශ්නේ අපි වැත් එකතු කරගන්න සිද්ධාගත මාතර පබුරන ඉඳගෙන අහගෙන ඉන්නේ කියලා තියෙනවා ඩිලන් උදයන්ග චාමර මාතරංග අපි සිද්ධා කමු අයිබෝවන් මට පහතින් මේ මැසේජ් එක ආනන්ද හෙමපල කරුණාදාස සෝමදාස රංජිත් එලේපෙරම නන්දලාල් සිරිකුමාර ජයතිස ලක්ෂ්මන් මොකද කරන්නේ කට්ටියම සිද්ධා කහන දෙන්නන් ඊළඟට ඊට පස්සේ උදව් අද දවස සතුට පිරි වාසනාවන්ත දවසක් වේවදුවේ ඔබට කියලා කියන ඉතින් එක්කන ජය මාමුගේ මැසේජ් එක සින්දුකට අපිවත් එකතු කරගන්න බේකරිකේ කට්ටියම ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් චම්පා මිස් දිස්නා මිස් ධනුෂ්ක මදුශංක ජගත් ඔන්න එකතු කරගත්තා ගුඩ් ආෆ්ටර්නූන් චාමියක්ක කොහමද ඔයාට කන දෙන්නේ කියලා අහලා තියෙනවා දැන්නේ කරින් තරුෂි බස්නායක කොහමද වට සින්දා කරන්න දෙන්න සබතව සාක අපේ පෙළියම්දලින් අනුෂ්ක ඔයාගේ මැසේජ් එක ලලිත් සර් සිසිර සර් රම්‍යාකා ගීතාක්කා කුමාරියක්කා මතු උදයා කීර්ති රමණි රෝෂණී

නාමලී කුමාරේ ලක්මාලී ප්‍රසාද් සහ ඇසුරු මාෂයෙන් ඉන්නවා නේද කවුද? තිලින රක්ෂා ශ්‍රියානි රුක්ෂානි වණ්ඩු කියලා කෙනෙකුත් නාලු දෙන්දයා. මැෂින් නාශ්‍ය සිසරයවත් එකතු කරගන්න කියලා අනුෂ්ක කියන්නේ. රූබන් මාමා අමතකුණා කියලා දේතුයි. නෑ නෑ නෑ, දැන් තමයි දැක්කේ නම. ඔකේන මෙහෙම දෙයක්. අනුන්ට ගෙන දෙලා පන්සල් පල්ලි කෝවිල් වල ගිහිලා වැඩක් නැහැ. මොකද සබා දහම ප්‍රතිචාර දක්වන්නේ නියම චර්තන. ඒ කියන්නේ ඔරිජිනල් version එකට තමයි ප්‍රතිචාරය හම්බ වෙන්නේ. කොච්චර වැස්සලාගෙන හිටියත් බොරු කරන්න බෑ කියලා නෝ කියන්නේ. එකයි විනාඩි 41යි. ඔය ටැබ්ලට්ස් චාමි අහගෙන ඉන්නේ.

තවල් එකයි වෙනහට හතලේ සයයි මැසෙස් නම්බක මතකවත් නන්ද 0.7.3 අනුතුනයි පහයි අනුතුනයි හතන හවස හතර වෙන කලින් මැසජ එකක් එවන්න පුළුවන්.

දවල් 1යි වෙනාඩි 57යි වෙලාව CAE 97.83 කායකේ FM 93.5 ආගෙන්ද යන්නේ. Thank you. හරි, මං කල්පනා කළේ මේ පැන් ඊළඟ පැට යන්න. මාත් එක්ක නෑ එන්නකෝ.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සරු දෙකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධාන

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මනෝජ් ගොඩවිධාරණ.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දූෂිත දේශපාලඥයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ නිසා එම පරාජිත කණ්ඩායම් ජනතාව සමග වෛරයෙන් කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. සාමකාමී වටපිටාවක් යටතේ ජාතිවාදයෙන් තොරව ජනතාව කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ අතුරලිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තිබ්බටුවාව කොට්ටාස ප්‍රතිසංවිධානය කිරීමේ ජන හමුවට එක්වෙමින් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය නියෝජිතයන් දේශපාලන ක්‍රියාකාරීන් සහ ගම්වැසියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ඉරානය සමග වෙළඳාම් කරන පාර්ශ්වයන් ඉලක්ක කර ගනිමින් අමරිකාව දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා. අමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් පවසන්දේ ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍ය මෙහෙයුම මේ වනු ඇති බවයි. මෙම නව ක්‍රියාමාර්ග හරහා ඉරානයේ තෙල් වෙළඳාම මූල්‍ය ගනුදෙනු සහ එරට සමග ව්‍යාපාර කරන හවුල්කරුවන්ට දැඩි බලපෑම් එල්ල කිරීමට අමරිකාව සූදානම් වනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ අනතුරු අඟවා ඇත්තේ ආර්ථික සටන තවදුරටත් ඉදිරියට ගියොත් පර්සියානු බොක්ක හරහා සෙදු කරන සියලුම තෙල් අපනයන් නතර කරන බවයි. අසල් ලෙස රටවල් අමරිකාවේ සම්බාධකවලට සහය දක්වන්නේ නම් ඔවුන්ගේ තෙල් අපනයන මාර්ගද ඉලක්ක කරගත හැකි බවට ඉරානයේ අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඉරානයේ තෙල් අපනයන සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාව හේතුවෙන් ලෝක වෙළඳ පොලේ තෙල් මිල කෙරෙහිද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයේ සීමා වී තිබීමත් සමග ගෝලීය තෙල් සැපයුම සම්බන්ධයෙන් දැඩි අවධානමක් මතුව තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Pratite Vagakijene radio.
1: Meepay, Moima Mata Kirima, Surekimu Magatunde.
2: මාර්ගභාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: වෙන ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: overtime beats with jam jam

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 12යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice. ලංගදීම සතියේ දිනවල දහවල් එකට ලක්කඳ.
1: හවස දෙකයි විනාඩි 14යි වෙලාව. ලක්කඳ Golden Voice ලංගදීම පටන් ගන්නව නම් අක්කව මුණ ගැහෙන අන්තිම දවස කවද්ද කියලා ප්‍රභාවි මගෙන් අහනවා. ප්‍රභාවි ඔයාට දෙන්න තියෙන උත්තරේ තමයි දැනට තියෙන විදිහට මේ සතිය සිකුරාදා. මේ සතිය සිකුරාදා මග නොහැර අහන්න. හරිද? චාමි මිස් හොඳින් නේද? මේ මැසේජ් එක කියනකම් බලන් ඉන්නවා කියලා කියනවා. වැඩි විශේෂයක් තියෙනවා නේකයි මේ කියන්න හදන්නේ. අද දින උපන්දිනය සමරන තරු නෙතු ඔයාට හැපි බර්ත්ඩේ කියලා කියන්නයි මේ එකතු වෙලා ඉන්නේ. යසින්දි හසදරාගේ වෙශ්‍යක අමා ඉනෝකා මහේෂි මැඩම් අයිෂා මැඩම් පන්තියේ සිල්ම මිතුරු මිතුරියන්වත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තරුණෙතු ඔයාට නිදුක් නිරෝගී වසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා. ඊට පස්සේ ඔපෙල්ලිගේ ප්‍රධාන ගබඩාවේ බණ්ඩාර නිල්මි හර්ෂා සුනිල් උපේන්ද්‍ර වැලිවත කොෂිලා ජයතලක සමන් අරුණ සඳමිනි දුලන් ජිත සමන්ත එස්ඔ ඔයාව තාදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අපේ මෙදිරිගිරියට යන්ද යන් එහෙන් ඉන්නවනේ කුමාර අපි වහගෙන. හරි, සින්දුවක් අහන්න දෙන ඔයාටත්ම සුබ දවසක් ශාමි. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා. අමරාණී පබලු දෙල්හානී රේෂා අවිස්සාවෙල්ලෙන් රේනු තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. පබ්බලුවාගේ ෆොටෝ එකක් ඇවලත් තේනවා. රම එකතු කරගන්නම් හඳ. චාමි අපි තින්නවා. මහින්ද දරණය කලින් ඔයාව එකතු කරගත්තා ඔන්න. චාමි කොහොමද? මම මාතලේ දෙලිනි. ඉතින් දෙලිනි වාගේ සුවදොක් කැසේද? සිද්ධාකහම දැන්නංගෝ. හවස දෙකයි විනාඩි 16යි.

0: ಅಂದೇವಟ ಹಿನಾ ಬೆಳಿ ಸಿಂಧು ಹನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಎಂ ಚಾರು
1: ಸಾಧ್ಯ ದಿನವಲ ಸಮಸ ಹತರಟ
2: ಸಮ ಅನುಗ್ರಹಾಯ
3: ಎನ್ಎಲ್ಪಿ ಹದ ಹನ ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහඩ බලාගන්න
4: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හවස දෙකයි වෙනාඩි 22යි.
2: යූත් එකේ ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: හැවීමත් කලාවටයි
1: බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: චංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය හවස දෙකයි වෙනාඩියේ විසේ හයයි වෙලාව ලක්කඩාගෙන ඉන්නේ මේ වෙලාවේ ඕල් ටයිම් බීට්ස් චාමි තමයිවට ඇහන්නේ 0.7, 0.3, 0.95, 0.37 මැසජයක් එවන්න පුළුවන් වගේ මේ තමයි ලක්කඩ ෆේස්බුක් පේජ් එකට ගියාම ඕල් ටයිම් බීට්ස් චාමි අපේ පෝස්ට් එකක් තියෙනවා ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා බලාගෙන අහගෙන ඉන්නකෝ මං තුනේ පැහැදිලි ඔයාලා ගැන මතක් කරන්න ලෑස්තියි හරිද Good evening, Chami. අදත්ව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා බණ්ඩාරගමින් ප්‍රියා ඔයා ආපු මැසේජ් එක තමයි මම ඒ දැක්කේ. නවකහ ඇලෙන් හයි ඖෂධ රත්විට කොහොමද? ඔයා වාතරෙන් නැගිට කරගන්න ස්තුතියි මැසේජ් එකක් කෙවුවට. ඔය හඳ ඇහෙන්නේ නැති දවසට කොහොම ඉන්නද කියලා අහලා තියෙන්නේ මොහොත්තව ගොඩ අනුර. නිපුණ පුතා කඩේ ධර්ම මාමව එකතු කරගන්නවා කියලා තේනවා. හරි කොහොමද චාමි හොඳින් නේද කියලා ඩිමේල් දුමින්ද ඔයාගේ මැසේජ් එක චාමි නංගී සින්දුවක් දෙන්න අපිටත් දුව අංජලී පුතා හසරැල් කැන්ටිවලින් නරේෂා හයි කොහොමද අටත් ලස්සන සින්දුවක් මං ලෑස්ති කරලා තියෙන්නේ මං හොඳින් ඉන්නවා චාමියක්කි කියලා දෙලිනි මටයි රිප්ලයි එකක් දාලා තිනවා මං යවන්නේ කොහොමද හොඳින්ද කියලා ඒකත් මතක තියන් හිටියානේ ඔයා ලස්සන දවසක් නංගී අදත් අපි ඉන්නවා දූල දෙන්නා මෙතනදී අමන්දී මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලක සිරිය සුදුක්කා මනෝහරි ප්‍රනන්දු අනුමකා ප්‍රභානංගී ගාමිණි අයියා එකතු කරගන්න කියලා දොටම් ගස්ලන්දෙන් මැණිකේ හයි මැණිකට සින්දුවක් දෙන්න ඕනේ ඊළඟට චාමි අක්කා මාත් ඉන්නවා කියලා ගායතමේ මාදිවිලි මැසේජ් එකක් එවලා තියෙනවා එන්න එන්න එන්න සින්දුවක් අහන්න දෙන්න යන්නේ හවස දෙකයි විනාඩි 28

0: වයස මිනිස්සු පිරෙන්න ගේන්න ඕනේ.
1: අයියෝ ලොක්කපොස ගෑනු ඇතියලක
0: මම ගෑනු බත් එක ඉන්න ගෑනු ගෑනු නෙමෙයි. හරි මේ වැඩේට ඕන ගෑනු ගෑනු.
2: දෙයියන්ගේ මගේ විහිිතයි.
3: හමස දන්නවද? ඒක අපි රන්දි දෙක පරිලලා. අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපේ අප්පච්චි දැනගත්තද එහෙම තමසේ කිතක එෆ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
4: ඔයාගේ අප්පච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
2: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: ලකන්ද රේඩියෝ ITN.

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

හවස දෙකයි වෙනාට 40 දෙකයින වෙලාව. ඉතින් මොකද කරන්නේ කියලා කවුරුත් ඇහුවේ නෑනේ. එනිසා මගේ ප්‍රශ්නේ ඇහුවේ. දැන් අපේ ගෘහණියන්ට හැම ගෙදරදී තියෙන ප්‍රශ්නයක් තමයි කවුරුත් හිතන්නේ ගෙදර ඉඳන් කරන වැඩ රාජකාරි ගොඩ නේද? ඔෆිස් නායකයන් විතරයිනේ හිතන්නේ. අපි ගෙදරටල මොන රාජකාරියක් කරනවද කියලා නේ මැසිවිලි ගොඩයි. ඒක ඇත්ත නේද? දවසක ඔය ගෙදර ඉන්න ගෘහණිය වුණත් කරන වැඩ කන්දරාව අත්තිට වොත් කොහොමද තියේද? ගේ අතු ගන්න නැතුව, රෙදි හොදන්න නැතුව, ගෙවල් අස් කරන්න නැතුව, කෑමු යන්න නැතුව එහෙම දවසක් ගෙවුණොත් කොහොමද තියේද? ඒක නිසා හැම කෙනෙක්ගේම ශ්‍රමය අපිට හරීම වැදගත්. ඔයාලත් මං ආදරෙන් මතක් කරනවා හොඳේ. ඔයාලා තමයි නැගිට ගමන් ගිහිල්ලා රේඩියෝ එක ඔන් කරන්නේ. එතකොට මුළු දවසම අපිව ඇහෙන්නේ ගාක් කලාවට ඔයාලා නිසා. ඒක නිසා මගේ ආදරේ පිළිගන්න. එතකොට ඔෆිස් එකට වෙලා මාව වහන් ඉන්න, බස් එක යන ගමන් මාව වහන් ඉන්න, ලොතරැයි කූඩේ දාලා තියෙන රේඩියෝ එකට කන තියාගෙන දහන් ඉන්න ඔයාලා හැමෝම ගොඩාක් වටෙනවා අපිට. හරිද? හරි. 0.7, 0.3, 0.95, 0.37 අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙනකම් මං ඉන්නවා. මැසේජ් එකක් එවන්න පුළුවන් වට වෙලාවක් ස්පාසුවක් තියෙනවා නම්. දැන් මං කියන්න හදන්නේ ඩෝම ගැන චුට්ටක්. ගෙදරදීම වට හිතනවා නම් සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ටික හදා ගන්න ඕනේ කියලා. ගෙදර පොලුත් තියෙනවා, කොප්පරත් තියෙනවා කියලා. මට පුළුවන් ඩෝම හෝම් ඔයිල් මේක එකක් පාවිච්චි කරන්න. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක් නෙමෙයි, සමහර වෙලාවල් වලදී අපිට උමනා වෙනවා කෑම වර්ග හදන්න. එතකොට බෙහෙත් වර්ග හදා ගන්න, රට කජු තෙල්, කජු තෙල්, සූර්යකාන්ත වට්ටක්කා, අබ, කොහොඹ, එඩරු වලින් තෙල් හදා ගන්න. මේ දේවල් උනත් වර ඩෝම හෝම් ඔයිල් මේකකින් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙලවෙන රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවීම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. 0.117, 0.679, 0.579 කෝල් එකක් දීලා තව උනම් වැඩි විස්තරයක් අහගන්න පුළුවන්. සින්දුවක් අහමුද?

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 52යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
0: දෙක්යා සුරකින් මගතොට. ලකන්ද රේඩියෝ ITN.
1: වෙලාවත් බලාගත්තන නේද? හොඳයි නේ නැකත. මැසේජ් එකක් බලන්න යන්න හදන්නේ. සුබ දවසක් වේවා නංගි ඔයාට. මට හොඳ වුණා කියන්නේ ඉතින් ඔයාලා කොහොම හොඳයි කියන එක තමයි. හොඳේ. මාතලෙන් කුමාරි වගේ මැසේජ් එක. නානි ගාමිණී සුභාෂිණී ධම්මිකා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. සින්දුවක් දෙනවද? මොරටුවෙන් සුජානි චන්දෙමා. ලස්සනටම මැසේජ් එක හදලා එවලා තියෙනවා. Thank you. හොඳේ. මහන්සියක් අරන් එවපු මැසේජ් එකක්. චාමියගේ නිල ගගනකේ සින්දුව දුන්නට Thank you කියලා තියෙනවා. හරේ වෙල්කම්. සබම සුබ දවසක් චාමි. සිකුරාදා ඉවර වෙනකල්ම මං වාගේ වැඩසටහන ඇහුවා රබුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ ගැන. හරිම සංගීතී වැඩසටහනක් ඒක. ස්තුති. මං ගැන හොඳ කියලා තියෙන්නේ. මං එක හිතේ තියාගන්න. මීරික මිචින්තා අපි ලස්සන සෙද්දා කම් හොඳේ. ස්තුති වගේ කමෙන්ට් එකකට මට ගොඩක් වටිනවා හොඳ. වොයිස් එකත් යන්න ගියා. කෑගල්ලෙන් ගලපිට මරින් කෑගල්ලේ සිට ගලපිට මඩ දක්වා ගමන් කරන 28 ඊට පස්සේ ඉරි 3ක් විතර තියලා 67 බසේ සද්දටම ලක්කඩහන් ඉන්නවා කියලා තියෙනවා. බොයගටින් සුමන තමයි මට මේ මැසේජ් එක එවලා තියෙනවා. අංක හරියට එවලා නැහැ ඉතින්. එයාලට තේරෙයිද? මන් දන්නේ නැහැ. එවලා තියෙන විදිහට මං කිව්වා. හරිද සුමන මහත්මිය? සුබදවසක් ශාමි. අපිත් වහගෙනයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න. පරකටු වෙන්න තිලක් කුමාරස, චන්දිමාල්, සුරේෂ් රුක්මන්, අංජලී, හෂින් බණ්ඩාර ඇතුළු ලක්කඳහන ඔක්කොම ලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. අපිත් අහගෙන ඉන්නේ අබ්දුල් රහුමාන්, ඉන්දිකා, ප්‍රියන්ත, සප්‍රමාදු, මාරවිලින්. ඉන්දිකා වෙන්න ඇති නේද? කොල්ල සට්ටයක් වගේ පැත් ඉන්නේ. හරිද මං කිව්වා? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවාද කියලා මේ මැසේජ් එක වල තියෙන්නේ කවුද? ලස්සන වෙනසකින් අපිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැක්කේ කියලා අහලා තියෙනවා. යටි අන්තර සීපොත් ජනපදයේ චතුනි, නංගී, ධනුෂී, දුලංගනා, එයාවත් මං ආදරෙන් මතක් කරනවා. එයා තහකර දෙන්නේ එවා හොඩෙන්. එයාගෙන් උදුරලා ගත්තා නේද ෆෝන් එක මැසේජ් කරන්න. කමන්නේ කමන්නේ අක්කයි නංගේ නේදී මේ මං කියන්නේ හිටියේ මේ පැත්තේ ඉවරයි කියලා. අපි අන්දේ නම් අපි අන්තිම පැයට. ඒ අතරේ මට මැසේජ් එකක් එවන්න 0.7 0.3 93 5 93 7ට.

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lanka Handa.
1: Vilau Pasurutunai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ലഖന പ്രവൃത്തി സമഗീൻ മമ സമീര കാര്യോസാം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് ഗോഡ വിധാരണ
1: സമ അനുഗ്രഹയ
2: NLP ഹദഹന ലങ്കാവേ വെടിമ തേകി ദിന തേകി അവസ്ഥ വെടിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹട ബലാഗൻ
3: മുഹുതെൻമ കുവനിൻമത് കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊള്ളുന സമട ദന്തിമൈ ഇബത് വെന
1: സായുഗീത അനുഗ്രഹയ
4: സോണാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതയൻ വെതിൻ വടിനാ ദൊരതുക്ക് അൽമാരിയക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതിൻ സോണാലിക ട്രാക്ടറിയ
0: රජයේ අරමුණ සමස්ත අධිකරණ පද්ධතියම ශක්තිමත් කිරීම මිස එක් පුද්ගලයෙකු අරමුණ කරගැනීමෙන් සහන සැලසීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බේරුවල ආසනයේ වලතර කොට්ටාසේ සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
5: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ගමනක් යන්නේ. නීතියේ මූලික න්‍යායක් තමයි යුක්තිය ඉටු වෙන්නත් ඕනේ. යුක්තිය ඉටු වෙන බව පේන්නත් ඕනේ. ඒක වේගවත් වෙන්නත් ඕනේ. අද ඔබට වෙන අසාධාරණයක් අවුරුදු 80ක් විතර ගලා. ඔබටත් අවුරුදු 80ක් වෙලා යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා. වැඩක් තියනවද? නේද? එහෙම වැඩක් නැහැ. අපිට වේගවත් වෙන්න ඕනේ මේක. එතකොට තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මේ අධිකරණ පද්ධතිය වේගවත් වෙන එකේ වැදගත්කමක් තියෙනවා. අපේ රටේ වෙළඳ ව්‍යාපාරවලට හොඳයි. දැන් මොන හරි නඩුවක් තියෙනවනම් ව්‍යාපාර සම්බන්ධ නඩුවක් තියෙනවනම් ඒව ඉක්මනට විසඳුනොත් ව්‍යාපාර ඉක්මනින් වන්දි ගෙවනවා හරි මොකක් හරි කරලා ඒක ඉවර කරගත්. නීතියේ පාලනය හරියට තියෙනවා නම් ලෝකයේ ආයෝජකයනෝ මේ රටට. ඇයි වරදක් වුණොත් ඒ වරද නිවැරදි කරගන්න අධිකරණ පද්ධතිය දිනවා පිළිගන්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන් වේගෙන් වැඩ කරන්න පුළුවන්. එතකොට ආයෝජන අරන් එනවා මිනිස්සු. නීතියේ පාලනය නැත්තම් ඒ රට දූෂිතයි නම් අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාදයි නම් ආයෝජකයෝ එන්නේ දැන් අපේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග නිසා රටේවල් වල දූෂණය බලන ශ්‍රේණිගත කිරීමක්. ඒකේ අපි ස්ථාන 14කින් ඉස්සරහට ඇවිල්ලා දූෂණය අඩු වෙලා 121 හිටියත් අපි එතනට ඇවිල්ලා ඒකේ ඉහළතරට ඇවිල්ලා තියෙනවා.
0: නාරා සුලිකුණාටු හේතුවෙන් චීනයේ නිරිත දිග ගුවාංශි ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලමින් පවතිනවා. ඒ හේතුවෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය මත පුද්ගලයන් 54 දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුවාංශි ප්‍රදේශයේ ගංගා 15ක ජලමට්ටම් නිරීක්ෂණ මධ්‍යස්ථාන 20කදී අනතුරු ඇඟවීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවද සඳහන්. වොන්ෂෝ නගරයේ ප්‍රදේශ රැසක් ගංවතුරට යට වී ඇති අතර මාර්ග සහ ගොඩනැගිලි රැසක්ද ජලයෙන් යටව තිබෙනවා. ගංවතුරට කොටු ජනතාව බේරා ගැනීම සඳහා ආපදා සහන කණ්ඩායම් යොමු කර ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමින් කිහිගෙන
0: Lakhanda Radio ITN
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna habai ekata manussekata thoraga

0: ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: පසරු තුනයි වෙනාඩේ 15යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-579.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අද සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: විටෙක සිරහවය හවය විටෙක කඳුලය
5: අම්මා කියන්න ඕන දේ කෙලින් කියනවා. අධ්‍යාපනයේදී තමයි ඒක අපිට කිව්වා. මොකද මම කාමරවත් පස්සේ ගිහිල්ලා අධ්‍යාපන සුසුසුකම් නැති කෙනෙකුට මෙයාට මේක දෙන්න, මෙයාට මේක දෙන්න මම පස්සේ යන්නේ නැහැ. ඒකට ආදරේදීත් අම්මා කිව්වේ ඔගල් හොයාගන්න. හොයාගෙන මට කියන්න. ඒකේ ඒ වයසට ආවහම.
6: ආචාර්ය නන්දා මාලනියගේ ආදරණීය දේනිය අමා සාරදා සමක ලක්හඬ සඳ දිය තහර අද රෑ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
5: Pardesiya hai tere pyar mein jab
0: dhanyawad sabhara hamuvim deviyan mesin nirmanaya karala tiyenne anagathaye wenuwen nevey

හවස තුන පහු වෙලා විනාඩි 19යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි කන්දේගෙන ඉන්න ලක්කඳට මේ වෙලාවේ ඇහෙන ලක්කඳ ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමි. හයකි අපිවත් සින්දුවකට එකතු කරගන්න අම්මා උදේනේ තාතා අජිත් හසිත නිශාන් වගේ මැසේජ් එක මං ඒ කිව්ව. Thank you. ඊට පස්සේ හයි චාමියක්ගේ සුබ සන්ධ්‍යාවක්. ඔය ලස්සන කටහඬහගෙන ඉති මැසේජ් එකක් දාන්න නැත්තම් වැඩක් නැහැ නිසාම තමයි මැසේජ් එකක් දෙන්නේ කියලා තියෙනවා. Thank you. Will Potin Samuduni amma Shirani ekathu karagannawa subadawasak oyata. Hi Chami sundara sandawak oyata supurudu lengathu kamin adata yawahan innawa lassana program ekak kiyala. Nishu thamai mata me message ekak ewala tiyenne lassana post ekak den api balimu mokada kiyanne kiyala. ගංග ගල්පර සමග සටන් කරන්නේ නැත. ඒ දෙකටම ගලාගෙන යනවා. අවසානයේදී සාගරය සොයා ගන්නවා. ජීවිතයේ සමහර අවස්ථාවලදී අපේත් ගල්පර වගේ බාධක ඉදිරියේ නතර වෙනවා. ඇයි මේක මට වෙන්නේ? ඇයි මගේ ජීවිතේ මේ තරම් අමාරු? ඇයි දේවල් මගේ කැමැත්තට සිද්ධ නොවෙන්නේ කියලා අපි යථාර්ථයත් එක්ක සටන් කරනවා. නමුත් ගඟ අපිට වෙනස්ම පාඩමක් උගන්වනවා. ගඟට ගල්පරයක් හමු වුණාම ඒ විනාශ කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඒ මාර්ගයක් හොයාගන්නවා. වටින් ගලාගෙන යනවා, ගල් අතරින් ගලාගෙන යනවා, සමහර වෙලාවට හෙමින් ගලාගෙන යනවා, සමහර වෙලාවට වේගෙන් ගලාගෙන යනවා. හැබැයි කොයිම වෙලාවකදීවත් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් ඒ වගේ. ඔබට පාලනය කරන්න බැරි දේවල් එක්ක සටන් කරමින් ඔබේ ශක්තිය නාස්ති කරගන්න එපා. සමහර දොරවල් වැසුනොත් වෙනත් මාර්ගයක් හොයාගෙන යන්න. සමහර මිනිසුන් ඔබේ ජීවිතෙන් ඉවත් වුනොත් ඔබේ ගමන ඒත් නතර කරන්න එපා. ඔබේ සමහර සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අරමුණ අතහැරලා දාන්න එපා. මොකද ගඟේ බලය තියෙන්නේ ගල්පරවලට වඩා ශක්තිමත් වීම තුල නෙවෙයි, ඒවත් තිබුණත් ඉදිරියටම ගලාගෙන යාම තුල. ඔබටත් අද අවශ්‍ය වන්නේ සෑම දෙයක්ම වෙනස් කිරීම නෙවෙයි. ඒක නිසා සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ ගලාගෙන යාම පමණක් වෙන්න පුළුවන්. ඔබේ වේගෙන්, ඔබේ මාර්ගෙන්, ඔබේ කාලයට නතර නොවි ඉස්සරහටම යන්න. බොහෝ විට සාගරය ඔබ ළඟම ඉදිරියෙන් තියෙන්න පුළුවන් කියලයි නිෂු අපිට මතක් කරලා දෙන්නේ. හරි ලස්සනයිනේ. ගඟක් වගේ ගලාගෙන යා. නතර වෙන එක නෙමෙයි කරන්න ඕනේ. මොන බාධක තිබුණත් වටින් හරි ගොඩින් හරි කොහොම හරි ඉස්සරහටම යන එකයිනේ වැදගත්. Thank you නිෂු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa tonaye venade vise pahai. Vasa visha nati, deshiya kirivalin pamanakma nipadavana, maupime sarakuniya rakat, pelvatta kiri, dan langama, keel super shaka magin milati kata heki.
2: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0114 700යි 600යි.
4: අයදුම් කරුවන් 35,000ක් අතරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
6: ලක්කන Golden Voice
4: ළඟදීම සතියේ දිනවල 10:01 ලක්කන.
1: කෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස තුනයි වෙනාඩි 27යි වෙලාව. චාමි, ජීවිතේ කඩපතක් කරගත්තාම ප්‍රශ්නේ අඩුයි නේද කියලා නොරින් සංජීව මගෙන් අහනවා. ප්‍රශ්නේ කියන්නකො, ප්‍රශ්නෙට ගැළපෙන උත්තරයක් දෙන්න. හරිද? ඊට පස්සේ සිරුව වෙල පැත්තට මං යන්නේ කැඩිය සමර සිංහ ඔයාගේ මැසේජ් එක. යාලු ඔක්කොමලයි ගෙදර හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. සුබ වේවා, ජය වේවා චාමි ඔබට. මේ මැසේජ් එක වේයන් ගොඩින් අපිටත් ලස්සන සෙන්දවක් දෙන්න කියලා දීපා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. දුවත් චතු පුතා මදු මහත්තයා සුදත්තත් ඔන්න එකතු කරගත්තා. මම කියවෙමින් ඉන්නේ ටෙක්ස්ට් මැසේජස් කියලා මං කිව්වද? මට ඒක අමතකුණානේ. කිව්වද නැද්ද කියලා අමතකුණා. හරි, මේ මැසේජ් එක රත්නපුරේ රත්නේ තමරා කුමාරී එකතු කරගන්න හොඳ හවස හතර වෙනකම් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුකට එකතු කරගන්නකෝ. හානේ, කවුද බෑ කිව්වේ? අලව කොහලානේ ජය කලනි වගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළුව ලක්කඳහන ඔක්කොටම සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා. අපි සිඳු රංගල වත්තෙන් මහත්තයා ඉන්දික ලොකුදුව ඉසුරි පොඩිදුව නෙතුල්ලියා චූටිදුව චනුලි අම්මවයි තාත්තවයි සින්දුවකට එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් චාමියක්ගේ කොහොමද ඔයාට? මම දරණියගල ආකාශ් මල්ලි, චමත් අයියා අමර මල්ලි, අසංග අයියා, චිරන් අයියවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නන්දසිරි අයියාවත් මතක් කරන්න කියලා තියෙනවා. එයාගේ නම කියනකම් එයා කන දීගෙන හිටියාද? නන්දසිරි අයියා චුට්ටක් පරක් වුණා නේද? කමන්නේ කිව්වනේ, ඒකනේ වැදගත්. හයි අකි, මම වරකාපොලේ නිෂා. අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්මයි හස්බන්ඩ් පරිදු, තව සඳලි ඔයාවත් එකතු කරගන්න. ලක්කනට ආදරේ අපි කියලා තියෙනවා. එතකොට ඔයාලා හිතන්නේ අපි ආදරේ නැහැ කියලාද? අපි ආදරේ. අපි කියන්නේ හැම ලේසියෙන්. තුනමාරයි.

0: දේවල්ලෙක නෙවෙයි දැනෙන දේවල්ලෙක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

0: ඇන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය. ලකාණ්ඩ රේඩියෝ ITN
2: 3:36 වෙලාව. කලින්මට වෙලාව කියන තමයි උමනාව තිබුණේ. පස්සේ මට අපේ පූර්ව නිවේදනය ප්‍රචාරය වුණා. නිසා මට වෙලාව 3:00ක් ළඟ ළඟ කියන්න වුණා. හරි හරි. චාමි අද අපිට සිද්ධවක් කරන්න ඕනේ කියලා තියෙන උමාගාමුන්ටකින් කුමාරේ ශමාලී චම්පා රංජනී දිලරක්ෂී දිනුෂා නිරෝෂා එකතු කරගන්න කියලා චන්ද්‍රිකා තමයි මට මැසේජ් එක එවලා තියන්නේ. ඊට පස්සේ දුලීප් සමරසිංහ ස්තුතිය වගේ විශේෂකට ආදරණීය සන්ධ්‍යාවක් වේවා. ආදරය නිසා එහෙම කියන්න කියලා තියෙනවා, සුදු කියලා කියලා තියෙනවා. ඒකයි ඔය කියන්නේ. හොඳ ඇහලියකට මියුණු කළ තැන්නේ විනීතයි රංගනේ. ආවයි ඔය පුතාවයි ආදරය නැගතු කරගන්නවා. හොඳ චොම් නංගී සින්දුකට අපේ දෙන්නවනේ අපි රණාලෙන්. රණාලෙන් කිව්වේ නවගමු හඩිය නේද? ක්‍රිෂාලේ රුවන් පහන්දී දුලාන් එෂ්මික සමන්තිකා චොමින්ද අපි ඔයාවත් එකතු කරගන්නවා කියලා

එහෙනම් හරි වැඩේ. සෙන්දා කාලෙම දෙහන. මැසේජ් එකක් එවනවා නම් ඔයාට මැසේජ් නම්බර් එක මතකද? කියන්න බලන්න. හරි. 0.7 0.3 9.5 9.7. ආදක්ෂ. මැසේජ් එකක් එවන්න විතරයි දැන් ඉතින් තියෙන්නේ. හතරට කලින් මැසේජ් එකක් එවුවොත් මං කියලා යන්නම්.

0: Akanda Radio ITN. Youth again no age future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuenma.
1: Havasa 3 wenadi 41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකන්ද රේඩියෝ ITN
1: 3 වෙනාටි 42 වෙලාව මං ආව ලකන්ද Facebook page එක පැත්තට බලමුද කමෙන්ට්ස් ටික ප්‍රේමසිරි බන්ගමෝගේ අසම පාතනක් කියලා තියෙනවා අසම පාතනක් කිව්වට තැන්ක්‍යූ අසංග ෆර්නාන්ඩෝ සුබ සතියක් ඔයාටත් තරිඳු කළු මොඩකේ

සිරි කුමාර තැන්කියු ඔයාටත් කමෙන්ට් එකට නදීෂා උදයන්ගනේ ස්තුතියි කරුණායක චෙෆ් එකෙන් ශාමි අපිත් ඉන්නවා කියලා විශ්ව විහග කමෙන්ට් එකට තැන්කියු ඔයාටත් සතියම සුබ වේවා දහරා හයි මලට සුවඳසේ යෝන් ජීවිතේ පිළිකමු අපි යෝන් ආදරේ සිද්දේ කොටසක් කියලා ඕල් ටයිම් බෙට් සෙට් චාමි හද මඩලම දුනි පවරා කියලා තව සින්දුවක් මික්ස් කරලා දෙනවා සුරකරේ රු තැන්කියු මෙනක සඳරුවන් කොහොමද ඔයාට එසල් ෆනාන්ඩෝ ඔෂාන් බ්‍රැන්ඩන් අනුර තැන්කියු ආගේ කමෙන්ට් එකට ඕෂධ රාතවේට ස්තුතියි ආගේ කමෙන්ට් එකට හොඳේ බලමු එසල් ෆනාන්ඩෝ ඔයාවත් එකතු කරගත්තා ඊට පස්සේ කවද මට මිස් වුනේ කුසුම් ඉන්නවා ජීවන් සුරංගතනායක ප්‍රියංගි ශිරෝමාලි නිසංසලා කුමුදුනි අසරි සම්පත් හා යාසරි අද ඔයා මට මැසේජ් එකක් කිව්වේ නැද්ද ඊට පස්සේ කවුද ඉන්නේ දුලිප් සමරසිංහ රෝෂිත ෆනාන්ඩෝ රංගලගේ ඔයාවත් එකතු කරගන්නවා මහින්ද කුමාර දිලිනි දයාරත්න නදේශා උදයන්ගන් රූපසේන ගුණතිලක ආදරෙන් එකතු කරගන්නවා මේ එකමේ මම දැන් බොස්කෙන් ඔයාට විනාඩි 3ක් ඉල්ලලා දෙනවා හරිද ඔයාලගේ ඔෆිස් වල ඉන්න බොස්ලාගෙන් මොකද මම කැමති ඔයාලා මේ සින්දු අහනවා නම් සමහර වෙලාවට අපි හුඟක් දේවල් හිතේ තියාගෙන පහව පහව ඉන්නවා නේද බලන්නකෝ මේ සින්දුවේ තියෙන කරුණා රසය මොහොතකට වැඩිටි චුට්ටක් නවත්තලා මේ සින්දුව ඇහුවා නම් මෙහෙම හිතන්න පුළුවන් නම් වටිනවා කියලා ඔයාට එක තැනකදී හිතේ

0: Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 50යි.
2: David Pierce Motor Company within Rajya Sevaka Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
3: Reduru Mahathage Vegaya Vedida Katha Karanna Pasuwa Katha Kirimata Avasthawak Nometha
1: සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිබුණා. මේ සින්දුව නොදෙන්න හේතුව මල්ලංගනේ. ඒක නිසා අහන්න දෙනවා.

පතක සැහැල්ලව එන්න ජේවිතය බිඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එද හතර වෙනකන් එක.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ඊයේ සිට අතුරුදන් වී සිටි බදුල්ල මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර මාපකඩක වැඩවැව ප්‍රදේශයේ ගල්තලාවක් මත තිබී හමුව තිබෙනවා කෙසේ වෙතත් මෙම මරණය පිළිබඳ සැකකටයුතු යමක් කෙලි නොවන බවයි පොලිසිය පවසන්නේ බදුල්ල මහරෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභා දයාරත්න මහතා ඊයේ පෙරවරුවේ සිට ආග්‍යාතක් නොමැති බවට වාර්තා වුණා ඔහුගේ මෝටර රථයේ මහියංගණය මාපා කඩවැව ප්‍රදේශයේ නවතා තිබුණද වෛද්‍යවරයා හි සිටියේ නැහැ එම ප්‍රදේශයේ අලි ඇතුන් බහුල ලෙස ගැවසෙන ප්‍රදේශය බැවින් ඊයේ රාත්‍රියේ මෙහෙයුම් කටයුතු වලට බාධා එල්ල වුණා අද දිනේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෝටර රථයේ නවතා තිබූ ස්ථානයේ සිට මීටර 800ක් පමණ ඈතින් අලි කඳුර වැවාසන්නේ ලඳු කැලෑවක ගල් තලාවක් මත තිබේදී ඔහුගේ දේහය සොයාගැන්නා වෛද්‍යවරයාගේ මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: තායිලන්තයේ දකුණු දේශ සීමා ප්‍රදේශවල ස්ථාන 51ක ගිනි තැබීම් සහ පුපුරන ද්‍රව්‍ය යොදා ගනිමින් ප්‍රහාර එල්ලව තිබෙනවා එම ප්‍රහාරවලින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රාජ්‍ය ආයතන සහ වාහන රැසකට හානි සිදු ඇති බවද සඳහන්. තායිලන්ත අභ්‍යන්තර ආරක්ෂක මෙහෙයුම් අනදෙන මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ සෙනසුරාදා රාත්‍රී 8 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ප්‍රහාර සිදු ඇති බවයි. තරාතිවන්, යාලා සහ පට්ටානි යන දකුණු ප්‍රාන්තවලයි ප්‍රහාර සිදුව තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා බෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779579
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: பிராட்டத்தை வாங்க கியன ரேடியோ
1: மெய்பே மொழி மத கிரீம சுரேகி முமாக தொட்ட
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපර් කමලක් පරිස්සමින් කිහිපෙන්න.
3: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: ඇසේසු දැවිල්ලද දියබැටියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල plantation මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල green supermarket ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම supermarket ජාලයයි
6: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායන අභිෂේකයට ඔබ සූදානම්ද
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: ලකඳ golden voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට

0: ஹத்தராய் வினாடி விசி துணாய் விழா வைவினி டிரைவ் வாகன இந்த விழாவு அபி சிந்து அக்கான்னு மெசேஜ் கரான் அபி நம்பிக்கு மதக்கராது ලංකාවේ සෝලා පද්ධතියක් ගන්නව නම් සෝලා පද්ධතියකට කවුරු හරි මුදල් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා ඒක හරි දැනකින් බලලා වැඩේ කරගන්න. මොකද දන්නවද ඕනතරම් සෝලා පද්ධති සවිකරන කණ්ඩායම් ඉන්නවා. වෙළඳ නාම තියෙනවා. හැබැයි මේ හැම එකක් ගැනම විශ්වාසය තියන්න බෑ. කාලයක් තිස්සේ මේ වැඩේ ඉඳලා පළපුරුද්ද තියෙන මේ තාක්ෂණය හරියට දන්න එහෙම කෙනෙක්ගෙන් වැඩේ කරගත්තොත් තමයි ඔයාට මේක ප්‍රතිලාභ හරියට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ වසර ගණනාවක පළපුරුද්දත් එක්ක ලංකාවේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු ඩීප් ටෙක් ලා එක සම්බන්ධ වුණොත් ඔයාට නියම විදියට වගේ නිවසට කාර්යාලයට ව්‍යාපාරික ස්ථානයට වැඩබිමට ඕනම තැනකට හොඳ සෝලා පද්ධතියක් සවි කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඩීප් ටෙක් සෝලා එකක් එහෙම සවි කරගන්නකොට අපේ ගොවි මහතුන්ගේ පැත්තට මම එනවා. අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඕන අපේ ගොවි මහතුන්ට හොඳම chance එක ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකට යන එක. ඒකෙන් ඔයාලට පුළුවන්කම තියෙන අස්වැන්න සරු කරගන්න වගේම පිරවැය අඩු කරගන්න මෙන්න මේ කෙන දෙකම කරගන්න. ඒ විතරක් නෙවෙයි ඩීප් ටෙක් ආයතනය සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන්ට දෙන්න තීරණය කළා තියෙන්නේ. ඒ නිසා ඔන්න මෙන්න chance එක ගොවි මහතුනි දැමම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0711711711 කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: Facebook එකේ එතකොට ඔය සමාජ මාධ්‍ය වල මේ සැරිසරන චාරූපයක් තිබුණා. ඩුබායි ආපෝර්ට් එකක මේ දූවිල්ලෙන් වැහිලා තියෙන Ferrari කාර් එකක්.
1: ඕකේ.
0: මේක අධික මිල ගණන් එක්ක ලෝකේටම වාහන 399ක් විතරක් හදපු කෝටි ගණන් වටින සුපිරි ඉංජිනේරු නිමවුමක් තියෙන කාර් එකක් මේක.
1: Ferrari එක.
0: හරිද? මේ කාර් එක මේ දැක්කට පස්සේ මේක කතාව මොකද්ද? මේ දූවිල්ලෙන් වැහිලා යන තරම් මේ කාර් එක මෙහෙම දාලා තියෙන එක මොකද්ද මේ කියලා.
1: මෙච්චර වටින එකක්.
0: මෙච්චර වටිනයක් හොයන්න ගත්තා.
1: හහ.
0: මේක ඩුබායි රාජ්‍යයේ තමයි මේ විදිහට මේ ඩුබායි එයාපෝට් එකේ දාලා ගියපු කාර් එකක්.
1: හරි.
0: ඊට පස්සේ දැන් මේක ගැන හොයනකොට මේකේ කතාව ටිකක් හරි
1: වෙනස්ද?
0: වෙනස් කතාවක්. එක පැත්තකින් ලොකු පණිවිඩයක් අරන්ගෙන වෙනස් විදිය කතාවක්.
1: රයිට්.
0: මේක මේ අන්තර්ජාලයේ ඇසුරෙන් මේක හොයනකොට විස්තර හොයනකොට හම්බෙච්ච එකක්.
1: හා.
0: මේක මේ දැන් සාමාන්‍යයෙන් අපි කාර් එකක් දාලා යන්නේ කො අපි වැඩට යනකොට
1: හරි
0: එහෙම
1: ගමනක් යනකොට හරි
0: පෙට්‍රල් ඉවරනෝ තින් හරි කාර් එක දාලා ගැරේජ් එකකට හරි ඒ වගේ මොන හරි දෙයකට
1: ඒකට දෙකකට දවසකට නේ ඒ වගේ දාලා යන්නේ
0: යන්නේ හැබැයි මේ කාර් එක විල්ලින් මැසිලා ගිහලා කාලයක් තිස්සේ මේතන තියෙනවා
1: ඔහි තියෙනවා මොකක්වත්ම ප්‍රයෝජනයක් ගන්න නැතුව ඔහි දනවත්තල තියෙනවා
0: ඔව් මොකද කියලා හොයලා බැලුවට පස්සේ මේ ඩුබායි රාජ්‍යයේ කාලයක් තිබුණා හරි සුකෝපභෝගී විදියට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙනවා මේ රාජ්‍යයේ.
1: රයිට්.
0: දැනටත් තියෙනවා. හැබැයි දැනටත් එහා සෑහෙන
1: පහසුකම්
0: තිබුණු මූල්‍යමය පහසුකම් තිබුණු කාලයක් තිබුණා.
1: ඕකේ.
0: මේ කාලවකවානුවේදී බැංකුවලින් ණය ගන්න මෙහි වගේ ලියකියවිලි සෑහෙන ප්‍රමාණයක් අත්සන් කරලා එතකොට අපකරුවන් විශාල ප්‍රමාණයක් අරන් ගිහිල්ලා ඒ කතන්දර
1: බලන් ඉඳලා මාසයකින් ඇවිල්ලා
0: එහෙම මුකුත් නැතුව
1: ඉල්ලපුවම දෙනවද?
0: ඔව් හරි පහසුවෙන් මේ ණයක් ගන්න එක ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා කියන එක මේ වගේ දේවල් වලට හරි පහසුකම් සෑහෙන තිබුණා ඒ රාජ්‍යයේ.
1: ඕකේ.
0: ඒ වගේම තමයි ඕන හැටියේ වියදම් කරන්න මුදල් තියෙන ආදායම් බදු නැති.
1: ඔව්.
0: එහෙම කාලවකවානුවක් තමයි තිබුණේ. මාර පොසත්. හරි. බැංකු ක්‍රමය ගත්තට පස්සේ හරිම ලිහිල් විදියට තමයි තිබුණේ.
1: හරි.
0: ඉතින් මේ නිසාම දැන් පිට රටවල් වලින් ශ්‍රී ලංකාව වෙන්න පුළුවන්. එතකොට මේ වගේ ඉන්දියාව මේ වගේ වෙනත් රටවල් වලින් ඩුබායි රාජ්‍යයට ගියපු මිනිස්සු
1: බොහොම
0: සුකෝපභෝගී විදියට ජීවත් වෙන්න ගත්තා.
1: ඕකේ.
0: කියන්නේ අපේ රටවල් වල ඉන්නකොට වඩා සැප පහසුව ජීවත් වෙන ගත්තට පස්සේ තමන්ට අමුතු දේවල් ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්න තියෙනකොට කවුද අකමැති?
1: ඔව්.
0: ඉතින් මේක මහා අමුතු නිදානයක් පහළ වුණා වගේ
1: විප්ලවකාරී
0: විදිහට සුපිරි වාහන රේන්ජ් රෝවර් වගේ හොඳ වාහන එක්ක අසන ජීවිතයක් ගත කරන්න මේ සාමාන්‍ය මිනිස්සුන්ටත්
1: පුළුවන්.
0: හැකියාව ලැබුණා මේ මේ පිට රටවලින් ඩුබායි රාජ්‍යට ආව.
1: හරි.
0: මේගොල්ලෝ මේ විදිහට වැඩ කරගෙන සුකොබෝගේ ජීවිතය ගත කරගෙන ඉන්නකොට මේ රටේ ආර්ථිකය කඩා වැටෙනවා 2008 සහ 2009 ලෝක ආර්ථික අර්බුදයත් එක්ක. ඊට පස්සේ මේ වැටීමත් එක්ක ඩුබායි රාජ්‍යටත් මේක බලපානවා. වෙළඳපොළ බිඳ වැටෙනවා. ඩුබායි දේපළ වෙළඳාම සහ මහා පරිමාණ ඉදිකිරීම් එක්ක රැයකින් නැවතෙනවා. ජාත්‍යන්තර සමාගම් සිය ගණනකින් සේවකයන් අස්කරනවා. මේ සියල්ල එක්ක අර ගෙවුණු සුකොබෝගේ ජීවිතය
1: නැති
0: වෙන්න ගන්නවා. අර ණය පහසුකම්, එතකොට ක්‍රෙඩිට් කාඩ් පහසුකම්, මේ දේවල් අර බොහොම පහසුවෙන් ගත්ත වගේම තමයි මේ රටේ නීති අනුව ණය නොගෙව හිටියොතින් මහා සාපරාදී දෙයක් කරා හා සමානව දඬුවමුත් ලැබෙනවා.
1: හා හා හා, ලේසියට ගත්තා වගේ නෙවෙයි.
0: ලේසියට ගත්තා වගේ නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් මේ රටේ නීතියට අනුව ණයක් අරගෙන ණයක් නොගෙව හිටියොතින් මේ හිරේට ගියොතින් ආයි ඉතින්
1: ඒමක්
0: නැත.
1: එනවා බොරු.
0: ඉතින් ඒ විදියට දැන් මේ ණය ගත්ත ක්‍රෙඩිට් කාඩ් අරගෙන සුකෝපභෝගී ජීවිත ගත කරපු මිනිස්සුන්ට මේ ආර්ථිකේ කඩාවැටීමත් එක්ක මහාසරණ වීමක් වෙනවා.
1: ඊට
0: පස්සේ යාලා පාවිච්චි කරපු සුකෝපභෝගී වාහන
1: විකුණනවා.
0: විකුණන්නේ නැහැ.
1: එහෙනම්
0: විකුණන්න ගියෝතින් වැඩේ මාට්ටු.
1: ආහා.
0: මෙයාලා ඒවා තැන් තැන් වල දාලා
1: හංගනවා.
0: ගුවන්තොටුපළ හරහා තමන්ගේ මව් රටවල් වලට
1: යනවා.
0: යන්න පටන් ගත්තා.
1: හරි.
0: ඉතින් සමහරු මේ වාහන දාලා යද්දී කරන්න දෙයක් නැහැ. මට වෙන කරන්න දෙයක් නැහැ, මම යනවා කියලා අර සුකෝපභෝගී ජීවිතයට සංවේදීව සමුදෙන පොඩි පොඩි චිට් පවා ලියලා මේ වාහනේ ඩෑෂ්බෝඩ් එකට දාලා ගියපු අවස්ථාවක් තියෙනවා.
1: ඉතින්
0: ඒ විදියට අතහැරලා 2011 අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙක් දාලා ගිපු කාර් එකක් තමයි ෆෙරාරි කාර් එක. ගොඩක් සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රසිද්ධ වෙලා මේ දූවිලි වැදිලා දූවිල්ලෙන් වැසිලා තියෙන කාර් එක බවට පත් වුණේ.
1: හරි.
0: ඔන්න ඔය ආර්ථික අර්බුදය හැමෝම 2011 බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ව්‍යාපාරිකයෙක් දාලා ගිපු කාර් එක.
1: කරන්න දෙයක් නැතිකමට දාලා ගිහිල්ලා. එච්චර වටින දෙයක්.
0: කරන්න දෙයක් නැතිකමට දාලා යනවා. මට කරන්න දෙයක් නැහැ. මට යන්න වෙනවා කියලා.
1: ඔව්.
0: සංවේදී සටහන් තබලා ගිහින් තිබුණා. ඉතින් මේක 2011 සිදුවීමක්.
1: හරි.
0: 2022 වසරේ එක්සතරාවේ මේ රාජ්‍ය නීති පද්ධතිය සංශෝධනය කළා. ඔය චෙප්පත් අගුරු වීම සාපරාදී වරදක් නොවන බවට පත් කළා, ලිහිල් කළා තියෙනවා. එතකොට ඔය ණය සම්බන්ධයෙන් සාපරාදී දෙයක් විදියට
1: සලකන්නේ
0: නැහැ. නැතුව පොඩ්ඩක් ලිහිල් කළා තියෙනවා. දැන් නම් එහෙම වෙන්නේ නැතුව ඇති.
1: හැබැයි
0: ඉස්සෙල්ලා තිබ්බ නීතියත් එක්ක තමයි ඔය විදියට ඔය සිදුවීම වෙලා තියෙන්නේ. ඉතින් ඕක ඇතුලේ අර දෙන පණිවිඩය දෙන කතාව තමයි අපි සමහර වෙලාවට අපිට නැති සල්ලියක් අපි පෙන්නලා සමාජය ඇතුලේ අපි පොරවල් වෙන්න හදනවා. හරිද? චරිත වෙන්න හදනවා.
1: ඕකේ.
0: මම බදින්නේ මේව එකක්.
1: හරි.
0: මම බදින්නේ
1: මට මේ ඔය වගේව හරියන්නේ නැනේ.
0: හරිද? ඒ වගේ නිකන් අපිට නැති දේවල් පෙන්නලා අපි සමාජය ඇතුලේ පේන ජීවත් වෙනවට වැඩිය අපිට තියෙන මූල්‍ය ශක්තියෙන්
1: සතුට වෙන එක හොඳයි.
0: ඒක මැනේජ් කරගෙන
1: හරි
0: රටට ලෝකෙට ණය නොවි
1: නේද?
0: රටට ලෝකෙට ණය නොවි
1: මැරෙන්න තිබ්බනම් ඇති.
0: හිතේ නිදහසක් ඇතුව ජීවත් වෙන තියනවනේ. මට හිතෙනවා ඊට වැඩිය හරි වටිනවා කියලා. හරි, ඉතින් ඒ ඩුබායි වල ඉතින් මං කියන්නේ ඔයාටත් ලංකාවේ ජීවත් වෙන කෙනෙක් විදියට
1: හරි
0: ඔය විදියට මේ තමන්ගේ ආර්ථිකය මැනේජ් කරගන්නකොට වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා නම් RDB බැංකුවට දාන්න.
1: වියදම් කරන්නේ නැතුව.
0: ස්ථාවර තැන්පතුවක් විදියට.
1: ඕකේ.
0: නිකන් අතේ තියෙන සල්ලි ටිකෙන් ලොකු දේවල් කරන්න යන්නේ නැතුව.
1: හහ්.
0: ඒක වර්ධනය වෙන තැනක සල්ලි ටික දාලා ටොල් ලොකු මුදලක් ලැබුණාට පස්සේ.
1: ඔව්.
0: ඒකෙන් දෙයක් කරගන්න එක වෙනම දෙයක්. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න RDB එකත් එක්ක හොඳ පොලියක් මේ දවස්වල ලැබෙනවා.
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ඉතින් RDB බැංකුව කියලා කියන්නේ. RDB බැංකුවත් එක්ක ඔයාට විශ්වාසයෙන් එකතු වෙන පුළුවන්කම තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දත් විදිහට ඔබට කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුළින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා. දිවෙන පුරා ශාඛා 272ක් තියෙනවා විහිදිලා RDB නමින්. යන්න ළඟම ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: හවස 4:33 වෙලාව.

රාත්‍රී 10ට ලක්කඳ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු කේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන
4: අවස 4:40යි

0: තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.

හතරයි විනාඩි 40 දෙකයි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. නොව මැෂින් එකක් ඔයාට තියෙනව නම් සල්ලි හම්බ කරනවා කියන එක නතින්. මොකද සහ නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට දැන් කණු දෙක එලිවට යන්ත්‍රයක් තියෙනවා කියලා කියන්නේ හොඳ අවස්ථාවක් තමයි. ඔයාට තමන්ගේ බිස්නස් එක ඉස්සරහට අරගෙන යන්න පොන්චිට ව්‍යාපාර කරන අයට පුළුවන්කම තියෙනවා. ඔයාට සිම් බට් අරගෙන වැඩේ ගොඩ දාගන්න, පොඩියට වැඩේ පටන් ගන්න, මහා පරිමාණින් කරනවා නම් කණු දෙක එලිවට යන්ත්‍රයකට යන්න. ඊට අමතරව ඇඹරුම් කර්මාන්තයට, පොල් තෙලින් දින කර්මාන්තයට, මේ වගේ ඕනම දෙයකට දැන් ගන්න පුළුවන්.

0: තියෙනවා ඩෝමනවත් එක්ක මැෂින්ස් ගන්නව නම් කතා කරන්න පුළුවන් මාක්ස් පෙන් හෝල්ඩින් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඔබට මිලදී ගැනීම කරන්න අවස්ථාව තියෙනවා. රයිට් ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැන් ඩෝමා ගැන කිත් කතා කරා වගේ මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම ගැන කතා කරා වගේම ප්‍රධාන ශාඛාව තියෙන නොමර 31 ඇලෙන පාර මහරගම ඇඩ්‍රස් එකේ අපි ෆෝන් නම්බර් එක මතක් කරන්න ඕන
1: 011 679 579 011 679 579 කෝල් එකක් දී
0: රයිට් ඒ වගේම තමයි හදහන ලොතරැයි ගැන මතක් කරන්න ඕන. හදහන ලොතරැයි කියලා කිව්වම වාසනාව උරගා බලන තියෙන හොඳම අවස්ථාව තමයි හදහන ලොතරැයි ගන්නවා කියන්නේ. ජීවිතේ වෙනස් වෙන්න ඕන, මම මොකක් හරි වෙනස් විදිහේ දේවල් ටිකක් කරන්න පටන් ගන්න ඕන එහෙම කියලා ප්ලෑන් කරනවා නම් ඔන්න ඒක ඔයාට කොහොමද මේකට සල්ලි ටිකක් හොයාගන්න කියලා හිත හිත ඉන්නවා නම් ටිකට් එකක් හරි අරන් බලන් වාසනාව තිබුණොතින් ඔයා ජයග්‍රහණය කරලා වාගේ ජීවිතේම ගොඩ යන්න පුළුවන්. ඒ නිසා හදහන ලොතරැයියක් අමතක නොකර ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හදහන ලොතරැයියක් අරගෙන අද ගෙදර යනකොට යන්න ඔයා ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වාසනාවන්තයෙක් වෙනවා කියන එක නොහිතන වෙලාවක නොහිතන විදියට සිද්ධ වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම හදහන ලොතරැයියක් ගන්න අමතක කරන්න එපා. 4:44 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dina Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balaganna
2: Youth again, oyage future ekata plus point ekak. RDB Youth Plus. Vishesha pratilabha rasak samagin youth ekatama set wenna banking partner. RDB Youth Plus kinuma oba wenuwenma.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: FM 93.5 FM 93.7 Lakhanda Radio

0: හතරයි විනාඩි 53යි වෙලාව ඉවිනින් ඩ්‍රයිවර්. අහගෙන ඉන්න වෙලාව.
1: ඔකේ.
0: කවුද ඉන්නේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අය මේ වෙලාවේදී.
1: මම යනවා මතුගම පැත්තට. මතුගම ඉන්නෝ පසන් සඳ කැලුඹේ වෙලාවේ. ආවත් එකතු කරගන්න ගමන් අනුරෝයාවත් එකතු කරගන්න පුස්සලෑම ඉඳන්. කුලියපෙණි නිලක්ෂී ඉන්නෝ මේ වෙලාවේ. ඒ වගේම අපිට මැසේජ් එකක් දාලා තිනෝ සයු සින්දුවක් කියලා තිනෝ හොමම හැගෙන ඉන්න දිගටම. ඒත් එක්කම බරුදල්පොළ පැත්තටත් යමු. බරුදල්පොළ ඉඳන් එස්එල් ප්‍රනාන්දු ඉන්නෝ මේ වෙලාවේ. ඒ වගේම හයි අකේ අයියේ සුබ සන්ධ්‍යාවක් මම යටි අතින් දුලක්ෂිකා මැසේජ් එකක් දාලා තිනවා සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා සිඳුන් එකතු කරගන්න කියලා තියෙනවා හස්බන්ඩ් ඉස්මිකවත් ඔකේ ආවත් එකතු කරගන්න ගමන් අදත් ඔයාලව සද්දට අහගෙන ඉන්නේ මහින්ද එදිරි සිංහ ඉන්නෝ මේ වෙලාවේ වැල්ලවායේ මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ කළුතර පැත්තට යනකොට පැතුම් ඉන්නෝ ඒ පැත්තේ අපේ ගාමන්ට් එකේ සද්දටම ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න ගාමන්ට් එකේ හැමෝමත් එකතු කරගෙන සිඳුවක් දෙන්න කියලා තමයි ඒ පැත්තේ මැසේජ් එකක් දාලා තින්නේ
0: නිහලව එකතු කරගන්නවා සිඳුවක් අහන්න මීරගම ඉන්නවා ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා තුනාගේ ෆැමිලි එකේ හැමෝම වයිෆ් සුජානියා තුළු කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම දිල්කී ආවද එකතු කරගන්නවා සිද්ුවක් අහන්න අපිත් ඉන්නවා කියලා මාවනැලෙන් මැසේජ් කරලා තියෙනවා. දිල්කී ෆැබ්‍රික් එකේ එයාගේ වැඩ කරන තැන ස්ටාෆ් එකේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම මනෝජ් කටුනායකින් මැසේජ් කරනවා සිද්ුවක් අහන්න එකතු කරගන්න අපි ඔයාලා අහගෙන ඉන්නේ වැඩ කරන ගමන් කියලා කටුනායකින් දල මැසේජ් කරලා තියෙනවා. ගාල්ලට යනවා ගාල්ලෙන් රන්දිම මැසේජ් කරලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක මරු නියමයි තැන්ක්යූ. වැඩ කරන ගමන් අපි හැමදාම අහන්නේ ඉවිනින් ඩ්‍රයිව් කියලා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න අතරේ 4 විනාඩි 55යි වෙලාව. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න
1: 0670 93 93 7 0670 93 7 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න.

0: Lakhanda Radio ITN.
1: So the Sunday was covered up behind Villanova.
2: Maypay, Molly Mata Kirima, Surekimumagatunda.
3: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
2: සුපකවණක් පරිස්සමින් කිහිපෙන්න.

0: Super Sunday awak khabar sepaha pahu wela dia ni.
1: Super Sunday awak.
0: Abi Dewi ni pay ini evening drive ke? Anda me pay tulu angka mati no angka tiada. Abi wah agi ni nanti message keran na. Ya nanti pada keran no na. Kasagal samuh biaya pahari kena. KTM me ala kena kena na minne mehimo mangkian.
1: Hari.
0: කසාගල කියන්නේ වගා බිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වා දේශීය වෙළඳපොළෙන් ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා ගමන් කරන ව්‍යාපාරයක්.
1: හරි.
0: මේක ලොකුවට අපි එක්ස්පෑන්ඩ් කරලා ගත්තොතින්
1: ඕකේ.
0: විශේෂයෙන්ම කසාගල සමු ව්‍යාපාරයත් එක්ක බැඳිච්ච ව්‍යාපාර ගණනාවක් තියෙනවා. වැවිලි ව්‍යාපාරය, එතකොට ආනයන හා අපනයන, සුපිරි වෙළඳ සැල්, හොටෙල් හා නිවාඩු නිකේතන, ඉදිකිරීම සහ ලක්ෂ්‍ය අපාර්ට්මන්ට්, ඒ වගේම මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක කසාගල සමු ව්‍යාපාරය බැඳිලා තියෙනවා. ඉතින් මේ සියල්ල එක්ක ඔබටත් සම්බන්ධ වෙන්න හැකියාව දැන් තියෙන නිසා තමයි අපි ඔබට මතක් කරන්නේ. විශේෂයෙන්ම දැන් ප්ලාන්ටේෂන් පැත්තට ගියාට පස්සේ යාලගේ තියෙනවා වගාවන් ගණනාවක් තියෙනවා. බෙල් පෙපර්, බ්ලැක් පෙපර්, ඒ වගේම TJC මැංගෝ, ස්කොට් පොන්ට්, ඒ වගේම සිනමන් මැණි. වැවිලි ක්ෂේත්‍රයේ විහිදුණු වගාවන් ගණනාවක් තියෙනවා. මේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් අපනයන ක්ෂේත්‍රයට ගියාට පස්සේ අපේ රටේ බෙල් පෙපර්, මැංගෝ, ඒ වගේම ස්කොච් බොන්ඩ් කියන්නේ අපි අර මේ මිරිස්. එතකොට මේ වගේ දේවල්, ඒ වගේම කුළුබඩු, තේ සහ කෝපි වැනි නිෂ්පාදන අපනයනය කරන්න කසාගල සමු ව්‍යාපාරය සූදානම් වෙනවා. විශේෂම දෙයක් තියෙනවා, වැදගත් වෙන
1: දෙයක්.
0: අපි බලනවානේ අලපරිපුළු උණු ටික හරි කඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. කඩේකට ගියාට පස්සේ මුළු ටවුන් එකේම බලනෝ
1: අඩුම
0: තැන කොහෙද
1: කියලා. හොඳම වෙන්නත් ඕනේ හැබැයි.
0: හොඳම වෙන්නත් ඕනේ.
1: ඕකේ.
0: අන්න එහෙමනම් හොඳම තැන තමයි කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ, කසාගල සුපර් මාකට් කියන්නේ.
1: කසාගල ග්‍රීන් සුපර් ගැන කතා කරන්න.
0: ඔව්. එතකොට යාලගෙන් අඩුවට ගන්න පුළුවන්
1: නේද? හරි. කසාගල ග්‍රීන් සුපර් වෙනද ජාලය හරහා වෙන කිසිම සුපිරි වෙනසකින් නොලැබුණු අඩුම මිලකට වාට අලලුණු පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හැකියාව තියෙනවා. වගේම අර විශේෂයෙන්ම කියන්න ඕනේ රුපියල් 25,000ට වැඩි බිල්පතට ණය පහසුකමක්, වගේම ඔයාගේ ගෙදරටම ඔන ඩිලිවරි පහසුකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් එක එකතු වුණොත්. එනිසා කසාගල කියන්නේ වගා බිමෙන් ආරම්භ කරලා නිෂ්පාදනය හරහා වෙළඳපොළ දක්වාත්, දේශීය වෙළඳපොළ, ජාත්‍යන්තර වෙළඳපොළ දක්වාත් ගමන් කරන ව්‍යාපාරික අත්දැකීමක් කියන දේ ආට මතක් කරන්න ඕනේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ අත්‍යවශ්‍ය මේ හැමදේම ගන්න කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත්.
0: අවස 5:03 වෙලාවට.

0: අවස පහයි විනාඩි 9යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ව කහන්න මේ වෙලාවේ මැසේජ් කළා තියෙනවා සතීෂ් ඉන්නවා කියලා කිව්වේ ගලෙන් බිඳුනු වැව
1: ඕකේ
0: එවගේම රන්දිම මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න අයියා වියප් හැමදාම ප්‍රෝග්‍රෑම් එක අහනවා වෙලාවේ වැඩගෙන ගමන් අහගෙන ඉන්නේ කියලා මැසේජ් කළා තියෙනවා ගම්පහිනවා කියලා කිව්වේ ඔය පැත්තේ කවුද ඉන්නේ
1: මේ පැත්තේ ඉන්නවා මම යන්න හදන්නේ යටි අන්තර පැත්තේ යටි අන්තරේ දුලක්ෂිකා මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඒ දෙකම ලකඩ අපිවත් එකතු කරගන්න අපිත් යටි අන්තරට අභිවාව අහන් ඉන්නේ කියලා තියෙනවා දිලීප අයියා මංජුලා අක්කා එතකොට ශාමිනි ජනනි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා රයිට් ඊට පස්සේ යනවා ඕපල් ෆැෂන් එක පැත්තට ඕපල් ෆැෂන් එකේ රසික සඳමාල් වගේ විමල් සේන ඩිලංක ගයාන ගාමිනි ලසිත අශානි අනුර කුමාරි මේ වගේ ගොඩක් හැටිනෝ මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ මෙන්ඩිසිනෝ ඉතාලියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා ආවත් එකතු කරගන්නවා සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාලා දෙන්නට මමටත් අසන සින්දුවක් දෙන්න කියලා දැරණිය ගලින් ආකාශ මැසේජ් එකක් දාලා තියෙනවා අමරේ එතකොට පැතුම් චිරාන් ගිහාන් වගේ මාසංග චමතයිවත් එකතු කරගන්න කියලා තියෙනවා හේතෙකම නන්දසිරි අයියා බලාගෙන ඉන්නවා කියලා තියෙනවා අපිව කියනකම් ඒ නිසා යාවත් එකතු කරගන්නවා
0: මී බැනි කාලා තියද
1: ඔව්
0: මී බැනි කෑවම මී බැනි
1: කැට් වෙනවා
0: බිව්වම නේද කෑවම නෙමෙයි මී බැනි බිව්වම
1: හරි
0: හා කැට් වෙනවද
1: එහෙම කියනවනේ නේද
0: බීලා තිය එනම් බොන්නකෝ
1: එහෙම නිකන් මුණ බලාගෙන කියන්නේ
0: එනම් බොන්නකෝ මී බැනි හැලියක් විතර හරකමක් නැහැ
1: නෑ අපේ අම්ම
0: දෙන්නේ බෝතලයක් බොන්න
1: මයික් එක ගන්න ගුඩින්ය
0: මේ පැණි බෝතලයක් අට තියාගෙන වොන්න.
1: හරි. කමන්නේ ඔයගොල්ලෝ ඉරිසියා ඔයාලට ඒ වගේ නැහනේ. ඉරිසියා ඔයාලගේ ඉරිසියාව තමයි ඔය පිට වෙන්නේ.
0: ඔයා දන්නවද මී මැස් එක මී පැණි නිෂ්පාදනය කරන්න?
1: හරි.
0: කොච්චර මහන්සි වෙනවද කියලා.
1: අපි හරි. අපි අරගෙන.
0: අපි ඔයගාව කඩාගෙන කෑවට.
1: හරි. අපි දන්නේ නැහැ මේක ඇතුලේ සිද්ධියනේ.
0: අපි හරි.
1: කොහක જાතියක්?
0: කොහක જાතියක්? මී මැස් එක කොච්චර මහන්සි වෙනවද?
1: ඔය මී පැණි ටික හදන්න.
0: එයාල කොච්චර මහන්සි වෙනවද කියලා කිව්වොදින්?
1: රයිට්.
0: මී පැණි තේ හැන්දක් නිෂ්පාදනය කරන්න.
1: හා.
0: මී මැස්සන් 12 දෙනෙක් මුළු ජීවිත කාලයම කැප කරන්න සිද්ධ වෙනවා කියලා කියනවා.
1: ඈ?
0: හරි.
1: කන්න මොනේද?
0: එක වැඩකාර මී මැස්සෙක්ට.
1: හරි.
0: මුළු ආයු කාලය තුලදීම නිපදවන්න පුළුවන් කියන්නේ මී පැණි තේ හැන්දකින් 12 න් එක.
1: අයියෝ.
0: හරිද?
1: හරි.
0: එතකොට 12න් එකයි එක වැඩකාර මී මැස්සෙක්.
1: තේනව නේද?
0: උතන ඔයා වගේ අයත් ඉන්නවනේ.
1: කම්මැලිකමනේ. එයාලට බෑ ජීවිත කාලෙම.
0: වැඩකාර මී මැස්සෙක් නෝ 12න් එකක් නෑ.
1: හරි.
0: තේ හැන්දකින් 12න් එකක්. වැඩකාර මී මැස්ස.
1: ඔව්.
0: එතකොට සාමාන්‍යයෙන් ඔයා වගේ මී මැස්සෙක් හිටියොත්
1: හරි.
0: 50න් එකක් වගේ.
1: දැන් හරි මම එහෙම බාර ගත්තොත් ඔයා එතකොට වැඩකාර වීමස්සෙක්
0: බෑනේ
1: අම්මෝ
0: මම සාමාන්‍ය මේ මම 12න් එකක් නේ නේද සාමාන්‍ය 10න් එකක්
1: හරි හරි හරි අපි එමු හිතමු ඉතින්
0: තමන් ගැන කියාගත්තොත් හරි නේ වෙන කවුරුවත් කියන්නේ
1: නෑ ආ හා හා මන්දා ඉතින් මේවා ඉතින් නේද තමන් ගැන
0: වර්ණනා ඔව් self promotion
1: නේ මම මොකුත් කියන්නේ
0: නෑ අයව කරගන්න
1: එහෙමද
0: කාටවත් කියලා කරගන්නේ
1: නෑ
0: මොකටද ඉතින් කවුරුවත් කරන්නේ
1: නෑ කියන්නේ නෑ කියන්නේ නැති නිසා ඉතින් ඕක තමයි කරන්න වෙන්නේ.
0: සාමාන්‍යයෙන් මේ පැණි රාත්තලක් නිෂ්පාදනය කරන්නේ මී මැස්සන් හා හා මල් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයකට
1: පියාඹලා යන්න ඕනේ.
0: යන්න ඕන.
1: මේක කන්න මොනේද?
0: අපිට දවස් 5ක් සතියේ වැඩට ඇවිල්ලා බුදු අම්මෝ මඩ බෑ කියලා. මල් ලක්ෂ 20කට යනවලු මේ
1: සතියේ. මී මැස්සෙක්.
0: මී මැස්සෙක් යනවලු.
1: රාත්තලක් නිෂ්පාදනය කරගන්න.
0: රාත්තලක් නිෂ්පාදනය කරන්න.
1: හා
0: හා. රාත්තලක් අපි කඩාගෙන එන්න යනකොට
1: හරි
0: අපේ මේ මූණ දෙක වෙන අනින එක සාධාරණ නැද්ද මං කියන්නේ
1: දැන් ඇයි මෙච්චර සැරමීමස්ස කියලා හිතුවනම් ඕක තමයි උත්තරේ
0: ඕක තමයි ලක්ෂ 20කට ගිහිල්ලා
1: හරි
0: පියාඹල තටු කැඩෙනකම් පියාඹල
1: හරි
0: හොයාගෙන ආවිලා රොන් ටික හදන මී වදේ කඩාගෙන එනවා
1: දැන් ඔයා දන්නවද සතපුම් කොච්චරක් දුරට පියාසරන්න ඕනේද කියලා
0: සතපුම් 55000ක්
1: නේ හරි
0: සතපුම් 55000ක්
1: අපිට මේ මෙතන ඉඳන් හන්දියට යากන්න බෑ
0: පියාසර කරලා තමයි මේ මෙච්චර මේ දයක් කරන්නේ
1: හරි
0: තප්පරයට වාර 200ක් පමණ
1: හහ
0: තටු සලමින් ඇයට සතපුම් 15ක් පමණ වේගයෙන් පියාඹනවා කියලා කියනවා
1: මී මැස්සෙක්
0: හරිද ඒක ගිම්මහාන කාලයේදී සති 6ක පමණ කෙටි ජීවිත කාලයක් තමයි ගත කරනවා කියලා කියන්නේ
1: ඕකේ
0: ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මන්නම් කියන්නේ අනින එක සාධාරණයි.
1: ඕ පාඩුවේ ඉන්න බෑනේ ඉතින් මේ වුණාට.
0: ඉවසන්න පුළුවන් ද කියන්නකෝ. ගියාට පස්සේ මේක කඩාගෙන එනකොට
1: රයිට්
0: කිලෝමීටර් 55000ක් දුවලා.
1: මල් ලක්ෂ 20කට විතර ගිහිල්ලා.
0: 20කට විතර ගිහිල්ලා.
1: හරි. 12න් එකක් තමයි ඒත් වැඩකාර මීමැක්ස් එකට මී පෙරි ටිකක් හොයාගන්න.
0: ගන්න පුළුවන්. හරිද?
1: ඉච්චර
0: වහන්සිලා කරන මේ වැඩේ.
1: ඔයාව දැක්කහම යානි එක සාධාරණයි.
0: අපි මේ ගිහිල්ලා දුම් ගහලා උන් වත් මත් කරලා.
1: හරි.
0: පිස්සු නටලා.
1: මී පෙරි ටික උස්සන් එනවා.
0: මී පෙරි ටික උස්සන් එන උන්ට කේන්තියන එක සාධාරණද මං කියන්නේ. අනින්න ඕන මං කියන්නේ ඔහොම නෙමෙයි.
1: එකට දෙක ගානේ.
0: මී වද කඩන මී පැණි නිෂ්පාදනය කරන මිනිස්සු ආගිරියොත් අපිට ගානවා.
1: සාධුකාරයද? සමා වෙන්න. ආදරයට නෙමෙයි ඔක්කොම.
0: ඕ මේවා මේ අපි නිකන් කිව්වට මේවා කර්මාන්තයක් විදිහට කරන මිනිස්සු ඉන්නවා.
1: හරි හරි.
0: යායි මේවල ලකුණ ගන්න.
1: මම අපි දැනගන්න කිව්වේනේ.
0: අපි මෙච්චර මහන්සි වෙන සතෙක් කෙනෙක් කිව්වේ මේක නේ.
1: අපි දන්නේ නැනේ නේද?
0: අපි නිකන් රස කරලා කෑවට මේකේ තියෙන ගුණය.
1: හා හා.
0: කොච්චර වටිනවද
1: නේද? නැතුව.
0: දැන් මේ මියන්න මිනිස්සෙක් පණා දින වෙලාවක මෙපෙණි හැන්දක් දෙන්න කියලා කියන්නේ.
1: හා.
0: ඒ වගේ මේ මහා ඖෂධයක්.
1: ඔව්.
0: එතකොට මේ ඒ නිසා ඒ මහා ඖෂධේ නිෂ්පාදනය වෙන්නේ මේ වගේ මහා කැපකිරීමක් එක්ක.
1: හරිනම්
0: මේ වදේට වැඳලා කඩන්න ඕන.
1: නැතුව.
0: හවස 5 විනාඩි 15 වෙලාවට.

ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: दशक घातक जनता विश्वास सह प्रसादी दिनागत कृमिराज आयुर्वेद औषध ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ කෘමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොකසෝදනය කෘමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: දෙක්යා සුරකින් මගතොට. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: එල් නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් on air politics හෙට රාත්‍රී 10:30ට

0: Evening Drive with Chamit and Charu.
1: සුබහයි විනාඩි 24යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
0: David Pierce Motor Company within Rajya Sevak Upata Pidana DPMC Rajya Pranama Amatanna 0114 600 600
4: Kaatak Kalin Pattara Vistara Samaga Aluthuma Thoraturu Danaganna Unusumuna Deshapalanaya Vidis Kreeda Thoraturu Savistarama
5: Lakhana Momadin Desai
6: Sama Anugrahaya
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: එවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන
4: 076-478-478 ලකන්ඩ රේඩියෝ ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයින් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකදීම ලංකදීම ලකන්ද රේඩියෝ ITN

0: அவசப்பாய் வினாடி தீசினைக்காய் விழாவா இவினின் டிரைவாக நின்று விழாவா வாகே ආයෝජනකරන්න මුදලා කතේ වැඩිපුර තියෙනවා නම් දැන් හොඳම තැන තමයි RDB බැංකුව ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ආයතන මේ දවස්වල හොඳට හොඳ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: මේ
0: මාස 3 5 7 මේ විදියට තමන්ට කැමති විදියට අවුරුද්ද අවුරුදු දෙක ඕන විදියක plan එකක් ඔයාලට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා RDB බැංකුවත් එක්ක එකතු වෙනෝදින්. ඉතින් හොඳ පොලියක් අරගෙන තමන්ගේ මුදලට ඉහළ වටිනාකමක් ලැබෙනවා වගේම මුදල සඳහා හොඳ රාජ්‍ය බැංකුවක ආරක්ෂා කසාගල ප්ලාන්ටේෂන් කසාගල සමූහ ව්‍යාපාරය ඉතින් කසාගල ග්‍රීන් සුපර් මේවා කිව්වාම දන්නවා දැන් ලංකාවේ තමන්ට බඩු ටිකක් අඩුවට ගන්න ඕන නම් එතකොට හොඳ ඩිස්කවුන්ට් ලැබෙන තැනක් තියෙනවා නම් මේ ඕනම දෙයකට යන්න ඕන හොඳම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ විශේෂයෙන්ම මේ වෙළඳ ජාලයත් එක්ක කසාගල ග්‍රීන් සුපර් වෙළඳ ජාලයත් එක්ක එකතු වුණාට පස්සේ කිසිම සුපිරි වෙළඳසලකින් නොලැබෙන අඩුම මිලකට අල ලුණු පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න හැකියාව තියෙනවා රුපියල් 25,000කට වැඩි බිල්පත් සඳහා ණය පහසුකමක් වගේම නිවසටම ඩිලිවරි පහසුකම් ලබා දෙන්නත් එයාලා සූදානමින් ඉන්නවා. ඉතින් දැන් මේ ග්‍රීන් සුපර් කියන එක විතරක් නෙමෙයි කසාගල කිව්වහම.
1: හරි.
0: තවත් ව්‍යාපාර ගණනාවක් තියෙනවා.
1: ඔව්. ඒ
0: වගේම අපනයන් ශේෂ්ත්‍රයෙන් ප්‍රමුඛ නමක් දිනාගෙන තියෙනවා.
1: ඔව්.
0: ඒ හැම දෙයක් එක්කම තමයි කසාගල සමූහ ව්‍යාපාරය ඔබ අතරට එන්නේ.
1: කසාගල සමූහ ව්‍යාපාරය කෘෂි කර්මාන්තය වැවිලි ව්‍යාපාරය වගේම ආනයන හා අපනයන සුපිරි වෙනසල් හෝටල් සහ නිවාඩු නිකේතන ඉදිකිරීම සහ ලක්සරි අපාර්ට්මන්ට් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන සමූහ ව්‍යාපාරයක් කිව්වම හරි. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනට ෆ්‍රොම් ශ්‍රී ලංකන් සොයිල් ටු ද ග්ලෝබල් මාකට් තේමාවෙන් ශ්‍රී ලංකාවේ වගා නිෂ්පාදන දේශීය වෙළඳපොළට පමණක් සීමා නොකර ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගෙන යන වෙතගෙනයාම සිදු කරනම ඕන. ඉතින් ආට පුලංකම තියෙනවා ආනයන අපනයන ශේෂ්ත්‍රය තුළ බෙල් පෙපර්, එතකොට මැංගෝ, ස්කොච් බොනට් සමග කුළුබඩු, ඒ වගේම තේ, කෝපි වැනි නිෂ්පාදන අපනයනය කිරීම සිදු කරනවා වගේම අල ලූණු පරිප්පු වගේ දෛනික අවශ්‍යතා සඳහා භාවිත වන භාණ්ඩ ආනයනය සිදු කිරීමත් ඔන්න කසාගල සමූහ ව්‍යාපාරයෙන් කරනවා. ඒ වගේම ඉතින් මතක් කරා ඔයාට කසාගල ග්‍රීන් සුපර් ගැන අඩුවට හොඳම දේවල් ගන්නවා යන්න ඕන එකම දැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඉතින් ඩිලිවරි පහසුකමක් වාට නොමිල ලබා ගන්න පුළුවන් වගේම රුපියල් 25,000කට අඩු විල්පත් වලට 25,000කට වැඩි විල්පත් වලට ඔයාලට ණය පහසුකම් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: හවස 5:35 වෙලාවට

0: රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
2: මාත ඔමිතගල මීටලාලන
3: මන්නන් ඉදාරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා.
2: තින් පිස්සි කියන්න බෑ.
3: එහෙම කියන්න බෑනේ, ඉතොරම බයික් වෙනවා.
4: මං බෝඩිමට ආවට කමක් නෑ නේද?
5: අයියෝ, කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා එන්නන්ටි මං ඉන්නවනේ.
4: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ?
5: ඒක හොඳයි ආන්ටි, මම රාජවංකටත් කියන්න.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: රටට වග කියන රේඩියෝ
1: 5යි විනාඩි 45යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සමත

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: එල්නිනෝවෙන් දිස්ත්‍රික්ක 7කට දැඩි බලපෑම් මහා කන්නේ ඔක්තෝබර් 1 වනදා සිටම ආරඹන්න මහවැලිය ගොවීන්ගෙන් ඉල්ලයි පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි. ඉරානයත් එක්ක වෙළඳ සමදකම් පැවැත්වුවෝ දැඩි සම්බාධක ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: ලබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: අව සහය විනාඩි එකයි වෙලාව. හෙවිනින් ඩ්‍රයිව් එක අපි තුන්වෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: හරි, මේ අපේ අන්තිම පැය භාගේ.
0: අන්තිම පැය භාගේ.
1: හරි.
0: ශිරෝමි මැසේජ් කළා තියෙනවා සින්දුව කහන එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: ඕකේ.
0: ඉහළ හල් මිල් ලෑබ් ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අනුරාධපුරේ ඉඳලා.
1: ඕකේ.
0: ඒ වගේම වාසනා මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. සින්දුවකට එකතු කරගන්න. එයාගේ සලෝන් එකේ මාතර ඉඳලා මැසේජ් කරන්නේ. ඒ වගේම දීපිකා, ඒ වගේම ධනුෂ්ක ඇතුළු කට්ටිය එකතු කරගන්න ලයන් රෙස්ටුරන්ට් එකේ මාතර ඉඳලා මැසේජ් කරලා තියෙනවා.
1: ඊට පස්සේ අපිට ලක්ෂ්මන් ඉන්නව මඩපාති දන් ඒ වගේ මචානු මැසේජ් එකක් දාලා තියෙනවා. දිනුෂා එතකොට නලින් අයවත් එකතු කරගෙන සින්දුවක් දෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඉතාලි වලින් එකතු වෙනවා කියලා. නම නැහැ. ඒල වගේ
0: මං ඉතාලියේ තනි වුණා කියලා යා කියලා ඇතිනේ.
1: ඊට පස්සේ බොයගොඩ ඉඳන් සුමනා ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්නවා මේ වෙලාවේ. කොටා වීරකොඩි බේකරි හැමෝමත් එකතු කරගන්නවා ජයමම ඇතුළුව. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ඇහැලිය ගොඩින් විනීතා අයරාංගඩි වෙනද වගේම එකතු කරගන්න ගමන් හොමගමට යන්න හදන්නේ හොමගමින් චාමිකා ඉන්නවා මේ වෙලාවේ. ගෙදර හැමෝම එකතු කරගන්න කියනවා. එතකම සමීර, ගීත්මා, ප්‍රභාෂී මේ හැමෝම එකතු කරගන්න කියලා අටුලගමින් සම්පත් මැසේජ් එකක් දාලා තියෙනවා.
0: කසාගල ග්‍රීන් සුපර් එකත් එක්ක ගණදෙනු ආරම්භ කරන්න කියලා කියන්නේ අපි.
1: හරි, මෙතන නෙවෙයි.
0: බැංකුවක් නෙවෙයි එතන. හැබැයි බැංකුවක වගේ වාසි තියෙන තැනක්. කසාගල ග්‍රීන් සුපර් එකට ගියාට පස්සේ වාට අලලුණු පරිපු වගේ අත්‍යවශ්‍ය දේවල් වලට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැති. ඔෆර් එකක් වඩ ගන්න
1: පුළුවන්.
0: ඒ නිසා තමයි අපි කියන්නේ කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා. ඒ විතරක් නෙමෙයි රුපියල් 25000කට වැඩි බඩු ගන්නකොට බිල්පත් සඳහා ඩිස්කවුන්ට් එකක් එහෙම නැත්නම් ණය පහසුකමක් ලබා දෙනවා. ඊට අමතරව ගෙදරටම ඩිලිවර් කරලා දෙනවා.
1: ඔව්, නොමිලේම.
0: ඉතින් මේ වගේ පහසුකම් රසක් එක තමයි කසාගල ග්‍රීන් සුපර් තියෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපනයන ශේත්‍රයේ වගේම වැවිලි ශේත්‍රයේ මේ හැම තැනකම කසාගල නම දැන් පිහිටවල ඉවරයි.
1: ඉතින් ඔයාලට කියන්නනේ මේ වෙලාවේ කසාගල සමූහ ව්‍යාපාරයේ කෘෂිකර්මාන්තය වැවිලි ව්‍යාපාර එතකොට ආනයන හා අපනයන සුපිරි වෙනදසල් හෝටල් නිවාඩු නිකේතනෙදි කිරීම එතකොට ලක්ෂරි අපාර්ට්මන්ට් මේ අතුළු ශේත්‍ර ඔස්සේ ක්‍රියා මකවද ව්‍යාපාර සමූහයක්. ඉතින් ආඩ පුලංකව තියෙන විශ්වාසයෙන් ගනුදෙනු කරන ඔවුන් එක කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාගේ අතේ තියෙන මුදලටත් වඩා අඩුවෙන් ආඩ පුලංකව තියෙන මේ හැම දෙයක්ම මිලදී ගැනීම සිදු කරන්න.
0: වාසනාව අද ගෙදර අරන් යන්න හදහන ලොතරැයියක් අරගන්නම වෙනවා. ඉතින් ඒ නිසා හදහන ලොතරැයියක් ගන්නවා කියන්නේ ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙනවා කියන එක මහ ලොකු හීනයක් නෙවෙයි.
1: හරි. ඉතින් එහෙනම් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් යන ගමන් එන ගමන් ආඩ පුලංකව තියෙන ඔයාගේ වාසනාව ඔයාගේම කරගන්න පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔන්න වැඩි වැඩියෙන් හදහන ලොතරැයි මිලදී ගන්න.
0: 6:04 වෙලාවට

0: විනාඩි 12යි. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: ඇසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකෑ රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකෑ රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: Aydun Karwan, 35,000 අතරින් උරිනුර ගැටෙන ගායන අභිෂේකයට ඔබ සූදානම්ද?
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලක්කන Golden Voice.
3: ළඟදීම සතියේ දිනවල 10:00 එකට ලක්කන.
5: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී, රේඩියෝ, ඩිජිටල් එකවර එක මිටට
6: එල් නිනෝ තත්ත්වයේ හමුවේ ආණ්ඩුවේ සූදානම. දිවස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට
7: කෝල් ඩ්‍රයිව් එකට
2: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
0: හවස 6:15 වෙලාව ඊවෙනින් ඩ්‍රයිව් හැගිරීද වෙලාවේ ආජ මතක් කරන්න දෙයක් තියෙනවා. දැන් ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා නම් ඔක වියදම් කරලා ඇති කරගන්න තාට පුලංකම තියෙනවා. වැඩිම පොලියක් එක්ක ඔක ස්ථාවර තැන්පතුවක් දාගන්න. එකින් ගාඩ වාසියක් තියෙනවනේ නේද? හැබැයි ඉතින් ඒ වෙනුවෙන් ආ විශ්වාසවන්ත තැනක් හොයනවා නම් ආගේ ඔය ළඟම තියෙන RDB ශාඛාව තමයි ඒකට හොඳම තැන. දැන් දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවනේ RDB බැංකුව කියලා කියන්නේ. අඩපලංකව තියෙන දිවයින පුරාම ශාඛා 272ක් තියෙන RDB නමින් ලැගම තියෙන ශාඛාවට යන්න ගිහින් අඩපලංකව තියෙන ආගස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒ වගේම ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය වගේම රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාවය, සුරක්ෂිතභාවය වර ලැබෙන්නේ RDB බැංකුවෙන්.

0: හවස 6 විනාඩි 22යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
6: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් හවස්සලා තියෙන හැන්දලා තියෙන චාරු අපිට යන්න වෙලාව නම් වෙලා තියෙන්නේ.
7: ඕකේ.
6: එමනම් ඉතින් හදට අපි යනවා.
7: හ්ම්.
6: අයිමත් හෙට තවස 4ට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි.
7: එහෙනම් අපි අදට ඉවිනින් ඩ්‍රයිව් එක ගිහින් එන හෙට තවස 4ට මුණ ගැහෙන බලාපොරොත්තු වෙයි. අදට ගිහින් එන්න. අද සුබ දවසක්. මම චාරු.
6: ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.

0: Thunder Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapare within Genwabita Harina than Navanimavakin in a Domaso and Tree Wiki Timiantrika, Sadamber Himikaru Kumana, Adamamutana, Bitway Kaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
3: Mamanan them, Manam relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුවා
3: එල්නිනුවෙන් දිස්ත්‍රික් හතකට දැඩි බලපෑම් මහකන්නේ ඔක්තෝබර් පළමුවනදා සිටම ආරඹන්න මහවැලිය ගොවීන්ගෙන් නිල්ලයි දුබයිහිදී කොටුණු බස් ලලිත්ව දිවයිනට හෙට රැගෙන එයි පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි නීතිඥ සංගම් සභාපතිතරේව සිවිල් සංවිධාන උද්ඝෝෂණයක ඉරානයත් එක්ක වෙළඳ සම්බන්ධකම් පැවතුවොත් දැඩි සම්බාධක ට්‍රම්ප්ගෙන් තර්ජනයක්
4: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
3: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ එල්නිනෝ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික් හතකට බලපෑම ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් පවුල් 25628කට අයත් පුද්ගලයන් 81865 දෙනෙකුට බලපෑම එල්ලව ඇති බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. පේඩාවට පත්ව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 20කට පානීය ජලය බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. එල්නිනෝ තත්ත්වයේ හමුවේ මොනරාගල දිස්ත්‍රික්කයේද එල්ලව ඇති දැඩි බලපෑමක්. එම දිස්ත්‍රික්කයේ පවුල් 10264කට අයත් පුද්ගලයන් 33023 දෙනෙකු සඳහා පානීය ජල බෙදා හැරීම සිදු කෙරෙනවා. එමෙන්ම මඩකලපුව සාම්පාර දිස්ත්‍රික්කවලද බොහෝ ප්‍රදේශවලට ජලය බෙදා හැරීම ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය මහතා ප්‍රකාශ කළේ.
5: මේ විදිහ දිවෙන්නට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික් 7ක ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් ඒ වගේම දෙවැනියට වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක පවුල් 9547ක පුද්ගලයන් 28523ක් ඒ වගේම අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2ක පවුල් 2804ක පුද්ගලයන් 8783ක් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2කින් අපට වාර්තා වෙනවා පවුල් 2059ක පුද්ගලයන් 7876ක් මේ ආකාරයට ඊට අමතරව හම්බන්තොට රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලනොත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් වාර්තා වෙනවා ඒ අනුව මෙම සියලුම පවුල් සඳහා ජාතික ආපදා සහනසය මධ්‍යස්ථානයේ අධීක්ෂණ යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා ජලය බෙදා හැරුණු ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක් නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ ප්‍රතිස්පර්ධය අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා
3: දෙවේනේ තෙත් කලාපයේ පීටි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතුවද වේලි කලාපයේ ජලාශවල ජලධාරිතාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මඩකලපුව හම්බන්තොට මොනරාගල මන්නාරම සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජලධාරිතාව 30%කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
6: තෙත් කලාපයේ තියෙන ගංගාවල ජලමට්ටමල ඊතරම් ගැටලු සාගතත්වයක් නැතත් අනිකුත් ප්‍රදේශ බොහොමයකම ජලමට්ටම්වල සැලකියුතු අඩු බවක් තමයි පේන්න තියෙන්නේ. ජලාශ මට්ටමින් ගත්තත් ලංකාවේ ප්‍රධාන අපේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය ජලාශ ප්‍රධාන ජලාශ 74න් මේ බොහෝ සමස්තයක් විදිහට ධාරිතාවය ගත්තොත් 136කට ආසන්න ප්‍රමාණයක් තමයි සමස්ත ධාරිතාවය මේ වෙනකොට රඳවාගෙන තියෙන්නේ. එයිනොත් අඩුම රඳවා ගැනීම ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක, ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කයේ, ඒ වගේම වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශයේ බොහෝ ස්ථානවල ජලාශවල ජල මට්ටම් අඩුවක් තමයි පේන්න තියෙන්නේ. මේ තත්ත්වය යටතේ ප්‍රමාණවත් තරම් පානීය ජලයට සපයා ගැනීම අපහසුතාවයන්, නමුත් පරිබද දෙපාර්තමේන්තුව යටතේ දැනට ලබා දෙන බොහෝ ජලාශවලින් පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීම සිදු කරනවා.
3: විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ මෙන්ම පානීය ජල සැපයීම සඳහා භාවිත කෙරෙන ජල මූලාශ්‍රවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැහැදිලි කළා. ඒ ඔක්තෝබර් පළමුවනදා වන විට මහකන්නයට බිම් සැකසීම ආරම්භ කළ යුතු බවද සඳහන් කරමින්,
0: මේ යල කන්නේ අපි එලිනෝ තත්ත්වයක් යටතේ සිටියත් හොඳ වතුර තත්ත්වයක් මේ යල කන්නේ වෙනකොට දැනට පවතිනවා. ඒකට හේතුව තමයි නැත්තම් යල මහා කන්න දෙක පටන් ගන්න ඉස්සෙල්ලා ගන්නෝරේ තිබෙන කන්න රැස්වීම සඳහා අපේ සැලසුම් සකස් කරන විට මෙන්න මේ රේන්ෆෝල් මේ වර්ෂාපතන රටාව අපි දැක්ක වර්ෂාපතනයේ වෙනස් වීම, ඒ අනුව අපි කන්න සැලසුම් කරා. දැනට අපි යල කන්නේ අවසාන අවධියේ ඉන්නේ. එහෙත් තව සතියක් එකහමාරක් විතර වතුර වාරි මාර්ගකට විතර දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද සමහර ඒවා පොඩි පරක්කුවක් සිද්ධ වෙලා තියෙනවා. අපි සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ ගොවි ජනතාවෙන් ඉල්ලා සිටින එන මහකන් වර්ෂාවත් සමග අපි පටන් ගත්තොත් අපිට සෑහෙන වතුර ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් ඊළඟ යලකන්නේට. සියලුම දෙනා එළඹෙන ඔක්තෝබර් 1 ඔක්තෝබර් 15 අතර තමන්ගේ කුඹුරු වල බිම් සකස් කිරීම පටන් ගන්න කියලා තමයි ඉල්ලන්නේ.
3: පවතින තත්ත්වයේ හමුවේ ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයීමකට බාධා එල්ල විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළා.
7: අපි පුරෝකථනය කළා තියෙනවා ඉල්ලිනෝ තත්ත්වයකුත් වෙනවා. ඒතර ඒ සමගාමීව ඉල්ලුමේ ඉහළ යාම සිදු වෙන්න පුළුවන් විදුලි සඳහා සහ ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි කිසියම් ප්‍රමාණයක අඩුවක් වෙන්න පුළුවන් ජල මූලාශ්‍රක වීමත් සමග. සියලුම දේවල් සැලකිලට ගත්තාම අපි අඳුරගෙන තියෙනවා සාමාන්‍යයෙන් මෙගාවොට් 450ක විතර බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී අපිට අඛණ්ඩව විදුලි සැපීමේ ප්‍රශ්නයක් ඇති වෙනත් පුළුවන්.
3: ඩුබායිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලේ සමාජිකයෙකු වන ලලිත් කන්නංගරේවත් බස් ලලිත් නැමැත්තා හිට මෙරට රැගෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. බස් ලලිත් ඩුබායිදී අත්අඩංගුවට ගැනුනේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. රවින්දු සංකද සිල්වා අයවත් බූරුමූනා නැමැත්තා ලවා 2022 වසරේ හංවැල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් 30 වනදා, හංවැල්ල නෙළුවත්තුඩුවේදී තවත් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම 2023 වසරේදී මන්න රොෂාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහුගේ මිතුරෙකු ඝාතනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ලව තිබෙනවා.

0: අවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නමතාට එල්ලව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලබාගත් තොරතුරක් මතයි. පසුගිය 19 වනදා ඉස්මද්‍රව්‍ය සමග අවුරුදු 21 මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මිද්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය 12 වනදා බැකෝ සමන් නමත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ. එම සැකකරු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහුගෙන් ලද තොරතුරු මතයි බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තංගල්ල කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් එම සැකකරුගේ වයස අවුරුදු 24ක්. ඔහුද මිද්දෙනිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ බලාකාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනවා ඇති කොන්දේසිවලට යටත්ව මෙම ගාස්තු හෙට සිට බලාත්මකයි. කොමිසම සඳහන් කළේ 2027 වසරේ පෙබරවාරි 24 වනදා දක්වා මෙම ගාස්තු වලංගු බවයි. ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ හංසක කඹුරුගමුව මහතා අදහස් පළ කළා.
1: කුඩා ජලවිදුලි බලාගාරවලට ඒකකයකට 34,787ක්, සුළම් බලාගාරවලට ඒකකයකට රුපියල් 25,773ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 20,732ක්, ඇග්‍රිකල්චර් ඕ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් ජෛව ස්කන්ධ ඕ කෘෂි ඉතාමතර කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලි සඳහා ඒකකයක රුපියල් 17,768ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56,755ක්, අපද්‍රව්‍ය තාපය කියන වේස්ට් හීට් රිකවරි මගින් විදුලි ජනනය කළහොත් රුපියල් 17,768ක් ඒකකයකට, භූමිය මත සවිකරණ සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 20,772ක්, පාවෙන සූර්ය බලාගාර සඳහා ඒකකයකට රුපියල් 27,750ක්. ඊට අමතරව ඉන්ධන ගාස්තු දෙකක් හඳුන්වා දී තිබෙනවා. මේක සියලුම දර මගින් විදුලි නිපදවන පාපලන් සඳහා ඒකකයකට රුපියල් 31,720ක්, කෘෂි සහ කර්මාන්ත අපද්‍රව්‍ය මගින් විදුලි නිපදවීමේදී ඒකකයකට අමතර රුපියල් 17,780ක් ලබා දීමට තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයන් විසින් විදුලිය ජනනය කිරීමේදී ගෙවන ලබන ගාස්තු කියන වහලය මත සවිකරන සෝලර් පැනල් සඳහා කිලෝවොට් 10 වෙනතෙක් රුපියල් 23,711ක් ඒකකයක. ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර පැනල මගින් ලබා දෙන ඒකකයකට රුපියල් 19,715ක්. ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා ඒකකයකට රුපියල් 17,711ක්. ධාරිතාවයේ 250 කිලෝවොට් සිට 1000 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන ඒකකයට රුපියල් 15,781ක්. මේ කාණ්ඩය සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක්. බැටරියක් මගින් රාත්‍රී කාලයේදී විදුලිය ලබා දුනහොත් ඒ ඒකකයකට රුපියල් 45,753ක් ලබා දීමට. වහලය මත සූර්ය පැනල පද්ධති පවතින්නේ නම් ඔවුන් බැටරියක් සවි කරගත්තොත් ඔවුන්ගේ රාත්‍රී කාලයේදී පද්ධතියට එකතු වෙන ඒකකයක් සඳහා අමතර රුපියල් 33,751ක් දැනට පවතින ඒකකයට අමතරව කිලෝවොට් 1000 සිට ඊට වැඩි සූර පැනල පද්ධති සඳහා වහලය මත සවිකරන සූර පැනල පද්ධතියෙන් පමණක් දහවල් කාලයේදී ලැබෙන ඒකකයකට රුපියල් 15,781ක්, රාත්‍රී කාලයේදී බැටරි පද්ධතිය මගින් ඒකකයක් ලබා දුන්නහොත් ඒකකයක් සඳහා රුපියල් 42,749ක මුදලක්, අලුතෙන් ස්ථාපනය කරන පවර් ප්ලාන්ට්ස් විදුලි බලාගාර මෙගාවොට් 10ට අඩු පුනර්ජනනීය බලශක්ති මගින් ධාවනය කරන බලාගාර බැටරියක් සහිතව සවි කරන්නේ නම් එහි රාත්‍රී කාලයේදී භූමිය මත සවි කරන ලද සූර්යවල පද්ධතියකින් ලැබෙන ඒකකයකට රුපියල් 15,710ක්, එම පවර් ප්ලාන්ට් එකින්ම දහවල් කාලයේදී ලැබෙන ඒකකයකට රුපියල් 20,772ක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. පාවෙන සූර්ය බල පද්ධති සඳහා රාත්‍රී කාලයේ ලැබෙන ඒකකයකට රුපියල් 57,764කුත්, පවර් ප්ලාන්ට් එකින්ම දහවල් කාලයේ ලැබෙන ඒකකයකට රුපියල් 27,750කුත් ලැබීමට තීරණය කර තිබෙනවා.
0: පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ

0: හරදීමට එහාගිය සෞඛ්‍ය සම්පන්න වැඩසටහනක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. සමස්ත පාසල් පද්ධතිය තුළම සෞඛ්‍ය සම්පන්න ආහාර රටා යහපත් පෝෂණ දැනුවත්භාවය සහ නෙවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීමද ප්‍රධාන අරමුණ විය යුතු බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඒ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් රට තුළ පෝෂණ ගැටලුව තවදුරටත් වැඩි අවධානය යොමු කළ යුතු කරුණක් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ප්‍රාථමික හා සෞඛ්‍ය සංරක්ෂණය මගින් නෙවැරදි ආහාර රටා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළා. මේ අතර පැසිෆික් ප්‍රමාණ සමීක්ෂකින්ගේ සංගමේ වාර්ෂික සම්මේලනයේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකින්ගේ ආයතනය සංවිධානය කළ මෙම සම්මේලනයේ හිටින් අවසන් වනවා. තාක්ෂණයේ මූලික ලෝකයේ දිගිරීම් ශේෂ්ත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශීය සහ දේශීය ප්‍රමාණ සමීක්ෂණ වෘත්තිකයන් ප්‍රතිපත්ති සම්පාදකින් සහ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයන් රැසක් මීට එක්ව සිටිනවා. සම්මේලනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ යටිතල පහසුකම් සංවර්ධනය හුදෙක් භෞතික ගොඩනැගීමක් පමණක් නොව ජාතික සංවර්ධනය උදෙසා භාවිත කරන ප්‍රබල මෙවලමක් බවයි. කොළඹ වරාය නගරයේ ඩොලර් බිලියන 2.1 ආයෝජන තහවුරු කර තිබෙනවා. වසර පහකදී තවත් බිලියන 4 ආයෝජන ලබා ගැනීම රජයේ ඉලක්කය බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ. නියෝජ්‍ය අමාත්‍යවරයා අප ඉන්වා දෙන්නේ නව බදු ප්‍රතිසංස්කරණ හමුවේ මෙවුන්ටත් වරාය නගරය තුළ ඇමරිකා ඩොලර් බිලියන 2.1 ආයෝජන තහවුරු වී ඇති බවයි. ඒ අනුව ඉදිරි වසර පහ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 4.1 ආයෝජන ලබා ගැනීම ඉලක්කය වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මේ වනට දැවැන්ත නිවාස ව්‍යාපෘති දෙකක්, නවීන හෝටලයක් සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් යන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින බවද චතුරංග අබේසිංහ මහතා පවසනවා. පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු ආයෝජන සමුළුවේ ප්‍රධාන ආයෝජන අවස්ථාවක් ලෙසද වරාය නගරය හඳුන්වා දී තිබෙනවා. දැනට තහවුරු වී ඇති ආයෝජන අතර ලෝ ප්‍රමුඛ පෙළේ ආයෝජන කිහිපයක්ම පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නීතිඥ සංගමයේ සභාපතිවරයා විපක්ෂයේ දේශපාලන අතකොළුවක් වී ඇති බවට ඒකාබද්ධ විපක්ෂය සහ සිවිල් සංවිධාන චෝදනා කරනවා. නීතිඥ සංගමයේ සභාපතිවරයාට වහාම සභාපති තනතුරෙන් නිවත්වන ලෙසට දන්වමින් එම සංගමයේ කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්ුණා. සිවිල් සංවිධාන නියෝජිතයන් කීප දෙනෙකුම විරෝධතාව අතරතුර අදහස් පළ කළා. ඉදිරි අදහස් දැක්වූ නිරුක්ෂ කුමාර මහතා,
1: අපි දන්නවා පසුගියදා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම නීතිජ සංගමේ සභාපතිවරයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් තමයි යොදුනේ. ඔය දේශපාලන රූකඩයක් බවට පත් වෙලා, මොකද නීතිජ සංගමය කියන්නේ අපි දන්නවා වෘත්තීය සංගමයක්. ඒ වෘත්තීය සංගමයට නොගැලපෙන ආකාරයට තමයි ඔහු කටයුතු කරේ. අපි දැක්කා ඔහු රනිල් වික්‍රමසිංහත් එක්ක පසුගියදා අපි දැක්කා එම ලැබෙදියාවෙන් ඉන්න කෙනෙක් තමයි මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කටයුතු කරන්නේ. අපිට බොහොම පැහැදිලි නීතිජ සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂය කියන කණ්ඩායම්. එනිසා අපි වහාම මේ නීති සංගමේ සභාපතිවරයා ඉල්ලා සිටිය යුතුයි. අපි දැක්කා ඔහු පාර්ලිමේන්තුවේට ලියුමක් යවනවා, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් ඔහුට තර්ජනය කරයි කියලා. පස්සේ ඒක කියනවා එහෙම එකක් නෙවෙයි කියලා. අපි දැන් නීති සංගමේ සභාපතිවරයා විදියට ඔහුට ඒක හරියාකාර ලියුමක්වත් ලියාගන්න බැරි නීති සංගමේ සභාපතිවරයෙක්ද මේ නීති සංගමේ ඉන්නේ කියන එක.
0: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් චමීර පෙරේරා මහතාද අදහස් පළ කළා.
2: මේ රටේ මේ කලුකබා මහත්වරු ඔවුන්ගේ වෘත්තීය සමිතිය ස්වාධීනව කටයුතු කරන, එහෙම නැත්නම් මේ ස්වාධීන වෘත්තීය සංගමයක් නොවන බව අපි දිගින් දෙකටම කිව්වා. ඔවුන්ට තියෙන වෙනම ඉන්ට්‍රස්ට් එකක්. ඒ ඔවුන්ගේ ඉන්ට්‍රස්ට් එකයි ජනතාවගේ ඉන්ට්‍රස්ට් එකයි දෙකක්. ඒක තමයි සුද්ධ සිංහලෙන් ජනාධිපතිවරයා ඔහුත් සමග මේ නීතිඥ සංගමය මේ කලුකබා මහත්වරු සාකච්ඡා කරනකොට දිගහැරලා දැම්මේ. ඒ ජනතාවගේ ඉන්ට්‍රස්ට් එක. මම මේකට බය නැතුව අත ගහලා තියෙනවා. ආයි ආපස්සට යන්නේ නැහැ කියන දෘඪතර අදිෂ්ඨානය පෙන්වුවේ ඒ ජනාධිපතිවරයා නියෝජනය කරන ඉන්ට්‍රස්ට් එක. ඒ ඉන්ට්‍රස්ට් එක ඇවිල්ලා ජනතාවගේ ඉන්ට්‍රස්ට් එක. රනිල් වික්‍රමසිංහගේ මේ කොම්ප්‍රඩෝර් පන්තියේ ඒ පන්තියත් එක්ක එකතු වෙලා ඉන්න මේ බූෂුවා, මේ කොම්ප්‍රඩෝර් ප්‍රභු පැලන්තියේ කොටස්. සංගමය කියන්න කලින් රනිල් වික්‍රමසිංහ කිව්වේ එක්කම කොන්න දැන් ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා මේකට විරුද්ධව එනවා. ඒතර මෙහෙවා සැලසුම් සහගතව දානේවා ප්‍රොක්සි. මේ කලුකබා මහත්තුරු මේ සංගමය, මේ සංගම් ප්‍රධානිය සභාපතිවරයා බොහොම පැහැදිලිවම තමන්ගේ දේශපාලන පක්ෂග්‍රාහී දේශපාලනය කියදෙන කෙනෙක්. මේකෙන් කියන්න පුළුවන් අධිකරණයට වෙන අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවාද කියන එක කියන්න බෑ. ඒක කියන්නේ කොහෙවත් කියන්නේ. ගේන්නපා කියන්නේ මේ 22. කවුද ඒගොල්ලෝ රටේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ගේන එක ප්‍රතිසංස්කරණය කිරීම ආ ව්‍යවස්ථා සංශෝධනය කරන එක නීති හදන එක ව්‍යවස්ථාදායකයේ වගකීමක් ඒක ප්‍රශ්න කරන්න පුළුවන් ඒක ඉදිරිපත් කරාම ව්‍යවස්ථානුකූලවනේ ව්‍යවස්ථාවට අනුව තමයි රජය මේ සංශෝධනය ඉදිරිපත් කළේ දැන් ඉදිරිපත් කරන්න එපයි කියන්න පුළුවන් කරාට පස්සේ ඒකට අවශ්‍ය කරන පියවර ගන්න ව්‍යවස්ථාමේ අධිකරණයේ පියවර හැබැයි එනකොටම කියන අය ගේන්න එපා හොඳේ මේවා ගෙනාවොත් ඉවරයි මේ රජයට මම අපි නැවතත් කියන්නේ හැමදාම කිව්වේ ලෙජිටමසි එකක් තියෙනවා මේ සංගම් වලට තියෙනවා හැබැයි ආණ්ඩුවට මැන්ඩේට් එකක් තියෙනවා මේ ප්‍රභූවාදයේ අතුගා දැමීමේ මැන්ඩේට් එක මතක තියාගන්න
0: ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා
3: ජනතාව අලුත් මාතක් තෝරගෙන තියෙනවා මේ වෙනකොට අලුතෙන් හිතන්න පටන් අරන් තියෙනවා අලුත් දේශපාලන චින්තනයකින් රටේ ජනතාව දේශපාලනය බලන්න පටන් අරන් තියෙනවා ඒක මම හිතනවා ඉතා සුභවාදී ලක්ෂණයක් රටේ අනාගතය ගැන අපට සතුටු වෙන්න පුළුවන් සුභවාදී සිහිනයක් දකින්න පුළුවන් අවස්ථාවක් ඊළඟට මේ කාලේ අපට ඇහෙනවා විශ්‍රාම වයස වැඩි කිරීමට ගන්න උත්සාහයක් මිනිසුන්ගේ ඒ ක්‍රියාදාමේ මම රජයේ සේවයේ අවුරුදු 40ක් හිටපු කෙනෙක් හැටියට මම සම්පූර්ණයෙන් අනුමත කරනවා ලෝකේ සමහර රටවල දියුණු රටවල මම යුද හමුදාවට මෙහෙ යන දෙනකොට මට වයස 55යි මම ඒ වෙලාවේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ හමුදාපති හම්බුණා එයාට අවුරුදු 70යි එතකොට හැබැයි හොඳ සෞඛ්‍ය ශක්තියෙන් ඉඳගෙන විශාල හමුදාවකට මගේ හමුදාව මම බාර දෙනකොට ලක්ෂ 2යි බාර ගන්නකොට 116000යි අර ඇමරිකාවේ හමුදාව හමුදාපති මම හිතන්නේ මිලියන 3ක විතර හමුදාවකට අණ දුන්නා වයස 70යි ඒක හින්දා අවුරුදු දෙකකින් මිනිසුරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරා කියලා ඒකේ රටට කිසිසේත්ම පාඩුවක් වෙන්නේ නැහැ ඒක අන්දා එකෙන් කුලප්පු වෙන කාටවත් වැඩක් නැහැ. මිනිස්චකාරය කෙනෙක් ඉන්නවනම් ඒ මිනිස්චකාරයා වැරදි තීරණයක් දෙයිද දීලා මම හිරේදායිද කියලා හැම බයක් ඇවිල්ලා තියෙනවා නම් කාට හරි ඒකට කරන් දෙයක් නැහැ. ඒක පුද්ගලික ප්‍රශ්නයක්. නමුත් සමස්තයක් හැටියට ගත්තම අපි හිතනවා ඒකෙන් තා හොඳ තීරණයක්.
0: හෙටපු අමාත්‍ය දයාගමගේ මහතාට රිව සමෘද්ධි සේවක වෘත්තීය සමිතිය එකමුතු අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 500ක වංචාවක් සිදු ඇති බව සඳහන් කරමින් මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමෘද්ධි සේවක වෘත්තීය සමිතිය එකමුතුවේ සභාපති සෝමසිරි ලියනගේ මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
4: අපි අද අලස් හා දූෂණ කොමිෂන් සභාවට ආවිල්ලා පැමිණිල්ලක් දැම්මා. 2019 වසරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව කාලේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එම ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් වශයෙන් ඉන්න කාලේ දයාගමගේ අමාත්‍යවරයා විශේෂ අමාත්‍යවරයා විදියට අනීතික පත්වීම් ටිකක් ලබා දුන්නා පරිගණක සහායකයන් කියලා ස්ථිර පත්වීම් විදියට සහ විශ්‍රාමවැටු සහිත ස්ථිර පත්වීම් විදියට තනතුරු ගාලා ලබා දුන්නා. ඒ තනතුරු සියල්ල අනීතික තනතුරු විදියට තමයි අපි එදත් කතා කරේ. ඒ වගේ මේ තනතුරු ටික ලබා දීම වෙනුවෙන් සමෘද්ධි බැංකු කියන ප්‍රජාවට අයිති බැංකු ප්‍රජාවගේ ප්‍රාධාන්‍ය සහිත බැංකු ප්‍රජාවගේ බැංකු වලින් අතිවිශාල මුදල් ප්‍රමාණයක් මිලියන ගණනක වැටුප් වශයෙන් ගෙවලා තිබෙන සෑම සමෘද්ධි බැංකුවකින්ම ඒක අපි හිතනවා දයාගමගේ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කරපු මූල්‍යමය අක්‍රමිකතාවක් විදිහට අපි දකිනවා.
0: වසරේ මේ දක්වා වාර්තාවේ ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 94037 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අගෝස්තු මාසයේ මේ වනිට රෝගීන් 8701 දෙනෙකු වාර්තා වී ඇති අතර වසරේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී. එම සංඛ්‍යාව 29962ක්. තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එය අනුව ගම්පහෙන් රෝගීන් 20034 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 18652ක්. පසුගිය කාලයේ පැවති වියලි කාලගුණ හේතුවෙන් රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් පැවතියද යලිත් විටින් විට ලැබෙන වර්ෂාව හේතුවෙන් නැවත රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඩෙංගු මර්ධන ඒකකය පෙන්වා දෙන්නේ. ඉරානය සමග වෙළඳාම් කරන පාර්ශ්වයන් ඉලක්ක කරගැනීමෙන් ඇමරිකාව දැඩි ආර්ථික සම්බාධක ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා. අමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බේසන් පවසන්නේ ඉරානයට එරෙහිව මෙතෙක් ක්‍රියාත්මක කළ දැඩිම මූල්‍ය මෙහෙයුම මෙය වනු ඇති බවයි. මෙම නව ක්‍රියාමාර්ග හරහා ඉරානයේ තෙල් වෙළඳාම මූල්‍ය ගනුදෙනු සහ එරට සමග ව්‍යාපාර කරන හවුල්කරුවන්ට දැඩි බලපෑම් එල්ල කිරීමට අමරිකාව සූදානම් වනවා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ අනතුරු අඟව ඇත්තේ ආර්ථික සටන තවදුරටත් ඉදිරියට ගියහොත් පර්සියානු බොක්ක හරහා සිදුකරන සියලුම තෙල් අපනයන නතර කරන බවයි. අසල්වැසි රටවල් ඇමරිකාවේ සම්බාධකවලට සහය දක්වන්නේ නම් ඔවුන්ගේ තෙල් අපනයන මාර්ගද ඉලක්ක කරගත හැකි බවට ඉරානයේ අනතුරු අඟවා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වන අද ඉන්දිය කණ්ඩායම කඩුරු 9ක් දැමී ලකුණු 503ක් රැස් කළා. කාසි වාසිය දිනා ගැනීමෙන් පාර්ලිමේන්තු පන්දුර පහර දුන් ඉන්දිය කණ්ඩායමේ ඉනිම මෙසේ ලකුණු 503ක් ලබා සිටියේදී අත්හිටුවීමටයි තීරණය කළේ. දෙව්දත් පාඩික්කල් ලකුණු 117යි. ඊට හතරේ පාර 12ක්ද ඇතුළත්. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය මෙන්ම කේසර නුවන්ත කඩු 2 බැගින් බිඳ හෙළුවා. පෙළතුරිනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායම තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 8ක්. තරගය අලිත් හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.
5: ලකුණු ප්‍රවෘත්ති යළිත් සිරස්තල.
0: එල්නිනෝවෙන් දිස්ත්‍රික් 7කට දැඩි බලපෑම්. මහා කන්නේ ඔක්තෝබර් පළමුණ දාසිට මරබන්න මහවැලිය ගොවින් ගෙන්නිල්ලයි. ඩුබාහිදී කොටුණු බස්ලලිත්ව දිවයිනට හෙට රැගෙනෙයි. පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමකට එහා ගිය දෙයක් විය යුතුයි අගමැතිනිය කියයි. නීතිඥ සංගම් සභාපතිට එරෙහිව සිවිල් සංවිධාන උද්ඝෝෂණයක. ඉරානයත් එක්ක වෙළඳ සම්බන්ධකම් පැවතුවෝ දැඩි සම්බාධක ට්‍රම්ප්ගෙන් තර්ජනයක්. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
5: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
1: යෑනු පිරිමී වයසක මිනිස්සු පිරෙන්න ගේන්න ඕන.
2: අයියෝ ලොක්ක පොසා, මං ගේන්නම්කො ගෑනු ඇතියලක.
1: මම ගෑනු ඔබත් එක්ක ඉන්න ගෑනු ගැන නෙමෙයි, හරි මේ වැඩේට ඕන ගෑනු.
0: දෙයියන්ගෙම පිහිටයි.
3: හමස දන්නවද? ඒක අපි රන්දිත් එක පරිලිලා අනේ දැන් හොම්බ බිම යනගෙන ඉන්නේ. අපච්චි දැනගත්තද එහෙම තමසේ කිතක එෆ එකක් තියනවා කියලා තමසේ රෙදි නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ.
4: ඔයාගේ අපච්චි සද්ගුණවත් ධර්මරත්න මහත්තයානේ.
0: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
5: දෙමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
3: නිකන් ඉන්න තැනක් වදන්න කොහොම කින් කරියවද?
6: න්නස් බලන්න, ඔයාගේ බිස්නස් වැඩ බලන්න, ටීවී බලන්න, ඔක තමයි ඔයාට දන්නේ. පත්‍ර බලන ඔච්චරයි කරන් දන්නේ.
7: හරි හරි, ගිහිල්ලා හොයාගෙන එන්නකො.
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න.

0: තියෙදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදී දහන සඳදී දහන
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: සුබ සන්ධ්‍යාවක් දැන් වෙලාව රාත්‍රී 7:04යි

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

सपनयाक कुनात ए सपने उदार सपनयाक वसंते गेन ए वरिन वर गेवा यौन वसंते गेन वसंते निदावन यौन कोकिलावन गेन सेल अवसाने ए चारुतर वसंते निमाकुट अय यान्नटम किया आचार्य नंदा मालनियन गेव गीतय ගී උල්පතක හිමිකරු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගී පද රචනයක් කසන් කල්හර සංගීතවත් කළේ. සුබ සන්ධ්‍යාවක් ඔබට. අදත් අප හමුවනවා ලකඳ සඳ දියදහර සමග. රාත්‍රී 9 වෙනතුරු මේ ගීත සමග අර්ථවත් පය දෙකක් ගත කරන්න ඔබත් එන්න. ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර වරින් වර ලක්කඳ සමග එක්ව නන්ද මාලනියන්ගේ ගීත ගැන කළ කතා ඔබට අද සඳදිය දහර තුළ එතුමගේ ගී අහන ගමන් අහන්නට ඉඩ තියෙනවා. රැනාවේ වෙනතුරු 93.5 93.7 අතරින් ලක්කඳ ළඟින්ම ඉන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: මොනික සඳාමානිය කියන්නේ කියවන්න බැරි පොත. ඒ වගේම සාගරය අපිට එක වෙනසකරණකදී මේ කියවන්න බැරි පොතෙන් පෙරලන්න පුළුවන් පිටු කීපයක් පමණයි. සාගරෙන් ගන්න පුළුවන් දිය දූතක් පමණයි.

0: சௌந்தர்ய ஆத்மக வியமன சந்த திய தஹர
1: பரிபடங்கத்து ஹுங்கை அகேத்ர சந்திஸ்தானேகி ஏதரமுனிக கலன நங்கக்கி ஜீவிதி
2: ஸ்ரீ லங்கைய சித்ரபட கலாவதத் மீ கீத அதுலத் சித்ரபதய விசேஷத்வயக் கிரான்முத்து துவ சித்ரபதய
1: நம்ம பரிதி மேக ரூங்கத கரன்னி ஹூதிரகத கரன் 62 වාගේ කාලික බොහොම 60 දශකයේ මුල් භාගයේ මේ චිත්‍රපටයේ සංගීතවත් කරන පඬිත් අමරදේවයන් දැන් මේක ගීත ලියන්නේ මොනික මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහය. ඒතර මේ මානවසිංහය ලියන්නේ ප්‍රේම ගීතයක්. මේකට පෙනී සිටියේ මට පරදින පුරන් ගාණි පොන්සේක චරිතයක්. අනෙක් පැත්තෙන් මල්ලිකා කහවිට හෝ ඒ වගේ චරිතයි කාලේ මේ හිටපු නරුලියන්ගෙන් නිරිය. දැන් මෙතන තියෙන්නේ ප්‍රේම ජවනිකාවක්. මේ ප්‍රේම ජවනිකාවට මානවසිංහෙන් ලියන්නේ නව්‍ය තේමාවක්. ආදරය සහ ස්වභාව ධර්මය එකට ගැළපීමක් මෙතන තියෙනවා. ඉතින් ඒ කාලේ මොනික දැනුගත් මේ ගායිකාව ද්‍රවිඩ ඌරුවට තමයි මේ ගීත ගායනා කළේ. දැන් GSP රානි පෙරේරා, එතකොට ජික්කි ඔහොම හිටියනේ ගායිකාව. එතකොට ඒගොල්ලන්ගේ උච්චාරණය පොඩි තිබුණා නිකන් වෙනසක්. දැන් අපි උදාහරණයක් හැටි කිව්වොත් වනමෝහිනී චිත්‍රපටයේ හින්දි තනුවකට දැන් ජික්කි ගායනා කරනවා. ඒ ගායන හොඳට ඇහුවොත් ඒක මුල් එක

0: මේ මානුසිකයන් තෝරන පැහැදිලි හෙළ හඬ. ඊට පස්සේ මේ අමරදේවයන් අහනවා මේ මොකද්ද මේ මේ හඬ අපි හොයාගන්නේ කොහොමද? ඉතින් අමරදේවයන් කියනවා මේ ළමා පිටි ගායිකාවක් ඉන්නවා මේ අවුරුදු 17ක් ඇති කියලා. මෙතනින් එහාට මේ විස්තරේ මම කියන්නේ මම දන්න දෙයක් නෙමෙයි. කල්පනා කියන සංගරාවට ගුලි හෙවත් ගුණදාස ලියනගේ ලියපු ලිපියකින් කොටසක් මම කියන්නේ. ඊට පස්සේ මේ ඇගේ නම දන්නේ නැහැ. මේ ඉන්න ලිපිනේ හොයාගෙන යනවා කාසි හෙට්ටිවත් පියා ඇඳුම් බසන්නේ
1: කොට්බාසුන්නේ කෙනෙක්.
0: ඊට පස්සේ මේ දෙන්නම ගිහිල්ලා මේ ඇත්තම ඒ කවි කියලා තියෙනවා සරල ගීයක් ඊට කලින් මොක් කරි කියලා කියන
1: ගුවන්විදුලි වැඩසටහනක
0: මේ තමයි ඇගේ ප්‍රථම සිනමා ගායනය සහ හැරවුම් ලක්ෂ්‍ය සම්දිස්ථානේ. මම හිතන්නේ ඒකට පූර්ණ ගෞරවය හිමිවෙනෝනේ ශ්‍රී චන්ද්‍රරත්න මානුසිංහන්ට, පණ්ඩිත අමරදේවයන්ට සහ චිත්‍රපට නිෂ්පාදකයන්ට. නැත්තම් ඔහු කැමති නොවන නම් ඒ දේ වෙන්නේ නැහැ.
1: ශේෂ පලිහක්කාර මයික් වෙල්සන් සමග ආදර්ශී ක්ලාක්
0: ප්‍රේමය ගලපනවා බොහොම ලස්සනට. ගලන ගඟක ජීවිතේ, දයාලු ලෝකේ, මිහිරපතා ආදරේ, ලපලු නටයි, ගම්තෙලි, ජීවිතේ ගලන ගඟ, මේ ජීවිතේ පවතින ආදරේ ඕනේ. එතකොට මේ ගං ඉවුරේ ලාදලු සෙලවෙන්නේ ආදරේ මිහිර පතා. දැන් ගඟක් ගලනකොට මොනිකා ගං ඉවුරේ වැලි හිමිහිට ගඟත් එක්ක හේදිලා යනවා. එතකොට වැලි මෙහෙම නටනවා, වැලි තල කිති කවන නටන. එතකොට මේ ජීවිතේ නැමති ගඟේ ගලන්නේ පෙම් දල රල ඉවුරු බදන. එතකොට මේ ගඟ ගලන විලාසය මිහි තලයට සුවේ සදන කුළු තලය බඳු නැලවෙනන්න මානවසිංහ මතු කරන තැන. ඊට පස්සේ සබා ධර්මයත් එකතු වෙනවා. පෙමට පෙම පුදා තුරට තුරු දිදි කුල්ලු ගී ගයි ආදරේ බැඳීලා. එතකොට දැන් ඇය කුඩා ළමේ කවුරුදු 16-17ක් කියන්නේ අපිට මේ යෞවනියක්ම කියන්න බෑ. යෞවන් වියේ දොරකඩ ඉන්න අවස්ථාවක්. එතකොට ඇයට මේ ගායන සිද්ධ වෙන්නේ ඒකාලේ ජ්‍යෙෂ්ඨ ගායකෙක් නාරද දිසාසේකරත් එක්ක. නමුත් ඒ ගායනය ඇගේ ජීවිතයේ වෙනම ගමන් මාර්ගයක් විවර කරනවා, ලාංකීය හඬක් නිර්මාණය කරනවා. එනිසා මම විශ්වාස කරනවා මොනිකා සැලසුම් සහගත දේවල් වලට වඩා අහමු දේවල් ඉතා ප්‍රබලයි. අපි අහමු ගලන

0: ක්‍රියාත්මක වියමන සඳ දිය දහර
1: මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගීපද සංකල්පනාවක් එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට ඇය ගායනා මෙහෙම මේ පෙම් ලෝකේ දැක්ක කෙනාම විවාහ ජීවිතය තුළ දකින්නට නොලැබීම කියන කාරණාව
2: දැන් මෙහෙමයි මොනික දැන් මෙහෙමයි ප්‍රේම කරන කයි පවුල් ජීවිත ගත කරන කියන එකයි දෙකක් දැන් මොනික ඉස්කෝලේ යන කාලේ ප්‍රේම කරලා ඇති මට නම් ඉස්කෝලේ යන කාලේ ප්‍රේම කරන්න හම්බුනේ මේ මොකද පෙම්මතියක් හිටියේ නැහැ ඒකයි ලොකුම ප්‍රශ්නේ සිද්ධ වුනේ මේ දැන් ඔය ප්‍රේම කරන කාලේ දැන් අපිට මේ දැන් පාසල් අවදි නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ ආන්වේ සීසන් එක දෙනවා බස් එකට ඊදරින් බත් පොලක් බඳලා පොකට් මනි එවත් මගට සල්ලි දෙනවා ඊට පස්සේ නිදහසේ ඉන්න මල්ලු යන් තියෙනවා බස් ස්ටෑන්ඩ් තියෙනවා ඔහොම තියෙනවා ඒකට අපිට තියෙන එකම දේ තමයි ප්‍රේම කරන එකනේ ප්‍රේම කරන්නේ දැන් මම ගීතේ ගැන නෙමෙයි මේ කියන්නේ මේ වෙන කතන්දරයක් මම කියන්නේ දැන් අපි විවාහ වුණෙන් පස්සේ ඔය කියන රොමැන්ටික් ප්‍රේමය පවත්ව ගන්න ටිකක් අමාරුයි මොකද අපිට සිද්ධ වෙන ජීවත් වෙන්න ජීවිකා වෘත්තීන් කරන්න මොකද අපේ ගමේ සිල්ලරකඩ මුදලාලිට අපි ගිහිල්ලා කිව්වොත් අපි දෙන ප්‍රේමාන්තෝ අපේ ප්‍රේමය පරම පවිත්‍රයි සැලමුතු ප්‍රේමයක් අපි දෙන්න අතර තියෙන්නේ මේක පරම රමණීයයි ඒ නිසා සීනි කිලෝවක් නිකන් දෙන්න කිව්වට කඩේ මුදලාලි සීනි කිලෝවක් නිකන් දෙන්නේ නැහැ මොනිකා එතකොට අපිට සිද්ධ වෙනවා මේ ජීවිතේ ආර්ථික තරඟයට මුහුණ දෙන්න එතකොට ආර්ථික තරඟයට මුහුණ දෙනකොට අර විදිහේ පෙම්බස් කී ගියා ඉන්න වෙලාවකුත් නැතු වෙනවා දැන් වෙනදා මොකුත් නැහැ ආදරය කරන්න පටන් ගත්තාම අද කාලේ නම් ජංගම දුරකථන තියෙනවා සියලුම දුරකථන සමාගම් වලට කඹරමින් අපි කතා කරනවා චූටි කෑවද බබා කෑවද දැන් නැවද දැන් කොහෙද ඉන්නේ ඔය වගේ රැකී ආරක්ෂා කරනකොට කරන්න බෑනේ නේද දැන් මොනිකට දැන් පුළුවන්ද මේ ගෙදරට ඕ සැමියට ඕ කාටවත් කතා කරන්න බෑ දැන් මෙතන රාජකාරියක් කරන්න එතකොට අපේ ජීවිතයම වෙනස් වෙනවා ඒක පැත්ත අනිත් පැත්තෙන් ප්‍රේමන්ත දුන්න පොරොන්දු ඒ හිස අත තබා කරපු දිවුරුම් ප්‍රකාශ මෙව වෙනස් වෙන්නත් පටන් ගන්නවා සමහරවට නේද අන්න එහෙම වෙනස් වෙනකොට ගැටුම් හට ගන්නවා ඒ පුංචි ගැටුම් අන්තිමට ලොකු ගැටුම් ගවට පත් වෙනවා ඊට පස්සේ ජීවිතේ අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජ එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ එයාමද එයාට මොකද උනේ එහෙම දේවල් සිද්ධ වෙනවා ඉතින් එහෙම දේවල් නන්දමාලිනී මහත්මියගේ ජීවිතෙත් තිබෙනවා ඒ නිසා ඇගේ පෞද්ගලික ජීවිතේ සමහර ලාවට ඒක පොදු බවට පත් කරන්න ඇය උත්සාහ කරන්න ඇති සුනිල් ආරච්චි මහත්මයා ඒක ලේඛනෙන් දායක වෙන්න ඇති

ලෝකය වෙනස් වෙනකොට මිනිස්සු වෙනස් වෙනවා. සමහර නරක මිනිස්සු හොඳ වෙනවා, හොඳ මිනිස්සු නරක වෙනවා. නරක ගෑනුත් හොඳ වෙනවා, හොඳ ගෑනුත් නරක වෙනවා. එහෙමනේ. දැන් ගම්පෙරේ නව කතාව ගන්නෝ. ගම්පෙරේ නන්ද කුල ගෞරවයෙන් යුතු තරුණියක් හැටියට තමයි මේ නව කතාව තුළ උද්දීපනය වෙන්නේ. පියා දුන්න ලියුම් ගත්තේ නෑ, අම්මා කැමති නම් මං කැමතියි කියලා කිව්වා. එක්තරාවක වානුක මාතර හැමිනේ ප්‍රශ්න කරනකොට ඇය කිව්වා, පියල් ලියුම් දෙකක් ලැබලා තිබ්බ, මං ඒක විසිකරා අල්මාරි අස්සර කියලා. අම්මා කේන්ති ගන්නකොට ඒක පිච්චුවා. නමුත් කලියුගේ නව කතාවේ අපිට පේනවා ඇය යම් ආකාරයකට වෙන පුද්ගලයෙකුට ලියුම් ලියනවා, වෙන පුද්ගලෙක් එක්ක අනියම් සම්බන්ධකමක් පවත්වනවා. පියල්ටත් ඒ වගේ මේ ව්‍යාපාර ක්ෂේත්‍රය යන තැන්වල ඔහුගේ සම්බන්ධකම් පිළිබඳව ආරංචි වෙනවා. මේවා දන්නේ තිස්ස ගොඩක් වෙලාවට. මේ තමයි වෙනස් වීම කියලා කියන්නේ. මේ වෙනස් වීම ඇය දකින්නේ මේ විදිහට. මිදි යුසෙයි රැවටි හලාහල විස බිව්වේයි මා. එහෙම හිතනවා, මම මිදි කියලා බිව විස පෙම් දැල මැද පැටලී සුසුම්ලා මුලා උනේ හැයි මා. ඉතින් ඊට පස්සේ හැමදාම වෙන්නේ අතීතයේ වෙච්ච වැරදි මෙනෙහි කරමින් සුසුම් හෙලනගෙන. මේ සුසුම් හෙලන 1000ක් කාන්තාව, ඒ වගේම 1000ක් පිරිමිත් මේ සමාජයේ ඉන්නවා. මිරිංගුව දැක හිනෙහි පිපාසිට දියසෙව්වේයි මා. නෙතුසර පහර වැදී විකල් වී දිවිපිදුවේ ඇයි මා. එක බැල්මින් ජීවිතයේ සියලුම දිසහනතින් වෙනස් කරගෙන අවසානයේ පශ්චාත්තාප වීමක් තමයි මේ තුළ අපි දකින්නේ. රැංගන්දා මාලනි මහත්මිය ගීත ගොඩක් 100ක් අපි කතා කරොත් මේකෙන් 98ක්ම වාචාර සුනිල් ආරත්. දැන් මේකත් ඒ වගේ වෙ සංගීතයෙන් ජයවර්ධනයන් ගී. මේකත් අපි

0: ප්‍රය 7 විනාඩි 36යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාර මහරගම
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: වාර්තාපිට වාර්තා තමනි කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න

0: ස්වෙන් සමහ ්‍යාර විතින් ගෙන් පත හරන දැ නවනිමාවකින් එන ෝමස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රක සාධම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය.
1: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් විලදී ගත හැකි. අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
4: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
4: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271711711
6: ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ ඩිජිටල්
7: එල්නිනෝ තත්ත්වය හමුවේ ආණ්ඩුවේ සූදානම දෙවස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සමගින් ඔන් එයා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට
8: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
8: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:00 එකට.

0: প্রায় 7:42
1: ප්‍රවීණගේ පද රාජක ධම්මික බණ්ඩාරයන් ආචරණන්ද මාල්ලියන්ගේ ගී ගැන තැබූ සටහන් ඔබට අහන්නට පුළුවන් රැනවේ වෙනකල් සතතිය දහර සමය
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
1: කඩමණ්ඩිය දොළයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරි
3: මොනික මේ දැන් ඔබ නන්දාමාන්නේ ගෙයුවට මේ ඔබ දැන් කාන්තාවක් දායනා කරනකොට කෙනෙකුට ඔක ගන්න පුළුවන් කාන්තාවගේ අත්දැකීමක් කිය. ඒක එහෙම නොවෙන්න පුළුවන් අනික දීලා තියෙන පිරිම කෙනෙක් නේ සුනෙන් ආරත්මාත්මය දැන් නොලැබීම් අහිමි වීම විඳ ගන්න ආකාරය දැන් නගරයේ ප්‍රේමයක් ඇති වුණා වගේ නෙමෙයි මොනික ගමක ප්‍රේමයක් ඇති වුණා මේකට අප්‍රමාණ උකුසු ඇස්තු තිරිකහ මිඩියා නිදි කුම්බා මේ ඔක්කොම අර මොනවද ඇනෙන කටු ජාති අතර නෙරෙන්චි නේද මේ ඔක්කොම ගම තුලින් අනිවාර්යෙන් හට ගන්නවා හටගත්තා මේ වගේ විවිධ තහංචි කුල තහංචි නෑදෑ තහංචි ආර්ථික තහංචි සංස්කෘත තහංචි තහංචි ගොඩනගෙනවා එතකොට යම් අවස්ථා තියෙනවා මොනික ජයග්‍රහණය කරන්න බෑ කියලා තේරෙනවා ඒ කියන්නේ ගල් මුල් වල පය පැටලි වැටි වැටි මතකයි හඳපානි කැන්දන් ඇහැටි වගේ හඳපානි පැනල යන්නත් බෑ මේ පරාජයන් දරා ගන්න සිද්ධ වෙන තැන් තියෙනවා එතකොට අන්නේ දරා ගැනීමේ උපේක්ෂාව තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ පිරිමික් වෙන්න පුළුවන් කාන්තාවක් වෙන්න පුළුවන් කඩමණ්ඩියේ දොළයිනේ නුඹ උපෙණී නැවතී බලනවා මොහොතක් කොහොම හරි මොනික එච්චරයි තියෙන එකම අවස්ථාව කතා බහ කරන්න විදිහක් නෑ කතා නැතිව සිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව

0: නොල බෙන හින්දා මුනිවත හොඹයි මවුන ෘතේ සංස්කෘතෙන් මුනිවත කියන්නේ කතා නොකර ඉඳීම තාපසයන්ගේ ෘතේ නිහනතාවේ මුනිවත හොඹයි දිබ සින්දුක වැඩි හින්දා දැන් මෙතනින් එහාට ජන කවියගේ සරණ උපරිම ගන්නවා සුනරත් මහත්මයා දැන් මහා සාගරයේ කොච්චර ලොකු වුණත් වතුර දිභාරේ වැඩක් නැහැ මුනිගස් නේද ලුණු මලුණු තහයි සයුර මුටද දියදෝතක් බොන්න බැරි ඔරුව මේ හයිවේ කියන්නේ ඔරුව මුටද
1: වතුරේ
0: පැද යන්න බැරි දැස මුටද සිතුසේ දැක ගන්න බැරි කුසුම මුටද ලං වී රොන් ගන්න බැරි මලක් වැඩක් නැහැ ලං වෙලා රොන් ගන්න බැරි නෑ මුනිග දැන් හොඳ වෙලාවට මේ ඔව්ව අපේ තරුණ කාලේ තිබුණා ඒ තිබුණ හින්දා තමයි අපි අද මෙහෙම එකතු වෙලා මේ වැඩසටහනක් කරන්නේ මොකද අපිට අපේ ඉඳන්දාරිකාරී ගෑනු ළමයි සුහද කොකා පෙන්නු පැටි එහෙම නැත්නම් අපිට ප්‍රතික්ෂේප වෙච්ච හැටි අපිට බෑගේ හැටියට අපි කැතිපොළු පී අරන් උන්ට එන්න නම් අපි මේනකොට ඉන්න ඕනේ මේ අනිවාර්යෙන් හිර ගෙදර ඒ නිසා මේ ගීතෝණි අම්මාකාරී සමාජය මෙහෙවරක් වෙලා තිබෙනවා මොකද අපිටත් හිතර දුනාම අපි හිත හදාගෙන තියෙනවා කුසුම මුටද ලං වී ගන්න බැරි

0: මඩවලේ රත්නායකයන්ගේ ගී පද සංකල්පනාව නන්දා මාලිනියන්මය සංගීතවත්කොට ගායනා කළේ. සඳෑ කළුවර කුරගගාවෙත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගේ සරාසඳ තනිවෙලාමා තනිවෙලා.
1: දැන් මෙහෙමයි, දැන් මොනික දැන් බොහොම ළඟින් හිටියත් දුරයි වාගේ තීරණ අවස්ථා තිබෙනවා. සමහරවිට මේ බොහොම ළඟයි, නමුත් යම් හේතුවක් නිසා දුරයි. දැන් මඩවලේ රත්නායකයන් කියන්නේ ඉතා විශිෂ්ට ගණේ කවියෙක්, ඒ වගේම මාධ්‍යවේදියෙක්, නවකතා කරුවෙක්, ගීත රචකයෙක්. ඔහුගේ කවිත්වය තමයි මේ ගීතය තුළ හුඟක් මතුවෙන්නේ. එකක් තමයි මේ සබා ධර්මයට ජීවයක් දීමු ප්‍රේක්ෂා ලංකාරය කියන එක. එම නැත්තං අජීවී වස්තු සජීවී මුහුණුවරෙන් ඉදිරිපත් කිරීම, රූපක මේ වගේ දේවල්. දැන් මේ කවියක් කරගෙන ගත්තාම සඳෑ කළුවර කුරගගාවි. දැන් කුරගන්නේ සාමාන්‍යයෙන් ගවයෝනි. දැන් කුරගාරව කියලා කියන්නේ පිම්ම දුවනවා නෙමෙයි, බොහොම හෙමින් හෙමින් හෙමින් හෙමින් එනවා. එතකොට හැන්දෑ කළුවර වැටෙනකොට ඔබේ පැල්පත මගේ දසුනේ ඇත්තු සඳ මගේ සරාසන්. දැන් මම මේ සමහර දැකලා තියෙනවා මොනිකා, මේ අපේ අන්තර්ජාල දැන් අපේ රටේ මෙහෙම නිදහසක් තිබෙනවා. මොකද්ද මේ ලිබරල් නිදහසක් තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙකුට පුළුවනන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඇරිස්ටෝටල් පඬිවරය කියලා දෙනවා පොළු වෙනවට කමක් නැහැ, අනෙක් මිනිස්සු නහය වදින්නේ නැති වෙයි. දැන් මේ ගීතවලට දරන්න බැරි අනවශ්‍ය අදහස් ඉදිරිපත් කිරීම අපේ රටේ දැන් ගීත පිළිබඳව විචාර කලාවක් ගොඩනගෙන එක ඉතා හොඳයි මනික. නමුත් මේ විචාර කලාව තුළ ගීත නාස්ති කරනවා නම් ඒක අපරාධයක් හැටියට තමයි මට පේන්නේ. ඒ කියන්නේ තම තමන්ගේ අනවශ්‍ය පණ්ඩිතකම් පෙන්වන්න මේ ගීතවල තියෙන රසය වනසනවා නම්, ඒ රසයට විෂයගතු කරනවා නම් ඒක ඉතාම බරපතල වැරැද්දක්. දැන් ඔබේ පැල්පත මගේ දසුනේ ඈත්තු සඳ මගේ සරාසන් තනිවෙලාම තනියන. මොවුන් මොනාකාරයෙන්වත් ධනවතුන් නෙමෙයි. සමහරවිට ඇය ධනවත් වෙන්නේ ඇති, පෙම්මතා ධනවතෙකු නොවෙන්න පුළුවන්. ඔවුන් බොහොම ළඟපාතයි. නමුත් කළුවර විසින් ඔවුන් ඈත් කරනවා. කළුවර විසින් ඈත් කරන්නේ ඇගේ සඳ ඈත් කරන්නේ. ඇගේ සඳ කියන්නේ ඇගේ පෙම්මතාවයි මේ ඇත් කරන්නේ. කළුවර වැටෙනකොට එක පැත්තක ඔවුන්ට ඔවුන්ගේ නිවෙස් නොපෙනී යනවා විතරක් නෙමෙයි, ඒ රාත්‍රිය පුරා ඔවුන් විරහ විරහණින් බවට පත් කරනවා.

ව්‍යවසාය මොකද කරන්නේ? ඇයි දන්නවා ප්‍රාකාර බැමි ගොඩක් ඇගේ ආදරයට තියෙනවා කියන එක. ඉතින් ඇයට තාම විසඳුමක් මේ වලා කුල කුදු නොමැති ආසේ මලානික වූ මගේ සිතුවිලි. ඇයට කිසිම ධනාත්මක සිතුවිල්ලක් මේ ගල් ගැසී ඇත පාළු වී ඇත අඳුර පමණක් රජ වෙලා. හෙට මම මොකද කරන්නේ? මමගේ ප්‍රේමය ජයගන්නේ කොහොමද? මේ ඔබේ සහ මගේ ලෝකයේ වෙලාගෙන ඇති අඳුර මම පහ කරන්නේ කොහොමද? ඔබ මගේ ලෝකෙට සඳක් කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්න පත්‍රයක් ඇතුළත් තිබෙනවා.

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි. මේ අන්ධකාරය පහ වුණාම අපි හෙට මොන ගැහෙනවා, අපි ආයහිනා වෙනවා, අපි අත්තල්ලගෙන ඇවිදගෙන යනවා. නමුත් අපිට එක වහලක්කට එකට එකතු වෙන්න පුළුවන් වෙයිද? ඔබ හඳක් වෙලා මේ අඳුර මගේ ලෝකෙන් තුරන් කරන්න ඔබට පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න ඔක්කොම මා ඉදිරියේ තිබෙනවා. ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බර වෙලා බර වෙලා. මේක ප්‍රේමණීය කවියා. ඉතින් මේක සමහර අය දක්වනවා, මේ සැමියා මිය ගිහිල්ලා මේ බිරිඳගේ තියෙන ප්‍රශ්න පත්‍රයක් මේකේ තියෙන්නේ කියන එක. එවැනි දෙයකට ඉඟි මඩවරේ සත්නායකයන් බරපතල විදිහට සපයන්නේ නැහැ. මේ තියෙන ප්‍රේමය ජයග්‍රහණය කරගන්න බැරුව ලත වෙන, ඒ ලතවිල්ලෙන් පසු වෙන විරහිනියගේ සෝකාලාපයයි මේ ගීතය ඇතුළේ.

0: ඊළඟට සෝදානම් වන්නේ කුරුටු ගෑගී පොතේ ලිව්ව කුරුටු ගීයක් කියවන්නට මහජනසුනි ලාලි රත්නයන්ගේ ගීපද සංකල්පනාව රෝහණ වීරසිංහන්ගේ සංකේතය.
1: මොනික මේ කවි වලට ආදරය කරන ගෑනු ළමයි සමහරලාට කවියන්ටත් ආදරය කරනවා. සමහරලාට කවියෝ ගෑනු ළමයින්ට ආදරය කරන්නේ නෑ. සමහරලාට කවියට ආදරය කරන්න ගිහිල්ලා සමහර යෞවනියෝ කවියට තියෙන ආදරෙත් නැති කර ගන්නවා. ඔකට මාගමසේකරණන් කියලා තියෙන හොඳ උත්තරයක්, උන්ගේ කවියෙන් මනුසයන්, මගේ කවියෙන් මනුසය. දැන් මේ යෞවනයට මොකද වෙලා තිබෙන්නේ? ඇයට ඉන්නවා ගරුත්වයෙන් සලකන මේ ඇගේ වන්දනීය වූ මහා කලාකරුවේ කවියෙක් ඇගේ ලෝකේ. ඔහුගෙන් තමයි ඇය කවියට අත්පොත් තබන්නේ. ඇය ඔහුගෙන් කවිකම් ඉගෙන ගන්නව විතරක් නෙවෙයි ඔහුට ආදරය කරනවා. අන්න එතනදී ඇය පරාජිතේ තැනැත්තියක් බවට පත් වෙනවා. මොකද ඒ ආදරේ ඇය බලාපොරොත්තු වෙන විදිහට ඔහුගෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ ඇය ලියු කවි ඇයටම ඉදිකටු උල්කටු

0: ඔබෙන් පෙරද උගෙන කවිකම් ලියූ කවි ගීතිකා ඔබේ නාමෙන් නැඩුව කඳුලෙන් ගයන් මම කිවඳුනේ. ඔබ තමයි ගුරුවරයා, ඔබ තමට කවි ලියන්න ඉගැන්න. හැබැයි ඔබ දන්නවාද මම කවි ලිව්වේ ඔබට බව? ඇයි කියන්නේ ඒකයි. නමුත් කවියා ඒක දන්නේ නැහැ. එක්ක දන්නවා නොදන්නවා වගේ ඉන්නවා. අවසානයේ ඇය පරාජිතෙක් බවට පත් වෙලා ඇලියුප කවි ඇයටම රාත්‍රිය පුරා නේද ඉදිකටු උල්කටු ඊතල වගේ පහර දෙනවා. මේවරු කවිවැල් කුරිරු සොරයෙන් ඇසේ රෑයාමි. ඒ කවි ඔක්කොම අපි කියන්නේ පාරාවලල්ල කියලා ගාවෝ. මේක ආපහු තමන්ටම වෙන්නලා වදිනවා. මොකද ඇයට තියෙන ප්‍රශ්නේ? ඇයි කියනවා මට කවි ලෝකේ රජිනක් වෙන්න ඕනේ, මට ඕනේ කවියගේ රජින වෙන්න. ඒ කවියගේ රජින වෙන්න මට බැරි වුණා.
1: නොලැබ කිවිඳුන් කුමට කවිකම් කිවිඳ මට කවි ලෝවේ.
0: මට ඔබයි ඕනේ, ඔබ නැත්තම් මේ කවි ඔක්කොම ඉරල වීසි කරනවා, කීතු කීතු කරනවා, නැත්තම් ගිනි තියනවා. ඇයට කවියා ලැබිලා නැහැ.

0: රත්නක වියමන සඳ දිය දහර
1: රත්න දිසානායක ගීත ලියන්නේ ජයතිසලහකෝන් සංගීතවත් කරන්නේ විශාරද නන්දාමාලනී ගයනවා. කප්සෝ හස්කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවේ යන මං සලකුණු දැක ඔබව සොයා ආවා.
2: මෙහෙම වෙනවා දැකට මනමතකයි ලූචන් බුලත් සිංහල මහත්මයාගේ ගීයක තේරම ඔයිටකල්ලොත් එක මතක් කරා. ඒගැන මේ අහඹුව මේ ගඟ මේදු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරට වැටුනේ මේ හැටි දුරපිය මං කරලා ඇයි මා ඔබ ළඟ නතරුනේ කියලා. ඒ වගේ සංසාරගත බැඳීම් තිබෙනවා. දැන් බලන්න අපි යසෝදරාගේ චරිතය ගන්න. දැන් අපි දන්නේ බෞද්ධ සාහිත්‍ය යථාර්ථයක්ද මිත්‍යාවක්ද අර්ධ යථාර්ථයක්ද ඒ කෙසේ වෙතත් බෝසත්ත්වයන් සුමේධ තවුසා හැටියට හිටි සමයේ තමයි මේ යසෝදරා බැඳින්. ඊට පස්සේ සාරා සංකල්ප ලක්ෂයක් අපි කියන්නේ ලේන ගුලේ ඉඳන් මේ ආව කියලා ප්‍රමුඛ හඳුරුත් ලියලා තියෙන. එතකොට මේ සංසාරගත බැඳීම් එහෙම තියෙනවා සමහරලා. දැන් මොනික මෙහෙමයි, දැන් ඔය බෞද්ධ සාහිත්‍යය කියනවා දැන් අපි දන්නේ දේවදත්ත ගැන. නමුත් සේරි වාණිජ ජාතකයේ පැහැදිලිනවා එතනින් තමයි වෛරය පටන් ගන්න. එතකොට මේ සමහර අය සංසාරගතව අපිට වෛරක්කාරයෙක් වෙලා එනවා, හිතවත් වෙලත් එනවා, එහෙම එනවා. එතකොට මේ තැනැත්තිය කල්පනා කරනවා මමත් ඔබව සොයාගෙන ඇවිල්ලා තියෙන්නේ සංසාරෙන් සංසාරයට පෙරම් පුරමින් කියලා. ඒකයි කියන්නේ කල්ප අරසාරා සංඝ කල්ප ලක්ෂයක් කියන මේ කියන්නේ මේකට කැල්කියුලේටර් ගණන් හදන්න බෑ. මේක සාරා සංඝ කල්ප ලක්ෂය කියන්නේ. එතම මේ කියන්නේ කප්සුව හස්කල් පෙරම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සලකුණු දෙක ඔබව සොයාව. දැන් යසෝදරා චරිතකම් ඒකම මෙතෙන් ආදේශ කරන්න අවස්ථාවක් නේ. මොනිකට ඕන තමන්ගේ ජීවිතේ ආදේශ කරන්න පුළුවන් තමන්ගේ ස්වාමි පුරුෂය හොයාගෙන ආයේ මේ විදිහට කියන්නේ. නමුත් දැන් යසෝදරා චරිත ගන්න අන්තිමට වෙස්සන්තර දන් දුන්නනේ කවුද? මන්ත්‍රී දේවිය දන් දුන්නා. ඒවා තමයි දුක් පීඩා කියන අනන්ත බාධක දුක් පීඩා වින්ද භවෙන් භවේ යන මං සලකුණු දැක අනාගතේ අපි මෙහෙමයි මුණ ගැහෙන්නේ කියලා හිතාගෙන ඔබ සොයා ආවා.

0: 5.5 anu tunai 7 lakhanda radio itn sabha sri lankia handa
1: වලවරාත්‍රි 8 විනාඩි 15යි.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ITN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහරහරා අපතරින් සදහටම සමුගත් ජාතිය ශෝරාවය ආචාර්ය නන්දමාලනියන් ගෙයු ගී සයරෙන් දෝතක් අහන්නට වෙනෙන්නට අද ඉඩ ලබා ගැනට පුළුවන් සඳතිය දහර තුළතී මේ ගීතවත් අර්ථවත් කතාවහට අද සඳතිය දහර තුළතී මීට පෙර විවිධ වැඩසටහන් වලතී ප්‍රවීණ ගීපද රචක ධම්මික බණ්ඩාරයන් ආචාර්ය නන්දමාලනියන් ගෙයු ගී ගැන දැකුව අදහස් සමග
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
1: මහදුරු සුනිල් ආරියරත්නයන්ගේ තවත් අපූර්ව ගීපද සංකල්පනාවක් මවින් පෙරේරා සංගීතවත් කරන්නේ

පානු මිනිසුන් නගන ගෙරව මුහත්තියකසේ බියපත් මොහොතේ. දැන් මෙතන උපමා දෙකක් තියෙනවා. වැලේ ඉන්නකසේ අනිත් පැත්තෙන් මුහත්තියකසේ. ඒක හරි. හැමදෙසෙම මුවයින් බයි. මුවයින් බයි මොකද දිනවා? අපි ලස්සනට ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේ හැම මිනිහෙක්ම ජීවත් වෙන්නේ මුවන් වගේ කියලා. ඒ කියන්නේ බයින් සබා ධර්මයේ උපද්ද වලට බයි. මුහත්තියකසේ බියපත් මොහොතේ සිරුරේ තවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්නුණු සිත සුවපතක තමයි මොනේ ගා ඕනගෙන ජීවත් වෙන්න තමාට අවංක ආදරය අවශ්‍යයි.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මචර සුනිල් ආරියරත්නගේ කීපද රෝහණ වීරසිංහන්ගේ සංකේතය මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටු
2: ගෑණි එකතින් වෙන්නත් පුළුවන් මිනික පිරිමි එකතින් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මේ එකට ජීවත් වෙනකොට සමහර වෙනසු හරි හීනසියයි කෝකයි පෞල් ජීවිතේ හුඟක් කරාට ප්‍රජාතන්ත්‍රවාදී වෙනව අඩුයි හුඟක් කරාට එක්කෝ ස්ත්‍රී ආධිපත්‍යය එක්කෝ පුරුෂ ආධිපත්‍යය ඒ ආධිපත්‍යය සමහරවිට කුවක්කමින් ආත්මార్థකාමීකමින් වැඩි වුණාම අනිකාගේ සියලුම වරප්‍රසාද අනිකා විසින් උදුරා ගන්නවා එහෙම උදුරාගත්තාම එක්කෝ සමාජ සම්ප්‍රදාය සංස්කෘතිය හෝ බිය නිසා මැරණකම් මේක විඳගෙන ඉන්නවා එහෙම නැත්නම් පෞල් සංස්ථා කුඩු පට්ටම් වෙලා බිඳ වැටෙනවා දැන් මේ තියෙන බිඳ වැටෙන්නට ආසන්න මොහොතක් මොකද තමා රුචි කරන දේ තමන්ගේ ප්‍රේය රුචි නොකරනවා විතරක් නෙමේ ඒ රුචි කිරීම සඳහා අවසර දෙන්නේ නැහැ දැන් ඒක නෙමේ කියන්නේ සමහර මේ දැන් පිරිමි ඉන්නවා උයන් පල්ලෝ මල්ටි බුණ කඩන්න දෙන්නේ නැහැ ඉඹින්න දෙන්නේ නේ රැකගෙන ඉන්නවා දැන් මම දන්න සමහර පිරිමි ඉන්නවා ගෙදර කාන්තාවට මේ එළියට පහළට යන නෑදෑයෙක් ආශ්‍රය කරන යාළුවෙක් ආශ්‍රය කරන් දෙන්නේ නැහැ ඇගේ කිසිම හැකියාවක් ඔප්නං වගන්න දෙන්නේ නැහැ මේ අනුගාණේ අය ආසන නාට්‍යයක් බලන්න චිත්‍රපටයක් බලන්න එහෙම කියන්න දෙන්නේ එහෙමෙන්නේ නැහැ දැන් ඔය මොපසංගේ ගීදොපසංගේ උණ ගැටි කතාවක් තියෙනවා හමුදා නිලධාරී තමන්ට වඩා හුඟක් බාල යවෝනියක් රූමත් යවෝනියක් විවාහ කරගන්නවා ඒ විවාහ කරගත්තන් පස්සේ ඔහු කැමති නෑ මේ ඇය දිහා වෙන කවුරුවත් බලනවටවත් ඒක නිසා කිසිදු ප්‍රිය සම්භාෂණයට එක් කියන්නේ නෑ ඇයව ගෙදරම තියාගන්න ඔහු එක දිගට ඇයව දරුවන් හත් දෙනෙකුගේ මවක් බවට පත් කරනවා මේ මිනිසුන්ගේ හැටි අන්තර මේ කතාව හරි දෙකයි කාන්තාවත් හොඳ පාඩමක් උගන්වනවා ඒ පුද්ගලයාට ඒක මේකට අදාළ නැහැ මේ බලන්න මේ මනුස්සයා කොයිතරම් පීඩාවට පත් කරලා තියෙනවද මේ කාන්තාව අපි මේ කාන්තාවගේ හඬින් ගෑන හින්දා මේ කියන්නේ මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳයින් කළා හසින් කාටවත් අදහසින් අයින් කරන්න මේ කියන්නේ මේ කැමති දේවල් ඇඩ්ල බල දුන්නේ නැහැ මා

0: සිරසුනේ ලාරිය රත්නන් ගේ තවත් ගී පද සංකල්පනාවකට ස්ටැන්ලි පීරිස් සංගීතයකට කරනවා විශාරද නන්දමාලනීගේ හඬ. පෙරදා මහරෑ මා සිහිලල් උර මණ්ඩලේ මුහුණ හොවාගෙන ලසවින් වැළපුණ ඔබේ විදාපර නිතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතිරි වෙලා.
1: මාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මලගේ තුනව කතාව කියනවා මේ අපවට පරිසරය ඇත්තේ යෑම් සහ ඊම් පමණයි. එනවා යනවා. ඉතින් සමහරලාවට සමාය සම්මතය අනුව නම් මොනික ප්‍රේමය විවාහයෙන්ම කෙලවර විය යුතුයි. ඒකනේ සමාය සම්මතය. නමුත් ඒ සම්මතයට එරෙහි අසම්මතයකුත් තියෙනවා. විවාහය ඉලක්ක නොකරගෙන ප්‍රේමයන් ඇතිවිය නොහැකිද? මේවා අපි සංවාදයට ලක් කළ යුතු ප්‍රශ්න. අපිට නිගමන ඉදිරිපත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. දැන් අපිට පේනවා මේ ගීතයේ මුණගැහෙන දෙනාගේ සම්බන්ධතාවයේ යම් තැනකදී ගිලිහෙනවා. ඒ ගිලිහෙන වාස්තවික පසුබිමක් සකස් වෙලා තියෙනවා. අපි දන්නේ කොමක්ද කියලා. ඒක කෙනෙකුට ඒ නැවති පුද්ගලයාට එක කතන්දරයක් තියෙන පුළුවන්, බී නැවති පුද්ගලයාට තව කතන්දරයක් තියෙන පුළුවන්, මොනිකට තව කතන්දරයක් තියෙන පුළුවන්, මට තව කතන්දරයක් තියෙන පුළුවන්. නානත්තකාය නානත් සංඥා මේ කතන්දරේ අපි කිසි කෙනෙක් ගාව නොතිබෙන්නත් පුළුවන්. ඒක තමයි ලෝක ස්වභාවය. යම් කිසි රාත්‍රියක සිද්ධ වෙනවා සංවේදී පුරුෂයෙකුට ස්ත්‍රියගේ ගෙල බදාගෙන අඩන්න, පපුව බදාගෙන අඩන්න. යන සිද්ධයෙන් යම් නිශ්චිත හේතුවක් නිසා ඔවුන්ට නැවත මුණගැහෙන්නට බැහැ. ඔවුන් නැවත මුණගැහෙන්නට බැහැ. දැන් පුසියාල ගිරිකතාවක් තියෙනවා මොනිකා, ది වුමන් විත් ද ඩොග්, බල්ලා
0: කැටුවන
1: කාන්තාව. බල්ලා කැටුවන කාන්තාවේ ආන්නාට සිද්ධ වෙනවා ගුරුවගෙන් වෙන් වෙන්න යම් කිසි අවස්ථාවක තමන්ගේ සැමියා සනීප වෙච්ච මොහොතක. උන්ගේ අනියම් සම්බන්ධය සැමියා කෙරෙහි ඇති අනුකම්පා නිසා දෙදරා යනවා. මේ වගේ මිනිස් සමාජයේ සංකීර්ණයි, මානව සම්බන්ධතා සංකීර්ණයි, හමුවීම් සංකීර්ණයි, වෙන්වීම් සංකීර්ණයි. මේ වැනි සංකීර්ණ වෙන්වීම පෙරදා මහරේ මා සිහිල උරුමඩලි මුහුණ හොවාගෙන ලසවින් වැළපුණු ඔබේ විඩාපත් නිතින් ගලා ගිය කඳුලක් කැරලක් ඉතුරුලා.

0: රටේ විනාඩි 43යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package ප්‍රසක්. SLT Mobitel Fiber.
3: Youth again ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: Rhythm, Vibe, Beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට

0: रेडियो डिजिटल एक बार एक मिनट
1: इल्निनो तत्वे हमुवे आंडुवे सूदानम दिवास इदिकिरिम सह जल संपादन अमात्य वैद्य सुशील रणसिंह महता समकिन ऑन एयर पॉलिटिक्स हेट रात्रि 10:30
2: आयदुम करवान 35,000 අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: ලකඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලකඳ
4: ආදීන පුවත් එසමින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: প্রায় 8:47
1: মানবীয় প্রেমে সৌন্দর্যাত্মক বিয়মন
2: মানবীয় প্রেমে সৌন্দর্যাত্মক বিয়মন মে সন্ততিয় তাহারাদ্রে নাহকি নিন্ন উপ ආචරණන්දමානණියන්ගේ ගී සයුරෙන් දොතක් අද අප මේ ගී පවස නිවා ගන්නට බෙදා හදාගන්නේ ප්‍රවීණගේ පදරක්ෂක ධම්මික බණ්ඩාර වරින් වර ලක්කන සමග එක්ව නන්දමාලණියන්ගේ ගී ගැන තැබූ අර්ථවත් සටහන් සමග
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
2: තවත් අපූරු ගීතයක් මේ ගීතයත් සුනිලාලි රත්නයන්මයි ලියන්නේ සංගීතවත් කරන්නේ රෝහණ වීරසිංහන් සුලං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩි බිඳී වැටේ නිල් කඳුරැල්ලේ
3: දැන් මේකේ කතකයා කවුද කියන එක තමයි හොයාගන්න ඕනේ කතකයා කැදල්ලේ කූඩු අදපු කිරිල්ලියද එහෙම නැත්නම් පිටස්තරයෙක්ද මොකද්ද කියන එක අපිට හොයාගන්න සිද්ධ වෙනවා කුමාරී යම් කිසි කාන්තාවගේ ජීවිතේ ලොකු අභාග්‍යයක් අනපේක්ෂිත අභාග්‍යයක් ඇයට අත් වෙලා තියෙනවා ඇගේ කැදල්ල කියලා කෙනගේ පවුල් ජීවිතය සුණු විසුණු වෙලා කුඩු පට්ටම් වෙලා ගිහිල්ලා ඒක තමයි සංකේතවත් කරන්නේ බාධක මැද්දේ තනුව කැදල්ල අවසානයේ බාධක වලට යට වෙනවා සුලං කපුල්ලී

0: මතක පොතේ කඳුලින් කටුගේ කවි කියවේ මහර.
1: දැන් ඔය ප්‍රේමය විරහව සබාධර්මයට එක්ක සම්බන්ධ කරන්න ඇත්තම සුනිලාරත්නාත්මගේ කාව්‍ය අක්කාරකම බොහොම දක්ෂකම් පෙන්ලා තියෙනවා. මට මේක මතක් වෙනවා අපිට ඕනනම් පොඩි පොඩි කොටස් සවන් දෙන්න පුළුවන්. රේඛා ටෙලි නාට්‍යයට එතුමන් චන්ද්‍රලේඛා පෙරේරා වෙනුවෙන් ලියනවා තරුවෙලියද. තවත් කෙනෙක් මතක් කරන්න මොනිකා නිරෝෂා විරාජිනියට එතුමන් ලියනවා සඳදිය උතුරා අපතේ.

බලන්න මේ විරහ වේදනාව පරිසරයත් එක්ක බද්ධ කරනවා. පරිසරයත් එක්ක බද්ධ කරලා මේ විරහිනිය පෙම්මතාට කියනවා මේ රෑ වැටෙන්නේ පිණි නෙමෙයි. අනේ මේ පිණි නෙමෙයි. මේ සට සට ගාලා මේ මහ පොළොවට කොළ අතු ඉතිමතර වැටෙන්නේ මගේ ඇස්වල කඳුළු. පිණි විසිරෙන විට වටා ගනුමෙන දිනෙතින් කඳුළු ඇලි ගන්න තරම්. රෑහි හනන විට අඳුනා ගනුමෙන රෑතුන් යාමි හඬනේ හඬනු. මගේ ඉකිහනේ සද්ද තමයි මේ රෑහියන්ගේ සද්දේ. මගේ කඳුළු මහ පොළොවට වැටෙන සද්ද තමයි කොළ අතු අගට මල් පිටියකට පිණි වැටෙන සද්දේ. මේ රාත්‍රියේ මේ හමායන්නේ සුළඟ නෙමෙයි. ඔබව දකින්න නොහැකිව ඉරකාරියක් ලෙස කුටියක හිර වෙලා මං ඔබ ගැන සිතමින් හෙළන සුසුම්. මම දැන් මේ ප්‍රේමයෙන් පරාජිත වෙලා ඔබව අත්පත් කරගන්න නොදී මම සිරකාරියෙක් බවට පත් වෙලා දැන් අතු ගග පරවි බිමට වැටෙන්නේ සමනල යුගයක පිපුණු කුසුම්. අපේ ජීවිතවල ලස්සන මල් පිපෙලා තිනවා. ඒවා කෙලින්ම අතු අගම පරවෙලා ගෙයිල්ල. මේ ඉදිරියට බොහොම ලස්සන දෙයක් තියෙනවා. මේ සංගීතය රෝන විසින් නිර්මාණය කරනකොට මේකේ අර අපි කියන හාමනිස් කිය හාමනියක් පාවිච්චි කරනවා. පාවිච්චි ක්‍රේෂන් ආනන්දගේ කටහඬින් ඒකත් හරි ආලෝකයක් වෙලා තිබෙනවා. තරුද මෙදෙන මහරය ගීතය සංගීතයේ වශයෙන් සාර්ථක වෙනවා.

0: ක්‍රියාත්මක වියමන සඳ දිය දහර
1: වචන සුනේ ලාරේ රත්නයන් අතින් ලියවුණු තවත් ගීතයකට ගිතනු නිර්මාණය සමගින් හඬ මුසු කරන්නේ විශාරද නන්දමාලනිය. සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ.
2: මේ තමයි මේ සුනේ ලාරත්නයන් නන්දමාලනිය ලියපු ප්‍රථම ගීතය. පළවෙනි ගීතය. මේක එතුමගේ කයි ගීපතක ලාහිරු දාසක් කරි කරි කරි කොයාර තැනක මේක අඳුනලා දීලා තියෙන උමතු තරුණියගේ සිහින. ඒ කියන්නේ මොනිකවයි. උමතු තරුණියගේ සිහින. පිස්සු කෙල්ලගේ හීන. ඒක ඒ බොහොම අමුතු ලස්සන නිර්මාණයක් ඒක දැන්. දැන් සමහර අයට අමුතු හීන පේනවනේ. පිස්සු ඇදුනම් පේනවා. සමහර ලාවට ඔය පන්ස වගේ මේ මද්දව වලින් මත් වුණාම එහෙම නැත්නම් අපි කියන හෙරොයින් වගේ මේ අර මිනිස්සු විනාශ කරන මද්දවෙන් මත් වුණාම එක එක හීන පේනවා. එහෙම නැතුව රෑටත් එක එක හීන පේනවා කිසිම මත්වීමක් නැතුවත්. නේ මොනික හීන දැකලා නැද්ද?
1: දකින්න උදේට මතක නැහැ නේ.
2: උදේට මතක නැහැ. මතක තියෙන හීනත් තියෙනවා. හීනෙන් බය වෙනවත් තියෙනවා. සමහර හීන තියෙනවා ආයෙ පෙනුනොත් හොඳයි කියලා.
1: හිතෙන සහ සමහර හීන තියෙනවා ඒක මතක් කරනොත් අකමැති වෙන
2: හීන. මතක් කරන්න අකමැති හීන.
1: විවිධ ප්‍රභේද.
2: එතකොට දැන් මේ සකුරා මල් කොහෙද පිපෙන්නේ? සකුරා මල් පිපෙන්නේ
1: ජපානේ.
2: ජපානේ මාතලේ පිපෙන්නේත් නැහැ. ගුරුනෑගල පිපෙන්නේත් නැහැ. මෙහේ වික්‍රමසිංහපුර පිපෙන්නේ නේ.
1: හැබැයි සිහිනේකින්න පුළුවන් අපිට.
2: සිහිනේකින්න පුළුවන් සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසි. නිදිමත නැතිවි හිරු පාය ඇත උම්මතු ලෙසින් මා රෑම රෑට ඉර පාය. රෑට ඉර පාය. හැබැයි දවල් තරු පාය වෙන අවස්ථා තියෙනවා. සූර්යග්‍රහණ වගේ අවස්ථාවන් අපිට සමහරවිට දවල් තරු පේන අවස්ථා තියෙනවා. නමුත් රෑට ඉර පායපුවම කොහොමද? ඒක අමුතුම හීනයක්. ඊළඟට දැන් සාමාන්‍යයෙන් මාළු ඇවිදිනවද? නෑ. මාළු ඇවිදින්නේ නෑනේ. නමුත් මේ හීනය අපුරුයි. මින්රල විරලේ සක්මන් කර ඇත පාසටහන් ඇත.

ඇවිදිනකොට දැන් මොනික අපි දෙන්න ඇවිද්දොත් අපි දෙන්නයි පාසටහන වෙනඳ තියෙනවා. දැන් මේ විතර නෙමෙයි බලනකොට මේ මාළු ඇවිදලා මාළුවන්ගේ අඩිසටහන් වෙනඳ තියෙනවා. නාග පිඹුරු දිවි සිංහ වලස් කැල ඉගිල්ලේ තියහසේ නිසංසලේ. නයි පිඹුරු සිංහ වලස් අහසේ ගිල්න කොහොමද මම ගන්නුනිය? ඊනේ දකින්න ඕනේ දැම්මම ගන්නකෝ. ඒක අමුතු දර්ශනයක් නයි ඉගිලෙනු. බෙරිලාවත් සබා ධර්මයන නයි ඉගිලුන නම් කොහොමද අපිට මේ පාර යන්න බෑ කූඩුවක් දාගෙන යන්නනේ. අතර වැඩි සබා ධර්ම එහෙම දීලා නැති නිසා මේක ඊනයක්ම තමයි. යනේන සෙල්ලම් ශ්‍රියපෙල අතරින් පාසල් යන විට බොණික්කෝ අකුරු උගන්වති කූඹු සිසුන්නට වයසක ගුරුවර සූටික්කෝ. ටිකක් වයසට ගිය සූටික්කෝ කූඹියන්ට අකුරු උගන්වනවා. භයානකම හීනේ අන්තිමට තියෙන සුදම් සභාව සක්‍ර දෙවියන්ගේ කෙලින්ම නඩු අහන සේරම ප්‍රශ්න විසඳන තැන තමයි සුදම් සභාව. දැන් අපේ පාර්ලිමේන්තුවයි මේක සුදම් සභාවේ අරගලයක් වෙයි. අහසින් කොටසක් කඩා වැටි දෙයෝ ගහගෙන අහසින් කෑල්ලක් කඩා වැටලා කවදාවත් මෙහෙම ගෝරියක් දැකලා නැති හඳ හොඳටම බය වෙලා දැන් අහස නැහැනේ. අහස නැතුනම හඳ කොහේ යන්නද? සුදම් සභාවේ අරගලයක් වෙයි අහසින් කොටසක් කඩා වැටි බියපත් සඳවත ගේ දොර අහිමිව හැරමිටි සරමින් බලා සිටි. හැරමිටියක් ගාගෙන හඳ බලාන ඉන්නවා. මටත් හීනයක් නෙවෙයි, මටත් නිකන් මේක දැක්කම නිකන් පොඩ්ඩක් පිස්සුවක් වගේ. හැබැයි පිස්සුව සුන්දර පිස්සුවක්. අනේ මෙහෙමත් හීන.

0: ලාරි රත්නයන් ලියලා රොහණ වීරසිංහන් සංගීතවත් කළ විශාරද නන්දා මාලනීය ගායන මේ ගීතයත් එක්කයි අපි අදට සමුගන්නේ. ඔබ නැති මේ රැයට පුරසඳ එළිය කොමටද, ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කොමටද?
1: උත්තරම මෙමනේ ප්‍රියෝ පියෝ දුක්කෝ අප්පියෝ සම්පියෝ දුක්කෝ ප්‍රියන් වෙනුනෙන් පස්සේ ඒ තමාට ඕන කරලා නැති වුණාම තව අප්‍රමාණ මොනතරම් සම්පත් සුන්දර දේවල් මොනවා තිබ්බත් වැඩක් නෑ. දැන් අපිට හඳ වුණත් ලස්සනට පේන්නේ අපි ආදරය කරනකොට, අපේ ආදරවන්තයෝ වන්තයෝ එක ළඟ ඉන්නකොට. ඕන් විය වුණාම ඒ හඳෙන් වැඩකුත් මේ අපිට සුළඟ මේ අරදොර ගංගා හැම දෙයක්ම සුවය දනවන්නේ අපි ආදරයෙන් ඉන්නකොට. එහෙම නැති වුණාම ඒ ඔක්කොම අපිට දුකක් ගෙන දෙන්නේ. ඒගොල්ලෝ අපිට ඕනේ නැහැ කියලා හිතනවා. ඒ තමයි රචකයා ලියන්නේ, ඔබ නැති මේ රැයට පුර හඳ එළිය කොමටද, ඔබ නැති මේ බිමට නලමුදු සුවඳ කොමටද. මේක ප්‍රේමවන්ත විතරක් නෙමෙයි, ඇත්තටම සමහරවිට අපිට වඩා වටිනා කෙනෙක් නැති තැනටත් අපිට හිතනවා මොනවටද මේවා මේ මිනිස්සු නැති තැන්වල කියලා. මේ දැන් සමහරවිට හිතෙන්න පුළුවන් දැන් මහගම සේකර, ප්‍රේම කීර්ති මේ වගේ මිනිස්සු නැති තැන අපිට දැනෙන අඩුව සමහරවිට පුරවන්න බෑ. ඒක ආදරවන්තයෙකුට ආදරවන්තයෙක් නැති වුණාම වගේම ආදරවන්තයෙකුට ආදරවන්තයෙක් නැති වුණාම වගේ තමයි මුළු පරිසරයම අවුල් වෙනවා. අපි කියන්නේ හැම දෙයක්ම අපිට අවුල් කියලා. මහ කනදරා වැවට සඳ වැටිලා දියේ ගිලේ

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගේම් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: ඔබ කැමැතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබ දකින ලොකු ලොකු හීනවලට පොඩි පොඩි තෑගේ හරියන්නේ නැහැ කියලා NLB අපි හොඳටම දන්නවා. අන්න ඒ නිසාවෙන් මෙගා පව වෙතින් රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය මෙගා සුපිරි තෑගි දෙක ඔබම හිමි කරගත්තේ. දැන් අපි මග බලාගෙන ඉන්නේ මේ අපි ළඟ තියෙන රුපියල් කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරි තෑග ඔබ ඔබේ කරගන්නත් එක්ක. ඒ විතරක් නෙවෙයි අපි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මේ සුපිරි මෝටර රථයත් දැන් ඔබ වෙනුවෙන්ම වෙන් කරලා ඉදෙන්නේ. එමනම් ඔබේ හීන හැබැයි කරන මෙගා පව 2537 වන දිනුම් වාරය අපි ආරම්භ කරනවා මේ එකිනෙකට නොදෙවෙනි සුපිරිම තෑගි තුනක් සමග. මුලින්ම අපි මේ තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද මෙගා පව වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය I. දැන් අපි බලමු සුපිරි අංකය තීරණය වෙන්නේ කොහොමද කියලා. මෙන්න ඒ සුපිරි අංකය අංක 13. දැන් අපි සූදානම් එකිනෙක තෝරාගන්න ජයග්‍රහී අංක 4. පළමු වාසනාවන්ත අංකය අංක 60. දෙවන ඔබට වාසනාව දෙනවා අංක 57. වාසනාවන්ත තුන්වන අංකය අංක 13. මෙන්න අවසන් වාසනාවන්ත අංකය අංක 33. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාගලාභීන් 63 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. බලමු අද මෙගා පව වාසනාව ස්තුති. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා ප්‍රසාද් දසනායක නිට්ටඹුව, KG ආර්යරත්න හසලක සහ ශාන්ත කුමාර වැලිමඩ අපේ NLB අලවි නියෝජිතවරුන්. එත් සමගින් වාසනාවන්තින් 1,25,915 දෙනෙක් අතරේ රුපියල් 78,35,760 මුදලක් අපි බෙදා දෙනවා. නිසැකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් අපි හෙට ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි 30,33,20,838 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර රථයක්. රුපියල් 8,78,00,000 ඉක්මවා ගිය දැවැන්ත නිධානයක් සමග ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2319 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. බලමු අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය G. දැන් අපි සූදානම් වෙන්නේ ජයග්‍රහී අංක 4 තෝරාගන්න. පළමු ජයග්‍රහී අංකය අංක 8. දෙවන වාසනාවන්ත අංකය අංක 78. තුන්වනුව ඔබට වාසනාව දෙන්නේ අංක 49. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 67. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ මුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයි පතෙන් මේ වසරේ 20 ලක්ෂ ප්‍රතිප්‍රථම ත්‍යාගලාභීන් 36 දෙනෙක් වගේම සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු අද ධන නිධානයේ වාසනාව ස්තුති. නිධානයක් පහළ කරගත් වාසනාවන්තයෙක් බිහි කරන්න අපි අද සමත් වෙනවා. අද අපි ධන නිධානයෙන් අරගෙන ආව සුපිරි තෑගේ වටිනාකම රුපියල් 8,78,04,496ක මුදලක් මේ දැවැන්ත ධන නිධානයට හිමිකම් කියන්ට වාසනාවන්ත ඔබ සමත් වෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලවි කරන්නේ උඩුගම්පල NLB අලවි නියෝජිත PAS ජයසේකර මහතා. මේ ධන නිධානයෙන් අපි බිහි කරන තුන්වන සුපිරි තෑගලාභියා විතරක් නෙවෙයි NLB අපි 2026 වසරට බිහි කරන 34 වන වාසනාවන්ත සුපිරි ත්‍යාගලාභියා වාසනාවන්ත ඔබට NLB අපෙන් සුබ පැතුම්. ඉතින් මේ වාසනාවන්ත සුපිරි ත්‍යාගලාභියාද ඇතුළත්ව අද ධන නිධානයෙන් ජයග්‍රහී වාසනාවන්තින් 93,667 දෙනෙක් අතරේ රුපියල් 9,30,18,896ක මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් කෝටි 8ක්. ලංකාවේ අස්සක් මුල්ලක් නැර ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන ලොතරැයි ලොව රජ කිරුළ හිමි මහජන සම්පතේ 6,289 වන දිනුම් වාරයට අපි දැන් සූදානම්. රුපියල් කෝටි 3 ඉක්මවා ගිය සුපිරි තෑගක් අපි අද සූදානම් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. මේ අපි තෝරාගන්නේ මහජන සම්පතේ වාසනාවන්තයින් සක්ෂරය ජයග්‍රහී අංක 5. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 7, 7, 5, 9, 5 සහ 4. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන මහජන සම්පතල ත්‍රිපතෙන් මේ වසරේ සුපිරිතා ගලමින් 13 දෙනෙක් 25 ලක්ෂ ප්‍රති 261 දෙනෙක් අපේ රටට බිහි කළ තිනෝ බලමු අද මහජන සම්පතේ වාසනාව ස්තුති අදවසේ මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම් කියන්නේ සමත් වෙනවා ජයග්‍රහ ඉලතරපත අලවි කරන්නේ ගොඩකවෙල එන්එල්බී අලවි නියෝජිත සෝමා ප්‍රියන්ති ඒ වගේමයි ලක්ෂපතියන් 22 දෙනෙක් අපි අද මහජන සම්පතෙන් බිහි කරනවා ජයග්‍රහ ඉලතරපත අලවි කරන්නේ මෙන්න මේ එන්එල්බී අලවි නියෝජිත මහත්ම මහත්මීන් KTH කන්දේ කුඹුර යේලක්කරය KAC ලවති කලුතර නන්දනී පද්මලතා තුඩුගල ඊ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය DM ගලගෙදර හොමාගම WG චන්ද්‍රිකා කොට්ටාව PP ගෝමිස් කුලියාපිටිය SNRK ප්‍රේමසිරි පොල්ගහවෙල DGA සෝමසිරි කොස්ගම ලාලනි වික්‍රමසිංහ පිළිම තලාව සංජීව රොෂාන් තලාතුවය ජගත් කුමාර පේරාදෙනිය S කනක ලිංගම් යාපනය WMC සෙවන්දි බදුල්ල PH චන්ද්‍රපාල බලංගොඩ ජී නිමල් සිරි කහවත්ත ගිල්මන් සිල්වා මහනුවර යාපා බණ්ඩාර හරස්ගම මාතලේ මංචන ප්‍රනාන්දු අලුත්ගම DLO පතිරණ ගණේවත්ත සහ තවත් ලක්ෂපතියන් දෙදෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් බිහිවෙනවා එත්සමකින් වාසනාවන්තයින් 271,005 දෙනෙක් අතරේ රුපියල් 2,18,84,800ක මුදලක් අපි අද බෙදා දෙන හෙට මහජන සම්පතෙන් අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 3,10,10,992ක්. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව උදා කළ දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව අද සම්පත 864 වන දිනුම් වාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය H ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 5, 9, 5 සහ 4. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සැති කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් ජයග්‍රහණය කරන වාසනාවන්තින් 3 දෙනෙක් අපි අද බිහි කරනවා ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා නන්දික සිරිසේන හෝමාගම AC අලිෆුල්ලා කින්යා සහ නිශාන්ත ජයලත් ගලේ වෙල අපේ NLB අලවි නියෝජිත වරුන්. එත්සමකින් රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 50 දෙනෙකුත් අපි අද බිහි කරනවා.
1: අදේ පුර 50,000 රුපියල් පණ පරිසනේ 50 පේර් වෙච්ච පෙටල් කණ්ඩායම්.
0: ඒ අනුව අද සම්පත 864 වන දිනුම් වාරේ වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,22,41,120ක මුදලක් අපි බෙදා දෙනවා. වාසනාවන්ත දවන්ත ධන නිධානයකට හිමිකම් කියු වාසනාවන්තෙක්ද ඇතුළත්ව වාසනාවන්තින් 970,818 දෙනෙක් අතරේ රුපියල් 1,06,98,26,896ක අති දවන්ත මුදලක් අපි අදත් ඔබ අතර බෙදා දෙන්නේ NLB ජාතික ජයපන්නේ මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
2: NLB

0: I'll try my best.
1: Vai avendo engano na cadeia aqui no Tchê.

0: මාතාපේ පළවෙනි ස්ටුඩියෝ එක මතක් වුණා.
1: ස්ටුඩියෝ එකද ෆස්ට් කිස් එකද?
0: මොකක්ද මේ වැඩ ASCII ඔයත් කියන කතා?

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂ්‍ය පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

ඒ නිරෝගී භව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි.

වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල් වෙන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजकसूत्र देशनावर देश ज्ञानन वहंसी गंपुल मीतलाव कोहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद गणी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරා.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා.

ඒ සිසිලස කොතරම් සතුටුද? පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: ලකන අගනින් වෙලාව දෙපහයි විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

විවාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක